0: Yata Pocket Money. දැස්සන පහයි විනාඩි 35යි වෙලාව. දැන් අපිත් එක්ක කතා කරන්න අද දවසේ මුලින්ම අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ගෝබිකා. Good morning ගෝබිකා.
1: Good morning.
0: ගෝබිකා අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. ගෝබිකා ඉන්නේ කොහෙද?
1: රාගම.
0: රාගම. හරි. ගෝබිකා උදෙන්ම ඉස්කෝලේ යන කෙනෙක් නේ?
1: ඔව්.
0: හරි. එහෙනම් ඉක්මනට අපි තරඟ කරමු.
2: හා හරි ගෝබිකා ඉක්මනට ඉස්කෝලේ යන්න ඕනේ නිසා අපි රුපියල් 5000ම දිනාගෙන ඉස්කෝලේට යමු ගෝබිකා. අපි ඔයාලට තප්පර 5ක් දෙනවා, ඒ වගේම උත්තර දෙකකුත් දෙනවා. හරියට කල්පනා කරලා හරියට උත්තරේ දෙන්න තමයි තියෙන්නේ. මේ තමයි ගෝබිකාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ගෝබිකා පළවෙනි ප්‍රශ්නේ ඔයාලට හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. සිංහල හෝඩිය අකුරු 60කින් සමන්විත වෙනවා. මං අහන ප්‍රශ්නේ, සිංහල අක්ෂර මාලාවේ ස්වර ගණන කීයද? 1 ස්වර 18යි, 2 ස්වර 16යි.
1: 18යි.
2: හරියටම හරි උත්තරේ දුන්නා. රුපියල් 250කට උන පොකට් මනි දිනාගත් ගෝබිකා. අපි 250 500ක් කරගන්න යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: හා.
0: ගෝබිකා උනේ දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. ශරීරයේ වර්ධනය, පරිවෘත්තීය ක්‍රියා සහ සමස්ත සෞඛ්‍ය සඳහාම අත්‍යවශ්‍ය වන විටමින්, ඒ වගේම ඛනිජ ලවණ වර්ග ශුද්‍ර ජීවි පෝෂක විදිහට අපි හඳුන්වනවා. මං අහන ප්‍රශ්නේ, මේ අතරින් ශුද්‍ර පෝෂකයක් වන්නේ 1 ප්‍රෝටීන්, 2 විටමින් C.
1: විටමින් C.
2: නියමයි ගෝබිකා, ඔයා හොඳට පාඩම් කරලා තියෙනවා. හරියටම උත්තර දුන්නා. ප්‍රශ්න දෙකකට උත්තර දීලා තියෙන්නේ. තව ඒ වගේම ප්‍රශ්න දෙකක් තියෙනවා 5000ක් දිනා ගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: හා.
0: ඔන්න ගෝබිකා තුන්වෙනි ප්‍රශ්නේ හම්බිනවා විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ඝන සහ වායු අතර පවතින ස්ථාවර පරිමාවක් තියෙන වාජනේ තබා ඇති වාජනේ හැඩය ගන්නා පදාර්ථයේ ප්‍රධාන භෞතික අවස්ථාවක් තමයි අපි ඉගෙන ගන්න ද්‍රව අවස්ථාවනේ. ද්‍රව අපි උණු දෙයකට දැම්මම ඒකේ හැඩය ගන්නවා ද්‍රවයක් වුණාම. ගලාගෙන යමේ හැකියාවක් තියෙනවා ද්‍රවයකට. මම අහන ප්‍රශ්නේ, මේ අතරින් ද්‍රව අවස්ථාවේ පවතින පදාර්ථයක් වන්නේ 1 පෙට්‍රල්, 2 ජෙලි.
1: ජෙලි.
2: අපි ඇහුවේ ද්‍රව අවස්ථාවේ පවතින පදාර්ථයක් වන්නේ මොකද්ද කියලා. හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ පෙට්‍රල්. හරි, කමක් නැහැ. ගෝබිකාගේ අතේ මේ වෙනකොට රුපියල් 500ක් පොකට් මනි තියෙනවා. 500 පස් ගුණයකින් වැඩි කරගන්න බෝනස් ප්‍රශ්න තෝරගන්න වෙනවා. මොකද කියන්නේ අපි බෝනස් ප්‍රශ්නට යමුද?
1: හා.
0: ගෝබිකාගේ බෝනස් ප්‍රශ්නේ. මේක තමයි අද අවසාන ප්‍රශ්නේ. හරියට අහගෙන ඉඳලා උත්තර දෙන්න තමයි තියෙන්නේ. රතුරුදිර සෛල කියන්නේ පෙනහළු වලේ ඉඳන් ශරීරයේ අනෙකුත් පටකවලට ඔක්සිජන් ප්‍රවාහනය කරන නැෂ්ටියක් නොමැති දෛශික සෛල විශේෂයක්. මං අහන්නේ, රතුරුදිර සෛල නිපදවන්නේ ශරීරයේ කුමන කොටසකින්ද? 1 ඇටමිදුළු වලින්, 2 වකුගඩු වලින්.
2: හරියටම උත්තර දුන්න රුපියල් 2500කට ඔන්න ගෝබිකා පොකට් මනි දිනා ගන්නවා.
0: රයිට් ගෝබිකා, දැන් උදේම ඉස්කෝලේ යනවා කීයටද යන්නේ?
1: දැන් යනවා.
0: දැන් යනවාද? හරියට පරිස්සමින් යන්න ඕන. යාළුවන්ටත් කියන්න ඕන අපිට මෙසේජ් එකක් එවන්න කියලා. හරිද?
1: හා.
0: ජය වේවා.
1: ජය වේවා.
2: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5000යි.
0: සියත පොකට් මනි. අනුග්‍රහය
2: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
3: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
1: නින්ද යන්න
0: නින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්න.
1: බලශක්ති අර්බුදේ හේන්ද හීට පේන්න නැත්තේ. බලශක්තිය හොදට තියෙන කාලේ හීට පේනවා අවුල.
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
3: අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: සෙනසුරාදා උදේ 8ට.
6: ඇයි
7: අනේ සර්, අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
6: මොකක්?
7: අවුරුද්දල වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
6: අවුරුදු ඉවරයිනේ මොනසේ දැන්. ඈ
7: මං කිව්වේ සර් ලබන අවුරුද්ද.
6: ඈ

0: Good money. දසන පහයි විනාඩි 52යි වෙලාව. ඔන්න දැන් ඉන්න අපිත් එක්ක කතා කරන්න පිළිම තලාවේ ඉඳන් යෂිනි. Good morning යෂිනි.
1: Good morning.
0: යෂිනි මං හිතන්නේ දැන්ම ඉස්කෝලේ යන්නේ නෑනේ.
1: නෑ.
0: හරි. තව වෙලා තියෙනවනේ. යෂිනි ලැස්ති නේද එහෙනම් තරම් කරන්න?
1: ඔව්.
2: අපිට ඉස්කෝලේ නමක් කියන්නකෝ යෂිනි.
1: විහාර මහදේවි බාලිකා විද්‍යාලයේ
0: මහනුවර. හරි. මහනුවර විහාර මහදේවි කියන තමයි ඉස්කෝලේ යන්නේ. එහෙනම් යෂිනි රුපියල් 5000 වින් කරමු නේද?
2: හරි තප්පර පහක් අපි ඔයාලට දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තර දෙන්න තමයි තියෙන්නේ. වගේම අපි ඔයාලට උත්තර දෙකකුත් දෙනවා. මේ තමයි යෂිනිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: යෂිනි ඔන්නවට පළවෙනි ප්‍රශ්නය හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. සිංහල සාහිත්‍ය විශේෂ කාව්‍ය ප්‍රභේදයක් තමයි සංදේශ කාව්‍ය. හංස සංදේශය, ගිරා සංදේශය වගේ මයුර සංදේශය මේ සංදේශ අතරින් ඉතාමත් ප්‍රසිද්ධයි. මම අහන ප්‍රශ්නේ ලංකාවේ පැරණිතම සංදේශ කාව්‍ය මොකක්ද? 1. මයුර සංදේශය 2. සැළලිහිණි සංදේශය.
1: සැළලිහිණි සංදේශය.
2: ලංකාවේ පැරණිතම සංදේශ කාව්‍ය මොකක්ද කියලා තමයි අපි අහුවේ. හරි උත්තරේ වෙන්න ඕන මයුර සංදේශය. පද්‍ය සංඛ්‍යාව 163ක් තියෙනවා. හරි කමක් නැහැ. ඔයාලට තව ප්‍රශ්න 3ක් තියෙනවා. හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. මේ තමයි යෂිනිට ලැබෙන දෙවැනි ප්‍රශ්නය.
0: යෂිනි දෙවැනි ප්‍රශ්නේ වාට හම්බෙන්නේ භූගෝලීය විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. අතිශය උණුසුම් හෝ අතිශය සීතල නොවන මධ්‍යම තත්ත්වයේ උෂ්ණත්වයක් තියෙන දේශගුණයක් අපි සෞම්‍ය කලාපීය දේශගුණයක් විදිහට හඳුන්වනවා. මං අහන ප්‍රශ්නේ ශ්‍රී ලංකාව සෞම්‍ය කලාපීය දේශගුණයට අයත් රටකි. 1. මේ ප්‍රකාශය හරි. 2. මේ ප්‍රකාශය වැරදි.
1: 1. ප්‍රකාශය හරි.
2: මේ ප්‍රකාශය වැරදි කියලා තමයි උත්තරේ වෙන්න ඕන. යෂිනි කලබල වෙන්න එපා. හරියට උත්තර දෙන්න තව ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ තමයි ඔයාලට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය.
0: යෂිනි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඔයාලට හම්බෙනවා ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට උයනක් තැනූ රජතුමා වන්නේ මේ අතරින් 1. දේවානම්පියතිස්ස රජු 2. මුටසීව රජු.
1: දේවානම්පියතිස්ස රජු.
2: යෂිනි හරි උත්තරේ වෙන්න ඕන මුටසිව රජු. හරි කමක් නෑ. ප්‍රශ්න 3ක් අපි ඔයාගෙන් ඇහුවා. හරියට උත්තර දෙන්න බැරි වෙච්ච නිසා බෝනස් ප්‍රශ්න තෝරගන්න බෑ. අපි අයමත් දවසක උත්සාහ කරමු යෂිනි. හොඳද?
1: හරි.
0: ජය වේවා යෂිනි.
3: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි. අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: දසන පහයි විනාඩි 56යි වෙලාව. ඔන්න දැන් අපි පොකට් මනි දැනගමන් තමයි ඉන්නේ අපේ පොඩ්ඩොන්ට. පොඩ්ඩ උනත් සල්ලි කියන දේ වටිනවනේ නේ. අනිවාර්යයෙන්ම දැන් දැනෙන්නේ සල්ලි වල තියෙන වටිනාකම. දැන් ඉතින් සල්ලි ඕන වෙන්නේ කැන්ටින් එකට ගිහිල්ලා මොන හරි කන්න, හරි නැත්නම් ස්කෝල්ට ඕන කරන දේවල් ගන්න, පොතක් පැන කොයි වගේ දේවල් ගන්නනේ. ගෙදරින් සල්ලි දෙනවනේ ඉල්ලපු ගම. ඉතින් ඒ හින්දා වැඩි සල්ලි ඉතුරු කරන්න ඕනේ මම කියන හැඟීම දරුවොන්ට ඉන්නේ නැහැ. හැබැයි අම්මලා තාත්තලා හොඳට මතක තියාගන්න ඕනේ තමන්ගේ දරුවා වෙනුවෙන් මුදලක් එකතු කරලා තියන්න. මොකද ඉස්සරහට එන කාලව කොයි වගේ වේද කියලා දන්නේ නැහැ. රට ලෝකේ එක එක විදිහට වෙනස් වෙනවා, වියදම් වැඩි වෙනවා. ඉතින් එක එක දේවල් වල ගණන්, මිල ගණන් වැඩි වෙනකොට ඉගෙනීමට සහ දරුවගේ තියෙන ආසාවල් හීන හැබෑ කරන්න කොච්චර මුදලක් ඔයාට යයිද කියන කාරණේ ඔයාට දැම්ම කොහොමත්ම හිතාගන්න විදිහක් නැහැ. හිතාගත්තත් ඒ වගේ ලොකු මුදලක් අපිට එකපාර වියදම් කරන්න විදිහක් නැහැ ඉස්සරහට. ඉතින් ඒ වෙනුවෙන් ඔන්න පංචායතුරුම් ගිණුම තියෙනවා. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් තමයි නිර්මාණය කරලා තියෙන. වයස අවුරුදු 18ට අඩු අපේ පොඩ්ඩ වෙනුවෙන් තමයි මේක විශේෂම විශේෂ වෙන්නේ. මොකද සල්ලි එකතු කරන්න ඕනේ දෙමව්පිය අනිවාර්යයෙන්ම ඉතුරු කරලා තියන්න ඕනේ දරුවෝ වෙනුවෙන්. ඉතුරු කරන නම් හොඳ තැනක ඉතුරු කරන්න ඕනේ. මොකද වයස අවුරුදු 18ක් කියන්නේ දැන් ඔයාගේ දරුවට වයස අවුරුදු 5ක් 10ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාමද දරුවට වයස අවුරුදු 1ක් 2ක් විතරත් වෙන්න පුළුවන්. ඉතින් මේ කොච්චර කාලයක් අවුරුදු ගාණක් එක දිගට සල්ලි ඉතුරු කරගෙන යනකොට මාෂි මේක වටින තැනක් වෙන්න ඕනේ. වගේම වගකීමක් තියෙනවනේ. මොකද අවුරුදු 10ක් විතර එක දිගට සල්ලි ඉතුරු කරනකොට දැන් සමහර ඒ වගේ එනවා, මේ ආයතනයේ මෙහෙමයි, එක එක ප්‍රශ්න දානවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව නිදහසේ ඔයාට ඔයාගේ දරුවා වෙනුවෙන් මුදලක් ඉතුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඔන්න පෙන්ෂන් ඉතුරුම් ගිණුම තෝරගත්තොත් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් හොඳ පොඳ පොලියක් තියෙනවා. වාර්ෂික පොලිය, ඒ වගේම සපල පොලිය අරම හොඳයි. ඒක

0: Triata Pocket Money. දස්සන 6:06 වෙලාව දැන් ඉන්නවා අපිත් එක්ක එක කතා කරන්න තෙනුන්ක නේද?
1: තෙහාන්
0: ඉන්නවා අපිත් එක්ක බැලම් පෙටියේ. ගුඩ් මෝනින් තෙහාන්.
2: ගුඩ් මෝනින්.
0: තෙහාන් ලැස්තිනේ තරම් කරන්න.
2: ඔව්.
1: හරි. තෙහාන් ඉස්කෝලේ නම තමයි කියමුද?
2: ජනාධිපති විද්‍යාලයේ කෝටි.
1: හරි. ඉතින් තෙහාන්ට ඕන ප්‍රශ්න හතරක් තියෙනවා. රුපියල් 5000ක් දිනා ගන්න chance එක තියෙනවා. තප්පර 5ක් අපි ඔයාලට දෙන උත්තර දෙකකුත් දෙනවා. මේ තමයි තෙහාන්ට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: තෙහාන් පළවෙනි ප්‍රශ්නේ වලට හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ජලය වගේම ගොඩබිමේ තම ජීවන චක්‍රය ගත කරන තෙත් සමක් තියෙන පෘෂ්ඨවංශයේ සතුන් අපි උභයජීවීන් විදියට හඳුන්වනවා. මං අහන ප්‍රශ්නේ, මේ අතරින් උභයජීවී කාණ්ඩයට අයත් නොවන ජීවියෙකු වන්නේ 1 ගෙම්බා, 2 ඉබ්බා.
1: නියමයි. රුපියල් 250ක් පොකට් මනි ඕන දිනා ගන්නවා. 250 500ක් කරගන්න. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසය සබ්ජෙක්ට් එකෙන්. පුරාණ ශ්‍රී ලංකාවේ පැවති ඉතා වැදගත් ස්වාභාවික වරායක් තමයි ගෝකර්ණ තිත්ත වරාය. මං අහන ප්‍රශ්නේ, ගෝකර්ණ තිත්ත යනුවෙන් අතීතයේ හැඳින්වුවේ 1 ත්‍රිකුණාමල වරාය, 2 මන්නාරම වරාය.
1: හරියටම හරි උත්තරේ දුන්න දෙවෙනි ප්‍රශ්නෙට. දැන් රුපියල් 500ක් පොකට් මනි අපේ තියෙන. 500,000ක් කරගන්න අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න මම අහනවා පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. භූමියක් අත්පත් කර ගැනීම, ආරක්ෂාව තහවුරු කිරීමේ වගේම දේශපාලන බලය වැනි අරමුණු සාක්ෂාත් කරගන්න තමයි යුද්ධ බොහෝ වෙලාවල් වලට රටවල් අතර ඇති වෙන්නේ. මං අහන ප්‍රශ්නේ, යුදමය අරමුණු පදනම් කරගෙන බිහි වූ ජාත්‍යන්තර සංවිධානය මොකක්ද? 1 සාක් සංවිධානය, 2 නේටෝ සංවිධානය.
1: හරි උත්තරේ වෙන්න ඕනි නේටෝ සංවිධානය. සාක් සංවිධානය කියලා කියන්නේ ආර්ථික සහ කලාපීය සහයෝගිතාව වර්ධනය කරන සංවිධානයක්. හරි. අතේ දැන් රුපියල් 500ක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ 500 රුපියල් 2500ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන. බෝනස් ප්‍රශ්නට යනවද?
2: ඔව්.
0: හරි. මේක තමයි ඔයාලට හැමෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ, ගිනි නිමන උපකරණ වලට භාවිත කරන වායුව මොකක්ද? 1 නයිට්‍රජන්, 2 කාබන් ඩයොක්සයිඩ්.
1: හරි උත්තරේ වෙන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ්. හරි, කමක් නෑ. අතේ රුපියල් 500ක් තිබ්බ. 500 250ක් වෙනකන් අඩු වුණා. අපි ආයෙම දවසක උත්සාහ කරමු. හොඳද?
2: හරි.
1: බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා. හරි. ඉතින් ඒ විදිහට තරඟ කරනවනේ තෙහාන්. ඉතින් තරඟ කරලා ඉවර වෙනකොට හිතෙන්න පුළුවන් අපිටත් මේ වගේ චාන්ස් එකක් තියෙයිද? එහෙම චාන්ස් එකක් අනිවාර්යයෙන්ම තමන්ගේ කරගන්න පුළුවන්. 0714 151 151 කියන අපේ WhatsApp නම්බරයකට එවන්න අපිට මැසේජ් එකක්.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

දැන් වෙලා උදැස්සන 6:14යි.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් ගන්න තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
7: sorry.com ඒ වටිනාකමක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
10: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර්.

0: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුන් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුන් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 0115 93 93 93.
1: Pizza Factory. Family, friends, and pizza.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, No. 221, Dharmapala Mawata, Colombo 7.

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: అమ్మే, మెన్న ఒయాట మగిన్ తాగ్గక్.
2: అనే, రత్తరం పెండెంట్ ఎకక్. ఐ పుతే మెచ్చర వటిన తాగ్గక్.
1: అమ్మా వెతిమ్మట వటినోనే.
3: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස පහට.
5: Powered by Bid to Win.
6: 98.2 98.4

0: Delta Pocket Money.
1: වෙලාව උදැසන 6:23. අපි ලෑස්ති වෙලා ඉන්නේ මේ වෙලාවේ අපේ අවසාන තරඟකාරිනියට අවස්ථාව දෙන්න. Good morning.
2: Good morning.
3: සෙතුනිජා තමයි එකතු වෙන්නේ කයිකාවල ඉඳන්. සෙතුනිජා ලෑස්තිනේ තරඟ කරන්න.
2: ඔව් ලෑස්ති.
3: හරි. උත්තර අපි දෙනවා ඔයාලට උත්තර දෙකක් තප්පර පහකුත් තියෙනවා. අපි නම් හරියට උත්තර දෙමු. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ වලට හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. ස්ත්‍රීලිංග බහුවචන නාමපදයක් වන්නේ මේ අතරින් 1 ගෙවිලියක් 2 ගෙවිලියෝ.
2: ගෙවිලියෝ.
1: හරියට උත්තර දෙන්න රුපියල් 250කුත් පොකට් මනි දිනා ගත්තා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
3: අනුරාධපුර දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. අනුරාධපුර යුගය කියන්නේ වෙළඳ කටයුතු අභ්‍යන්තර සහ විදේශීය වශයෙන් ඉතාම දියුණු මට්ටමක පැවති යුගයක්. මං අහන ප්‍රශ්නේ අනුරාධපුර යුගයේදී වෙළඳ කටයුතු වලින් සර්ව ආදායමක් ලැබුණු වරාය මොකක්ද? 1 ලංකාපටුණු වරාය, 2 මාතොට වරාය.
2: මාතොට වරාය.
1: ඒ ප්‍රශ්නෙට උත්තරේ හරියටම දුන්න රුපියල් 500ක් දැන් අතේ තියෙනවා පොකට් මනි. අපි 500,000ක් කරගන්නේ අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
3: ඔන තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. ජාතක ගීය ගායනා කරන විට අප සිටිය යුත්තේ 1 පහසුවෙන්, 2 සීරුවෙන්.
2: සීරුවේ.
1: ඉස්කෝලේ ගිය ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහනවා ප්‍රශ්න තුනක්. ඒ ප්‍රශ්න තුනට ඔන්න හරියටම උත්තර දීලා තියෙන්නේ. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන අතේ තියෙන රුපියල් 1,000 කරගන්න. බෝනස් ප්‍රශ්න යමුද?
2: හා.
3: හරි. මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ. රෝමය ඉතාලිය අගනුවර සහ විශාලතම නගරේ. සදාකාලික නගරය කියලා තමයි රෝමය හඳුන්වන්නේ. මං අහන ප්‍රශ්නේ රෝමය හරහා ගලාගෙන යන ගංගාව මොකක්ද? 1 නයිල්, 2 ටයිබර්.
2: ටයිබර්.
1: රුපියල් 5000ම පොකට් මනි දිනා ගන්නවා. නියමයි සෙතුනිජා.
3: සෙතුනිජා.
2: Thank you.
3: දැන් ඉස්කෝලේ යනවද?
2: ඔව් දැන් හැමාටිද යනවා.
3: හැමාට යනවා දැන් මේ ළඟ ඉඳන් අයියා උදව් කරාද?
2: ඔව් උදව් කරා.
3: රයිට් අයියම තමයි අපිට මැසේජ් එකක් දාලා තිබුණේ. එහෙනම් පරිස්සමින් ඉස්කෝලේ යන්න ඕන. ජය වේවා.
1: සෙතුනිජා හරිම සතුටින් තමයි දැන් උත්තර දීලා රුපියල් 5000ම දිනාගත්තේ. ඒ වගේම අපිට මැසේජ් කරන්න කිලි ඉක්මනට නම් එක මතක් කරන්න 0714 151 152 තමයි අපේ WhatsApp නම් එක.
3: ඒ වගේම ආශිමේ අපි මතක් කරන්න ඕනේ මේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපේ පෙන්චයි තුරුම් ගිනුම ගැන විශේෂයෙන්ම සෑහෙන වාසි ගොඩක් අපි පොඩ්ඩොන්ට අරන්ගෙනවනේ. දැන් අම්මල තාත්තලා සල්ලි එකතු කරනවා පොඩ්ඩු වෙනුවෙන්. වයස අවුරුදු 18න් පස්සේ තමයි මේ පෙන්චයි තුරුම් ගිනුමේ සල්ලි ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයාගේ දරුවා වෙනුවෙන් හරි මුදලක් හරි විදියට ලොකු මුදලක් එකතු කරන්න ඕනේ නම් පංචායත රූප ගිනුම තමයි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් විදියට අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ. මොකද බගකේම විශ්වාසයත් එක්ක මේ හැම දෙම එකම තැනකින් හොඳම විදියට වඩ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දරුවා ගණාගතේ කියන්නේ අපිට හැල්ලු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දරුවා ගණාගතේ සුරක්ෂිත කරන්න නම් පංචායත රූප ගිනුමක් අනිවාර්යයෙන්ම ඕපන් කරන්න ඕන. ඝන කෝල් එකක් 13:19ට.

0: දැන් වෙලාව උදැස්සන 6යි විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කර

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල
1: ලාෆ් ගෑස් මිල ඉහලට අස්වැසුම ආක්‍රමිකතා චෝදනාවට රජයෙන් පිළිතුරු. වසරකට මෙරටින් පිළිකා රෝගීන් 35,000ක්. ඇමරිකාවේ සමයෝජනාවට ඉරානෙන් ප්‍රතිචාර.
0: දේශීය සියත ලෝකල් නිවුස් ඔන් සියත.
1: අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිලිහෙළනංවා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ලාෆ් ගෑස් සමාගම් ප්‍රකාශ කළේ මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් පැන නගින ගෝලීය සැපයුම් බාධා, නිෂ්පාදන මිලිහෙළයාම සහ බලශක්ති වෙළඳපොළෙහි පවතින අස්ථාවරත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. යනු කොළඹ දිස්ත්‍රික්කයේ තුළ රුපියල් 5700ක පැවති කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළනංවනු ඇති. එයි නව මිල රුපියල් 6245. කොළඹ දිස්ත්‍රික්කයේ තුල රුපියල් 2280ක පැවති කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ නව මිල රුපියල් 2500ක්. ප්‍රවාහන හා බෙදා හැරීමේ පිරිවැය මත පදනම්ව දිස්ත්‍රික්ක අනුව ගෑස් සිලින්ඩරයක මිල වෙනස් විය හැකි බවයි ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළේ. මේ මාසයට අදාළව ලීට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට ලීට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4765ක්. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1910ක් වෙනවා. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890ක් පවයි ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ. අස්වැසුම දීමනාව ලබා දීමේදී කිසිදු මූල ආක්‍රමිකතාවක් සිදුව නොමැති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ සභාපති නිමල් කොටවල ගෙදර සියත ප්‍රවෘත්ති කළ විමසීමකදී පැවසුවේ ඇතමුන් සාවාද්‍ය ප්‍රතිචාර පතුරුවමින් ජනතාව නොම ගැවීමට උත්සාහ කරමින් සිටින බවයි. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඇත්තදේ ප්‍රතිලාභී පවුල් රැසකට පසුගිය අප්‍රේල් මාසය සඳහා හිමිවිය යුතු දීමනාව දෙවරක් ගෙවා ඇති බවයි ප්‍රී ලෝය සංවිධානයේ ප්‍රකාශ කළේ. එම සංවිධානයේ සඳහන් කළේ තවත් පිරිසකට රජය විසින් බෝනස් දීමනාවක් ලෙස ලබා දුන් නියමිත මුදලට වඩා වැඩි මුදලක් ගිණුම්වලට බැර කර ඇති බවයි. මේ හරහා අප්‍රේල් මාසයේදී අස්වැසුම් ප්‍රතිලාභ ලැබිය යුතු පවුල් 17,33,000කට ආසන්න පිරිසකට රුපියල් කෝටි 50කට ආසන්න අතිරේක මුදල් බැර වී ඇති බවත් ප්‍රී ලෝය සංවිධානය පැවසුවා. ඊට පිළිතුරු දෙමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර පැවසුවේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් විධිමත් විමසීමක් සිදු කළහොත් පිළිතුරු ලබා දීමට සූදානමින් සිටින බවයි.
2: අස්වැසුම අප්‍රේල් මාසයේ ගෙවීම අප්‍රේල් අවුරුද්දට කලින් ගෙවන්න තීරණය කරා ජනතාවගේ සුබසිද්ධිය සැලකිල්ලට අරගෙන. ඒ අනුව අප්‍රේල් 14 වෙනිදාට කලින් අපි මේ ගෙවීම කරන්නේ පරිගණක කරන ලද පද්ධතියක් අරහා. එතකොට ඒ ගෙවීම කරලා ඉවරුණාට පස්සේ ජනාධිපතිතුමා නැවත වැඩි කිරීමක් ජනතාවගේ පැත්තෙන් හිතලා වැඩි කිරීමක් කරා. ඒ වැඩි කිරීම කරන වෙලාවෙන උට අපි පද්ධතිය ගෙවීම කටයුතු අවසන් කරලා තිබුණේ. ඒ නිසා අපිට සිද්ධ වුණා නැවත අපේ නිලධාරීන්ට ලැයිස්තු නැවත පද්ධතිය ඒ මාසෙට මදාලව ක්‍රියාත්මක කරන්න බැරි නිසා ලැයිස්තු වෙන වෙනම පද්ධතියෙන් පිටට අරගෙන බැංකුවලට යවීම කරලා තිබුණා. ඉතාමත්ම කෙටි කාලයක් තුලදී එක දවසකදී වගේ මම හිතන්නේ අපේ නිලධාරීන් කඩිනමින් ඒ ලැයිස්තු බැංකුවලට යවුවා. ඒ අවස්ථාවේදී බැංකු දෙක තුනක ලැයිස්තු කීපයක් නැවත සකස් වෙලා තිබුණා. නමුත් ඒක ඒ වහාම අපේ නිලධාරීන් විසින් නිවැරදි කරගෙන තියෙනවා. ඒ නිසා කිසිම මුදල් වංචාවක් හෝ වැඩිපුර ගෙවීමක් සිද්ධ වෙලා නැහැ.
1: මෙරට තැපැල් දෙපාර්තමේන්තුව ඇමරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් 6,26,000කට අධික මුදලක් අවස්ථා දෙකකදී තෙවන පාර්ශ්වයක් වෙත බැහැර කර ඇතැයි අධිකරණයට කරුණු වාර්තා වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කරුණු වාර්තා කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටයි. එහිදී අධිකරණයට කරුණු දක්වමින් විමර්ශ නිලධාරීන් කියා සිටියේ ව්‍යාජ ඊමේල් තුනකින් ලද තොරතුරුවලට අදාළව තැපැල් දෙපාර්තමේන්තුව මෙම මුදල් බැහැර කිරීම සිදු කර ඇති බවයි. තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබී තිබුණා. එම සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ මුල්වරට කරුණු වාර්තා කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා. ගෝලීය මට්ටමේ තැපැල් කටයුතු සිදුකිරීමේදී ගෙවීම් සිදුකිරීමට අදාළ නිල ඊමේල් සහ ගිණුම් තොරතුරු සපයනු ලබන්නේ විශ්ව තැපැල් සංගමය විසින්. මෙම ප්‍රශ්නගත ගෙවීමේදී ඔවුන් ලබා දුන් ඊමේල් ලිපිනයට පරිබාහිර වෙනත් ඊමේල් ලිපිනයක් සමග පණිවිඩ හුවමාරු වී ඇති බවයි විමර්ශ නිලධාරීන් සඳහන් කළේ. එන අමරිකානු තැපැල් සේවයට සිදු කළ යුතු ගෙවීමක් ලැබී නොමැති බව දන්වමින් 2023 වසරේ ජුනි මාසයේ සිට වෙනත් ඊමේල් පණිවිඩ නවයක් ලැබී තිබුණා. ඉන් තැපැල් දෙපාර්තමේන්තු විසින් ප්‍රතිචාර දක්වා ඇත්තේ 3කට පමණයි. මෙහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටි අදාළ මුදල කුමන පාර්ශ්වයක් වෙත ගියේ දැයි මේ වන විට අනාවරණය වී ඇත්තේයන්නයි. එම මුදල් අද නිශ්චිත පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවයි ඊට පිළිතුරු දෙමින් විමර්ශ නිලධාරියා කියා සිටි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන තැපැල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් පද්ධතිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට අවසර ලබා දුන්නා. නඩුව ජූලි මාස 22 කැඳවීමට නියමිතයි. දේශපාලනීකරණයේ හේතුවෙන් රාජ්‍ය සේවය අඩපණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමින්.
3: අද අපේ රටේ රාජ්‍ය සේවය පැලවත්තකරණයකට කාඩනකරණයකට ලක් වෙලා තිබෙනවා. තමන්ට හිතවත් සුවච කීකරු ගෝලබාලයින් පත් කරගෙන ඒ අයගේ සුදුසුකම් බලන්නේ නැතුව ඒ අයගේ හැකියාව අත්දැකීම් බලන්නේ නැතුව කටයුතු කිරීම තුළ පරිපාලන ශාස්ත්‍රයේ මේ කාඩනකරණය නිසා බරපතල බිඳවැටීමක් සිදු වෙලා තිබෙනවා. වස්තු භංගත්වය ගැන කතා කරන්නේ රටට තියෙන සම්පත්තික අහිමි වෙමින් යනවා. මේ දුර්දාන්ත ක්‍රියාවන් අකාර්යක්ෂම ක්‍රියාවන් වලින් රට බේරගන්නට අද මං හිතන්නේ ඒ බර පැටවෙන්නේ වගකීම පැටවෙන්නේ අපිටයි.
1: ආණ්ඩුව සහ රාජ්‍ය සේවය අතර ගැටුමක් ඇති කිරීමට විපක්ෂය උත්සාහ ධර්මයේ සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවසුවේ.
4: මේ මැක්‍රෝ මයික්‍රෝ කියලා දෙකක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය විපක්ෂ නායක කෙනෙක් මැක්‍රෝ කතාවක් කරයි කියලා. හැබැයි අපිට පේන්නේ මයික්‍රෝ කතාවක්. රාජ්‍ය සේවය වර්තමාන ආණ්ඩුවත් එක්ක ශක්තිමත්ව ආර්ථිකයේ ඉස්සරහට අරන් යනකොට ආණ්ඩුවයි රාජ්‍ය සේවය අතර ගැටුමක් ඇතිකරන විවිධ බොරු තොරතුරු දීලා තියෙනවා. දැන් මේගොල්ලන්ට මේ ආණ්ඩුව වට ගන්න ක්‍රමයක් නැතුනවා. විවිධ උපක්‍රම හොයනවා. දැන් එකක් තමයි දැන් ඔය පටන් ගත්තේ මං හිතන්නේ ලොක්කම කියලා රාජ්‍ය සේවයයි දේශපාලනය අතර ගැටුමක් ඇති කරන්න මේ වෙන සිද්ධිය අතර. ඒ නිසා අපි කියන්නේ ඒවත් අසාර්ථක වෙනවා.
1: ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සඳහන් කළා.
5: ගරු සභාපතිතුමනි, අද අපේ රට කොයිතරම් හැල්ලුවට මේ ආණ්ඩුව පත් කරලා තියෙනවද? ආර්ෂණ සූර්යප්පරු මහත්තයව ආරක්ෂා කරන්න ආණ්ඩුව කටයුතු කරන අපිට ප්‍රශ්නයක් නෑ. අපිට ප්‍රශ්නයක් නෑ ආරක්ෂා කරන්න. දූෂිත නිලධාරීන්, දූෂිත දේශපාලකින් ඕගොල්ලෝ ආරක්ෂා කරන්න. මොකද ඕගොල්ලන්ට ඡන්දදායකයාට වෙච්ච පොරොන්දුව අමතක වෙලා තියෙනවා.
1: භාණ්ඩාගාර සිද්ධිය පිළිබඳ තොරතුරු විපක්ෂයේ විකෘති කර ඇති බවයි අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ.
5: ඇත්තටම සැබෑ වමනාවක් තියෙනවා විපක්ෂයට. අපි කවුරුත් පිළිගන්නන්නේ මෙතන ප්‍රශ්නයක් වුණා, ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මුදල් ණය ගෙවීම තුන්වෙනි පාර්ශ්වයකට ගිහින් තියෙනවා. ඒක තමයි කාරණේ. ඒක තමයි හොයමින් ඉන්නේ. ඉතින් ඔබටත් වගකීම තියෙන මේක හොයාගන්න නම් දන්නේ නැති තොරතුරු සමාජගත කරලා විකෘතියක් හදනවා වෙනුවට ඒ තොරතුරු අදාළ පරීක්ෂණ අංශවලට ලබා දෙන්න. ඒක අවස්ථාවකට එක් බොරුවක් කරමින් මේව දිගට ඇදි ඇදි එන්න එපා.
1: වියට්නාම ජනාධිපති ටෝලම් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා සමග පැමිණීමට නියමිත දූත පිරිස දෙසයක්. වියට්නාම ජනාධිපති ටෝලම් හෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඇමතීමටද නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශ කළේ. මේ අතර වියට්නාම් ජනාධිපතිවරයාගේ මිරට සංචාර කාලසීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව අද සහෙට විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා. අද රාත්‍රී කාලයේ සිට බලපැවැත්වෙන පරිදි කොළඹ අධිවේගී මාර්ගයේ සිට ග්‍රෑන්ඩ් පාස් බේස්ලයින් දක්වා වන මාර්ගයේ බර වාහන ඇතුළු වීම පැය දෙකකට සීමා කර තිබෙනවා. පොලිසිය පැවසුවේ සඳහා විකල්ප මාර්ගයක් ලෙස කැලණි පාලමෙන් කොළඹට ඇතුළත් ග්‍රෑන්ඩ් පාස් පාරෙන් දකුණට හැරී ඉඟුරුකඩි හන්දි ඇසලින් ගමන් ආරම්භ කරන ලෙසයි. වසරකට මෙරටින් පිළිකා රෝගයෙන් 35,000ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසනවා. ඒ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක තලගල පැවසුවේ ඒ අතරින් 15,000ක් පමණ කාන්තාවන් වන බවයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
6: සාමාන්‍ය ගත්තොතෙන් වාර්ෂිකව ලංකාවේ 35,000 පමණ රෝගීන් වාර්තා වෙනවා. ඒ වගේම 15,000 පමණ මිය යනවා. 20,000 විතර කාන්තාවන් 15,000 පමණ පිරිමි රෝගීන්. ඒ සාමාන්‍ය ගත්තොත් එහෙම දවසකට 100ක් පමණ රෝගීන් වාර්තා වෙනවා. 40ක් පමණ පිළිකා රෝගීන් මරණටපත් වෙනවා. තාමත් වැදගත් දෙයක් තමයි පිළිකා කල්ැතු හඳුනා ගැනීම. ඒ සඳහා සේවාවන් ගණනාවක් තියෙනවා. මේ හැමදේම නොමිලේ ලබා දෙන්නේ. නමුත් කනගාටුවකට වගේ අපි දකින දෙයක් තමයි සේවාව ලබා ගන්නව අඩුයි කියන එක. පිරිමින අතර අංකයකට තියෙන මුඛ පිළිකාව කාන්තාවන් අතර අංකයකට තියෙන පියුරු පිළිකා
1: කලුතර ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්තේ ජයලත් පැවසුවේ අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් සමෙහි පිළිකා හට ගැනීම සිදුවන බවයි. මුල් අවදීම හඳුනා ගැනීමෙන් සමෙහි පිළිකා සුව කළ හැකි බවද ඇය සඳහන් කළා. යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ සලකා බලමින් සිටින බව ඉරානයේ පවසනවා. දවල මන්දිරයේ නිවේදනය කළ ඉරානය සමග කරුණු 14කින් යුත් අවබෝධතා ගිවිසුමකට එළඹීමට තීරණය කර ඇති බවයි. ඉරානය ප්‍රකාශ කළේ සාම සාකච්ඡාවකට එළඹෙන්නේ පාකිස්තානයේ මැදිහත්වීමෙන් පමණක් බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ පසුගිය පැය 24 තුළ ඉරානය සමග සිදු කළ සාකච්ඡා සියල්ල සාර්ථක බවයි. න්‍යෂ්ටික බල අත්හැරීම සම්බාධක ඉවත් කිරීම සහ හෝමෝ සමුද්‍ර සන්ධිහරහා නිදහස් ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම ඇතුළු කරුණු 14ක් අදාළ ගිවිසුමට ඇතුළත්. මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගයි පැවසුවේ අමෙරිකානු ගිවිසුම් පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ඉරානයේ ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. යලි සිරස්තල ලාව් ගෑස් මිල ඉහළට අස්වැසුම ආක්‍රමිකතා චෝදනාවට රජයෙන් පිළිතුරු. වසරකට මෙරටින් පිළිකා රෝගීන් 35,000ක්. ඇමරිකාවේ සාම යෝජනාවට ඉරානයෙන් ප්‍රතිචාර. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පැයෙන් පැය පුවත් සමගින්.
0: පුරා සිරසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: සවුන්. සුරංගල් විස්ගේ ෆිල්ම්ස් දෙකක්ම එකම මාසේ රිලීස් වෙන්න තියෙනවා.
1: පළවෙනි එක ඒක තමයි මේක.
0: දෙවෙනි එක Room 106.
1: අපි ඉතින් ඒ ගැන සුරංගගෙන් ඇහුවා.
2: මාසේ නම් තියෙන්නේ ජූනි මාසේ. ඉතින් මං හිතුවේ කවදාවත් මේ චිත්‍රපට දෙක එක ළඟට තිරගත කිරීමට ලැබෙයි කියලා. මොකද මේක චිත්‍රපටයකට වෙන මාංශය අධික මාංශයක්. චිත්‍රපට දෙකක් සඳහා මාංශ කරනවා කියන්නේ මාව ඉතුරු වෙන්නේ.
0: එකම ඩිරෙක්ටර්ගේ ෆිල්ම් දෙකක් එකම මාසෙක. කලින් මෙහෙම වෙලා තියෙනවද?
2: එක් අධ්‍යක්ෂකරි චිත්‍රපට දෙකක් දෙපැත්තේ සර්කිට් දෙක දුවලා තියෙන අවස්ථාවක් තියෙනවා. මර්ගේ මට කියන ඉවරදී නම් එක්ක සුනිල් සෝන්ටිරිස් මහත්මයාගේ එහෙම නැත්නම් සෙල්ලක්ක රූ මහත්මයාගේ 1990 ගණන් වල වගේ.
1: යූටියුබර්ස්ලත් එක්ක කරපු ෆිල්ම් එක චැලෙන්ජ් එකක් වුණේ නැද්ද?
2: මම චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට රකටව නළිය ගත්තොත් දන්දු සමර සිද්ධද රංජන් රාමනායකද බිමල් ශාම් කලන ප්‍රියන්ත සිරිකුමාර වගේ ලොකු පරාසයක් තියෙන නළුවෙක් එක්ක මම වැඩ කරලා තියෙනවා. ඒකට යූටියුබර්ස් සිනමාවට ගිය තුරුදී මට ප්‍රශ්න කිහිපයක් තිබුණා. හැබැයි පළවෙනි දවස වෙනකොට මම දැනගත්තා ඉතාම හොඳට කන්ටිනියුටි තියාගන්න පුළුවන් යම්කිසිදයක් කිව්වම තේරුම් ගන්න පුළුවන් ග්‍රහක් තියෙන සහ එහත් දෙනාම වගේ වැඩ කරයි.
0: Room 106 crime movie එකක්. එහෙමව ලංකාවේ අඩුවෙනේ. ෆෑන්ස් ලයික කොහොම බාරගනීද?
2: මටත් ඒ සම්බන්ධයෙන් පොඩි තිබුණා දෙයක් කිරීමේදී මේක කොයිතරම් දුරට ප්‍රේක්ෂකවර්ගය බාරගනීද නැද්ද කියන එක. නමුත් අපිට හැමදාමත් සරල විඳනාත්මක චිත්‍රපටවලම ඇරී ගලී ඉන්න බැරි නිසා මාත් තීරණය කළා වෙනස් වූ චිත්‍රපටයක් විශේෂයෙන්ම වසන්ත ඔබේසේකරගේ පැට්නකේ චිත්‍රපටයක් කරන්න. ඒක බොහොම සුදුසුයි සිනමා වේදන් දුන්න අවස්ථාවට.
0: Talk of the town. මිලියන දෙකක මිනිස්සු හරියට මිනිස්සුන්ගෙන් හැදුණු මොහොතක් වගේ
1: බ්‍රසීල් වල ෆේමස් කොපකබානා බීච් එකට එකතු වුණා.
0: මෙහෙම මිලියන දෙකක් එක තැනකට එකතු වෙන්නේ ෂකීරගේ ෆ්‍රී ලයිව් ඉන් කොන්සර්ට් එක බලන්න.
1: මේක ෂකීරගේ කරියර් එකේ එයා එක තැනක දැක්ක ලොකුම ක්‍රවුඩ් එක කියලා තමයි කියලා තිබ්බේ.
0: එදා ඉතින් බීච් එක කොන්සර්ට් එකක් නෙවෙයි, තනිකරම මියුසික් ෆෙස්ටිවල් එකක්.
1: ඒ ආපු හැමෝම මියුසික් වලින් ලස්සනට කන්ට්‍රෝල් කරන්න ෂකීරට පුළුවන් වුණා.
0: Talk of the town. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු. අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8, 9, 10 හෝමාගම NSBM හරිත සරසවියේදී. අමතන්න 011 1544 5000.

0: Pura.
1: Mummy's Pocket Money.
2: මාෂි, හිනාව කියන දේ අපේ ජීවිතේට දවසක් පටන් ගන්නකොට කොච්චර වටිනවද නේද?
3: අනිවාර්යයෙන්ම රවිෂ්ක, අපි දෙන්නම නම් දවස පටන් ගන්න හිනා වෙලා නේද?
2: හිනාවෙන් පුළුවන් මාෂි තව කෙනෙක්ගේ දවස ප්‍රබෝධමත් කරන්න, වගේම දවස ටිකක් වෙනස් විදිහේ දවසක් කරන්නනේ. හරි, ඔන්න දවසේ අපිත් එක්ක ලෑස්තුලා ඉන්න මමීස් පොකට් මනි සෙග්මන්ට් එකට එකතු වෙන්න දන්තුරේ ඉඳන් තුෂාරි. ගුඩ් මෝර්නින් තුෂාරි.
4: ගුඩ් මෝර්නින්
2: තුෂාරි. ලෑස්ති නේද එහෙනම් තරඟ කරන්න?
4: ඔව් ලෑස්ති.
3: තුෂාරි, ලස්සන හිනාවක් එක්ක එහෙනම් අපි ප්‍රශ්න හතරට උත්තර දෙමු. රුපියල් 5000 ට දිනා ගන්න චාන්ස් එක තියෙනවා. තප්පර 5ක් අපි ඔයාලට දෙනවා. උත්තර දෙකකුත් අපි ඔයාලට දෙනවා. හොඳට උත්තර දුන්නත් රුපියල් 5000ම ඔයාගේ අතේ. මේ තමයි තුෂාරිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: තුෂාරිත් සාමාන්‍යයෙන් උදේට නැගිටපු ගමන් ගෙදර හයටත් තේ එකක් හදලා ඔයත් තේ එකක් හදාගෙන බොන කෙනෙක්ද?
4: ඔව්.
2: ඒ කියන්නේ සමහර අය ඉන්නවනේ උදේට තේ බොන්න කැමති නැහැ. ඔන්න මම පළවෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ වාගින් කිරිපිටි ගැන. කිරිපිටි නිෂ්පාදනයේ 1832 වර්ෂයේ තරම් ඈත අතීතයකට හිමිකම් කියන ලංකාව වසරකට බිලියන 60කට වැඩිය කිරිපිටි ආනයනය කරනවා. මං අහන ප්‍රශ්නේ, කිරිපිටිවල වැඩිපුරම අඩංගු වන්නේ 1 ලැක්ටෝස්, 2 සුක්‍රෝස්.
3: නියමයි තුෂාරි, හරිම උත්තරේ දුන්න. රුපියල් 250ක් පොකට් මනි දිනාගෙන. ඒ වගේම තුෂාරි, ලැක්ටෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ වගේම ශරීරයේ සහ මොළේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තියත් ලැක්ටෝස් වලින් ලැබෙනවා. හරි, දැන් තුෂාරි ගැති රුපියල් 250ක් පොකට් මනි තියෙනවනේ. මේ 250 500ක් කරගන්න අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: තුෂාරි, සාමාන්‍යයෙන් ගෙදර වෙන ගෘහණියක් විදිහට හාල් මනින්නේ අපි සේරුවක් විදිහට නේද? හුණ්ඩුවේනේ මනින්නේ. පැරණි සහල් මිනුම් ක්‍රමයේ හැටියට සහල් නැලි දෙකක් එකතු වුණාම තමයි හාල් සේරුවක් හැදෙන්නේ. හාල් සේරුවකවත් වැඩිහිටියෝ 6 දෙනෙකුට විතර එක වේලකට කන්න පුළුවන්. මම අහන ප්‍රශ්නේ, හාල් සේරුවක් යනු ග්‍රෑම් කොච්චරක්ද? 1 ග්‍රෑම් 800යි, 2 ග්‍රෑම් 500යි.
3: හරියටම හරි උත්තරේ දුන්නා. රුපියල් 500ක් පොකට් මනි දිනා ගන්නවා. දෙවැනි ප්‍රශ්නටත් උත්තර දීලා තුෂාරි, දැන් ඔයාට තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ රුපියල් 5000 දිනා ගන්න. අපි එනම් යමු අපේ තුන්වැනි ප්‍රශ්නෙට.
2: තුෂාරි, අපි සාමාන්‍යයෙන් මඤ්ඤොක්ක එක එක විදිවලට උයනවනේ. ඒ වගේම මඤ්ඤොක්ක එක්ක කන්න හොඳ නැති කෑම ගැනත් ගොඩ දෙනෙක් අවධානය යොමු කරනවනේ නේද? ඔන තුන්වැනි ප්‍රශ්නේ මම ඔයාගෙන් අහන්නේ මඤ්ඤොක්ක ගැන. ලෝකෙ පුරා මිලියන 500කට අධික ජනතාවක් දෛනික කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාවය සපුරගන්නේ මඤ්ඤොක්කවලින්. මඤ්ඤොක්ක කියන්නේ නියඟයට නිසරු පසට මුදින් ඔරොත්තු දෙන ශාකයක්. මං අහන ප්‍රශ්නේ, මේ අතරින් මඤ්ඤොක්ක ආහාරයට ගැනීමෙන් පසු ආහාරයට නොගත යුත්තේ 1 පැණිකොමඩු, 2 ගස්ලබු.
3: තුෂාරි, හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ. පැණිකොමඩු තමයි උත්තරේ වෙන්න ඕන. එතකොට තුෂාරි, මඤ්ඤොක්කවල තියෙනවා අධික පිෂ්ඨය. ඒ නිසා පැණි රස වැඩි කොමඩු වගේ පළතුරු කෑවොත් බඩ පිපෙන්න පුළුවන්, අජීර්ණේ වැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. හරි, දැන් තුෂාරිගේ අතේ රුපියල් 500ක් පොකට් මනි තියෙනවානේ. මේ රුපියල් 500 රුපියල් 2500ක් කරගන්න පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගෙන. මොකද්ද තීරණේ තුෂාරිගේ? බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද නැත්නම් මෙතනින් නතර වෙනවද?
2: තෝරගන්නවා. හරි තුෂාරි, මේක තමයි වාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. පහුගිය දවස්වල අපි ටිකක් වැඩියෙන් කතා බහ වුණානේ මේ ඉරානයයි ඇමරිකාවයි අතර ඇතිවෙච්ච යුද්ධ ගැන. තාමත් මුළු ලෝකෙම සෑහෙන කල්පනාවෙන් ඉන්නේ මේ යුද තත්ත්වයේ ඉස්සරහට මොකද වෙන්නේ, දැන් තියෙන තත්ත්වය කොහොමද කියන කාරණා ගැන. ඉරානය ක්‍රිස්තුපූර්ව 4000කට වැඩි ඉතිහාසයක් තියෙන රටක්. ලෝකේ 4 වෙනියට විශාලතම තෙල් සංචිතය පිහිටලා තියෙනෙත් ඉරානයේ. මං අහන්නේ, ඉරානය අතීතයේ හැඳින් වූ ප්‍රසිද්ධ නම මොකද්ද? 1 පර්සියාව, 2 මලයාව.
4: මලයාව.
3: තුෂාරි, හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ පර්සියාව. අතීතේ මලයාව කියලා හඳුන්වලා තියෙන්නේ වර්තමාන මැලේසියාවට. හරි, කමක් නෑ තුෂාරි, ඔයා හොඳ උත්සාහයක් ගත්තනේ ප්‍රශ්න හතරට උත්තර දෙන්න. අපි ආයෙමත් දවසක උත්සාහ කරලා රුපියල් 5000ම දිනා ගමු. ජය වේවා.
4: හරි.
5: Siyata Pocket Money.
2: මාෂි, අමල තාත්තලා හැමලේම ට්‍රයි කරන්නේ තමන්ට බැරි වුණ හේනෙට කොහොමාරි තමන්ගේ දරුවව යවන්නේ. ඒ වෙනුවෙන් අවශ්‍යම දේ තමයි මාෂි සල්ලි කියන්නේ. මේ කාලේ කාටවත් එකපාර ලොකු ගණක් වියදම් කරන්න අමාරු වෙන ඕනම දෙයකට. අන්න ඒ නිසා දෙමාපිය විදියට දරුවා ගැන අගතේ වෙනුවෙන් හොඳ මුදලක් එකතු කරලා තියන්න ඕනේ. අන්න ඒ දෙයට ගැලපෙන account එක තමයි පැංචා ඉතුරුම් ගිණුම. අතේ තියෙන වෙලාවට මුදල් දානකොට පොලියකුත් එකතු වෙන පැංචා ඉතුරුම් ගිණුම. ඉතින් දරුවත් එක්කම පැංචා ඉතුරුම් ගිණුම අත වර්ධනය වෙනවා. තමන්ට බැරි වුණු තැනට දරුවව ගෙනියන්න ඕන පැංචා ඉතුරුම් ගිණුම දරුවගේ පිටිපස්සෙම ඉන්නවා. ගන්න කෝල් එකක් 10 13 19ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් විශ්වාසයේ වගකීම. මේ සේරම දේවල් ඔයාලට දැනගන්න පුළුවන් 13 19ට කෝල් එකක් ගත්තොත්.
3: ඒ වගේම ආයෙමත් සරකොන්න මතක් කරන්න ඕනේ සිත පොකට් මනි අපිත් එක්ක එකතු වෙන්නේ කොහොමද කියලා හරිම ලේසියෙන් අපිට මැසේජ් එකක් එවන්න පුළුවන්. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. අපිට මැසේජ් එකක් එවන්න නම ගම විස්තර ටික තමයි ඕන කරන්නේ. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. අපිට මැසේජ් එකක් එවන්න ඒ විතරක් නෙවෙයි. අම්මලාටත් ඔය අවස්ථාව අපි ඒ විදිහටම දීලා තියෙනවා. එවන්න අපිට මැසේජ් එකක්. අපි ලෑස්ති පොකට් මනි දෙන්න.
2: එහෙනම් අපි හතර ගිහින් ලෙන්න. සුබ දවසක්. මම රවිෂ්ක.
3: මම ආශී.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 7යි විනාඩියකයි දැන්.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වැට් සඳහා ලියාපදිංචි සීමාව කලින් ඇත්තටම වාර්ෂික පිරිවැටුම මිලියන 60කට වගේ තිබ්බේ. මේක මිලියන 36 දක්වා අඩු කිරීමක් දක්නට ලැබෙනවා. කාර්තුවකට මිලියන 9ක් කියන එකෙන් අදහස් කරන්නේ දවසකට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක වගේ පිරිවැටුමක් තියෙන සෑම කෙනෙක්ම වැට් වලට රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවය තියෙනවා.
2: මෙතෙන්දී කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍යායතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට ජූලි 1 වෙනිදා ඉඳන් ඉදිරියට බැංකුව හා මුල්‍ය ආයතනයක් තමන් සපයනු ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙව යුතු නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: හදට දැනෙන රසයක මහිම විඳ ගන්න
4: හදට දැනෙන රසක මහිම.
5: Applicant got that Touch 15, reload කරලා ගත්තා Touch 15. Applicant got that reload කරලා ගත්තා iPhone 17 Pro දිනන Touch 15. Touch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් Touch 15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
6: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්න මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
9: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන්නය අපි ගැන හිතන අපිටම හරියන තැන.
10: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද? ඉදිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දේම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 1322.
11: රත්තරන්ින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මේ මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල්, ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
12: 98.2 98.4

0: අටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: අනියං හසියෝ ශ්‍රී ලංකා
2: අනියං
1: අනියං කියන්නේ මොකද්ද අනියං කලබල කරනවා අනියං කියන අනියං හසියෝ
2: අංගියං හසියෝ
1: උතුරු කොරියාවට නෙවෙයි යවන්න උතුරු කොරියාවට
2: උරිනුන් ගංකුසේ ඉස්සෝසේ
1: අනියං හසියෝ ශ්‍රී ලංකා බියා ආම් ආ ඇම් අරවින්ද ෆ්‍රොම් කොරියා
2: කොරියා ඉතම හරි
1: නෑනේ අපි ශ්‍රී ලංකා ඉන්නා කියලා හිතවදියෝ කොරියෝ
3: අපි ඇවිල්ලා දැන් කොරියා වෙලා දවස් කීපයක් වෙනවා ඇත්ත
2: yes okay
3: පහුගිය දවස්වල අපි සද්ද නැතුව ෂෝ එක කළා එතනම ෂෝ එක හොහිඳන් කරා
2: yes
3: right එක දවසක්වත් ෂෝ එක කරන්න නැතුව ඉන්න බෑ. අනියන් හසියෝ නෙමෙයි ඊට වඩා ලොකු දෙයක් වුණත් එච්චරයි. අපිට මේ අවුරුදු උත්සවයකට මහා විශාල ආරාධනාවක් මේ දැන් මැයි මාසෙත් අවුරුදු උත්සව ගන්නකොට. කොරියාවට තාම අවුරුදු. ඉතින් අපිට මේ ඇත්තටම හොඳ ආරාධනාවක් හම්බුණා නේ.
2: සාමාන්‍ය
3: මේ වගේ වැඩසටහන් වලට අපි ගියේ නැති වුණා. අපි මුලදී ඇත්තටම බෑ කිව්වා. පස්සේ මේ අපිට කිව්වා මේ මෙන්න මේ මේ මේ විදිය තෑගි ලැබෙනවා එනවා කියලා.
2: මෙන්න
3: ලිස්ට් එක කියලා එනවා අපිට. මොනවා හරි කියන්නේ ඉතින් මෙතනවා මේ
2: ඔයා මොකක්ද මේ ටෙක්නිකල් පාර්ට් එක මම
3: පොඩ්ඩක් ටෙක්නිකල් පාර්ට් එක මම
2: ඇත්තටම ඒ අවුරුදු උත්සවේ ඉතාම ලස්සනට සිද්ධ වුණා. ඉතින් අවුරුදු උත්සවේ ඉවරයි. ඊට පස්සේ අපි පොඩ්ඩක් රටතොට ඇවිත් අපි ඉන්නේ තේගු කෙන්සාන් වල. ඉතින් කෙන්සාන් කියලා කියන්නේ ටිකක් ගමක් වගේ චුට්ටක් සිටි එකක් උනාට පොඩ්ඩක් ගමක් වගේ නේද?
3: බලන්න මේ මේ මේ මේ කොරියාවේ
2: හරි
3: ගණන්ම වැඩක් තමයි මේ ඩෙන්ටල් කියලා කියන්නේ. දත්
2: ආ ඕකේ.
3: දත් දොස්තර කෙනෙක් වෙනවා කියන හොඳ හම්බ කරන්න පුළුවන් රටක් මේක.
2: මට පුළුවන් නේ මං කී දෙනෙක් දත් ගලවලා
3: තියෙනවා. හරියට හරියට හරි. ඉතින් මේ තේගු කෙන්සාන් වල ඉන්න මේ කොරියාවේ ඇවිල්ලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මීට පස්සේ දත් පෙන්වන්න ඕනේ නෑ කිසිම ડોක්ටර් කෙනෙකුට මෙහෙ එන්න.
2: ඔව්.
3: අපි එනකොට හලෝ අයියේ කීපයි දැන් හලෝ අයියේ. දත් එකක්වත් නැහැ.
2: ගැලෙව්වා.
3: මේ කාමරේ පුරා පිරලා තියෙන ගලෝ පුරා.
2: එක දතක් ඉතුරු කළේ
3: නැහැ. රයිට්. ඉතින් මේ අවුරුදු උත්සව ගැන වචනයක් කියන්න ඕනේ.
2: හරි.
3: මේ අවුරුදු උත්සව කීපයක් තියෙනවා. දැන් මට ආරංචි වෙච්ච විදියට මේ සවුත් කොරියා, දකුණු කොරියාවේ තේගු කෙන්සාන් වල තිබිච්ච දැවැන්තම අවුරුදු උත්සවය තමයි මේ. අපි ගණන් හදලා බැලුවා අති විශාල පිරිසක් සහභාගී වුණා. අපේ තිබුණෙත් ඒක ලෑස්ති කරලා තිබුණේ කෙන්සාන් වල තියෙන ආටිෆිෂල් ග්‍රාස් වලින් හදපු
2: හරි
3: ෆුල් සයිස් ෆුට්බෝල් ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ උනම් FIFA උනත් ගහන්න පුළුවන් සයිස් එකේ අති දැවැන්ත ක්‍රීඩාංගණයක් ඒක.
2: හරි.
3: ඒක තියෙන්නේ ආටිෆිෂල් ග්‍රාස්.
2: කෘත්‍රිම තනකොළ. කන්න බෑ.
3: කන්න බෑ.
2: කන්න බෑ.
3: නැත්තම් ඒකත් කනවා. ඉතින් ඒ ග්‍රවුන්ඩ් එක සිසාරාසෙනක
2: සතුටුයි.
3: කොල්ලෝ ටික හරි හොඳයි. අපිට කොරියාව ගැන ගොඩක් විස්තර කතා කරන්න තියෙනවා.
2: හරි. කෙල්ලෝ ගැනත් කියන්න ඕනේ. කෙල්ලෝ හරිම ලස්සනයි. මෙහි ඉන්න කෙල්ලෝ.
3: නෑ නෑ. දැන් අර කොල්ලෝ කියලා නිකන් ඔය කිව්වට එහෙම කිව්වම කොල්ලෝ කෙල්ලෝ දෙකම අයිති වෙනවා. අර අපේ නිකන් පුරුද්ද තියෙන්නේ අපේ කොල්ලෝ ඒ කොයිලත් කියන්න කෙල්ලෝ හෙන ගේමක් ගහනවා මේ රටේ. අපි කියනකොට අපේ කෙල්ලෝ හෙන ගේමක් ගහනවා. අපි ලාංකික වෙන රටක ඉන්නකොට නිකන් කියවෙන එකක් තමයි අපේ කොල්ලෝ මාර ගේමක් ගහනවා ඒ රටේ ඉඳන්. ඇත්තටම කොල්ලෝ කෙල්ලෝ කියන දෙගොල්ලම මේ රටේ ඉන්නවා. හැබැයි ඉතින් ජීවිතේ අඩු වෙලා තිබිච්ච ගොඩාක් දේවල් තියෙනවානේ. ගොඩාක් දේවල් නෙමෙයි ජීවිතේ අඩු වෙලා තියෙන සමහර දේවල් වාගන්න. අපේ තරුණ තරුණියෝ දකුණු කොරියාවට එනෝ.
2: Yes.
3: හැබැයි එනකොට ජීවිතේ තව තිබිච්ච ගොඩාක් ලස්සන දේවල් ලංකාවේ තියලා තමයි එයා මෙහෙ එන්නේ.
2: අනිවාර්යෙන්. ඔව්.
3: සැපට ජීවත් වෙනවා. හැබැයි හොඳට දුක් විඳිනවා සැපට ජීවත් වෙන. ඒ කරලා ඒ සල්ලිට ගෙවන්නේ ලංකාවටම තමයි. දෙමව්පියන්ට කියලා, තමන්ගේ දරුවන්ට, බිරිඳට කියලා.
2: හරි.
3: ඔය සල්ලි ටික ලංකාවට තමයි පොඩි ගානක් මෙහි ඉතුරු කරගෙන ලයිෆ් එක පොඩ්ඩක් ලස්සනට ගෙවන්න වාහනයක් පැදලා පොඩි අපාර්ට්මන්ට් කෑල්ලක් අරගෙන ආසදයක් කාලා ඉන්න පොඩි ගානක් ඉතුරු කරගෙන මේ කොල්ල කෙල්ල ටික ඔක්කොම සල්ලි ටික ලංකාවට එවනවා. මං කිව්වේ සල්ලි කියන කෑල්ල හොයාගන්න ජීවිතේ ලස්සන කෑලි ගොඩාක් ගෙදර තියලා ඇවිල්ලා තියෙනවා. අපේ රටේදී අපිට වටින්නේ නැති හුඟාක් ඒවා මෙහි රටේදී ලංකාවෙන් ඇවිල්ලා මෙහි පදිංචි වෙලා ඉන්න මෙහි වැඩ කරන කොල්ල කෙල්ලන්ට වටිනවා. ඒකයි මෙතන ඉඳලා කිලෝමීටර 3400ක් ඈත තියෙන පළාත්වල ඉඳලා මහන්සිය බලන්නේ නැතුව පහුගිය දවස්වල තිබිච්ච කෙන්සාන් වල තිබිච්ච අවුරුදු උත්සවිතාවේ මේක ලංකාවත් එක්ක බලද්දි සැහෙන විශාල රටක්. සැහෙන විශාල රටක්. නිකන් සාමාන්‍යයෙන් කිලෝමීටර 300-400ව කතා කරන්නේ නිකන් කජුවට කොස්සට ගන්නට දාලා. එතින් පෑ ගණන් යනවා.
2: හරි.
3: පාරවල් හොඳයි. මේ වාහනයක් ගන්නත් එච්චර අමාරු නෑ.
2: පොඩි ගානකට ගන්න පුළුවන් නේද?
3: ගන්න පුළුවන්. ඔය අපේ රටේ මිලියන 25 30 කියන වාහනේ මෙහි මිලියන 2කට 3කට ලංකාවේ සල්ලි වලින් ගන්න පුළුවන්. ඉතින් හරි සන්තෝෂයි අපේ හැම කොල්ලෙක්ම පොඩි සයිස් එකකින් හරි වාහනයක් පැදගෙන ඉන්න එකේ වෙන ගැම්මක්
2: තියෙනවා. නියමයි.
3: Yes. Right. ඉතින් ආපු අය හැමෝම කිව්වේ අඩයක් ය ආදරයක් අඩේ අයියේ අඩෝ අයියේ අඩෝ එහෙම අඩෝ ගහලා කතා කරන්නේ අපේ මිල්ලා කට්ටිය කතා කරේ. ඒවත් අපි දරාගෙන හිටියා. මොකද අපේ කවුරු හරි ලංකාවේ ඉඳලා ආවා කියලා කිව්වම වෙන ගැම්මක්.
2: ඒක හරි.
3: නැත්තම් ඔයා හිතන්නේ අපි උපන්තේකට කිලෝමීටර 400ක් 500ක් යනවාද මේ අවුරුදු උත්සවයක් බලන්න? ඔයා කොළඹදල අවුරුදු උත්සවයක් බලන්න යාපනය යනවාද? ඔයා කොළඹදල යාපනයේ පැත්තක දානවද?
2: හරි.
3: ඔයා කොළඹදල අවුරුදු උත්සවයක් බලන්න මේ කවුරු හරි එන්න කිව්වොත් එහෙම හම්බන්තොට පැත්තට එහෙම යනවද ඔයා?
2: මේ
3: හයිවේ එකක් තියෙද්දි යන්නේ නැහැ. හැබැයි මේ කොල්ලෝ ඒ දුර ගෙවාගෙන ආවා. ඒ ආදරේ හින්දා අපිට කොරියාවේ එන්න හිතුණා.
2: අනිවාර්යෙන්.
3: කොරියාවේ අපිට ආරාධනය හම්බෙච්ච වෙලාවේ අපිට ගොඩක් සෝෂල් මීඩියා හරහා අපි එන එක ගැන කතා කරලා
2: තිබුණා.
3: ගොඩක් අය කතා කරලා තිබුණා. හම්බෙන්න ආසාවෙන් ඉන්නවා කියලා තිබුණා.
2: Yes.
3: මං හිතන්නේ ඔක්කොටමවත් වැඩිය අපිව පොඩ්ඩක් ඉන්ස්පයර් වුණේ අන්නේ වැඩේදී තමයි. Right? ඉතින් මේ තව එකක් කියනවා මේ. මෙහෙන හැම කොල්ලෙක් කෙල්ලෙක්ම බරපතල විදිහට විශ්වාස කරන එක දෙයක් තියෙනවා.
2: හරි.
3: ඒ තමයි මිනිහෙක් වුණාම මහන්සි වෙලා හම්බ කරන්න ඕනේ කියන එක. බොක්කෙම විශ්වාස කරන කොල්ල කෙල්ල සෙට් එකක් ඉන්නේ. උන් විශ්වාස කරනවා ජීවිතය කියන්නේ හරියට බයිසිකලයක් වගේ එකක් කියලා. වැටෙන්නේ නැතුව ඉන්න නම් නංගි දිගටම පදින්න ඕනේ.
2: Okay.
3: අත හෙලවුවොත් තමයි කට හෙලවෙන්නේ කියන එක ඉගෙන ගන්න කොරියා වෙන්න ඕනේ ලංකාවේ ඉන්න හැම මිනිහෙක්ම. ඒවිල බලන්න ඕනේ අපේ කොල්ල කෙල්ල වැඩ කරන විදිය. ආණ්ඩුවක් දෙපාරක් හිතන්න ඕනේ ටැක්ස් ගහන එක ගැන නෙමෙයි. ඒ ගහන ටැක්ස් එක පාවිච්චි කළා උඩ බලියන් නිකන් ඉන්න උන්ට කණ්ඩ දෙන එක ගැන තමයි ආණ්ඩුව හිතන්නේ. එහෙම දෙන්න ඕනේද කියලා හිතන්න
2: ඕනේ.
3: එහෙම දෙන්න ඕනේ නැහැ කියලා හිතන මේ කොල්ල වැඩ කරන වැඩ කිරිලා දකපුවාම
2: අනිවාර්යෙන්
3: ජීවිතේ එළියෙන් ලස්සන වලට ඇතුලේ මාර කට්ටක්. ඒ කට්ට ඇතුලේ සැපයි දුකයි දෙකම මේ කොල්ලොන්ට තියෙනවා.
2: හරි.
3: මං ආයි මතක් කරන්න කැමති ඔය තීරණ ගන්න අපේ ලොක්කන්ට. වැඩ කරන මිනිස්සු ගස් වගේනේ. හදන්න මහන්සි වෙන්න ඕනේ. ඒත් නිකන් නිකම්ම නිකන් ඉන්න මිනිස්සු වෛරස් වගේ මුකුත් නොකරත් ඕ වෙනවා. මුකුත් නොකරත් ඕ වෙනවා. ඒකයි ඇත්ත.

0: අපි යමං අපි යමං අපි
1: ඇවිල්ල
0: අපි ගිහිල්ල ඉවරයිනේ පුතා.
1: මටනම් මේ තාලේ
0: යන්න දෙන්නේ
1: නැහැ. මම මේ නතර වෙන්න දරුවෙද?
0: කමක් නැහැ.
1: Thank you so much.
0: උදයක්. අරව නතරක් එහෙම නතර වෙන්න පුළුවන් නම්.
1: Thank you so much. මං ආසයි ඉන්න වීසා එක දීර්ඝ කරගෙන මම මෙහෙ වැඩ කළා.
0: වීසා එක දීර්ඝ කරගන්න නම් වෙන්නේ නැහැ පුතා. හොරෙන් තමයි ඉන්නේ.
1: හොර වැඩ පුරුදු නැහනේ. අරවින්ද දන්නවනේ. තාත්තා පොලිසියේ.
0: තාත්තා පොලිසියේ. තාම රිලීස් කරන පාටක් පේන්නේ නැහැ නේද? තාත්තත් ගියේ එහෙමම මොකක් හරි වෙනවා නේද? ඉතින් කමක් නැහැ. මේ කොරියාව ගැන කතා කරන්න ඔයා දන්නවද? ඔය මම පෞගේ දවස්වල ඇහුවා කොරියාව අපිට ණය දීපු රටක්නේ. අප්‍රේල් මාසේ 28 වෙනිදා වගේ අපි කොරියාවේ ආව හම්බ වෙලා මට මතක නැහැ. ආව් ලංකාවට ආවා ඒගොල්ලෝ. ඇවිල්ලා අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ගැන කතා කරලා ගිවිසුම් 18ක් විතර හුවමාරු කරගෙන
1: හරි
0: ඩොලර් මිලියන 267ක විතර සල්ලියක්. ඉතින් එක ගෙවන විදිය ගැන කතා කරලා ඒවා ගිවිසුම් ගත වෙලා ඒවා කරගෙන යන්නේ. ඉතින් පරිස්සමෙන් ඒ සල්ලි ටික බේරගෙන ඉතින් යවන්නත් ඕනේ නේද?
1: නැත්නම් ආයි කොහොමද ඉල්ල ගන්න හදිස්සෙකට?
0: මොකද ඉතින් ඔය තරම් හදිස්සිය සල්ලි ඉල්ලගෙන තියෙන්නේ.
1: නෑ
0: හදිස්සිය සල්ලි ඉල්ල ගත්ත කියලා අපි ඉතින් කරගන්න කරගත්තු දේකුත් නෑ ලොකෝට.
1: ඔව් ඒකත් ඇත්ත නේ.
0: ඉතින් මේ කොරියාව කියන්නේ හැමදාම අපිට එහෙම උදව් කරපු රටක්. ඔය ණය ප්‍රතිව්‍යුහගත කරාට මොකද? ඒගොල්ලෝ මේ අලුතෙන් තව කරන වැඩවලටත් අපිට උදව් කරන්න ලෑස්ති කියලා කියලා
1: කියනවා.
0: දකුණු කොරියාව කියලා කියන්නේ දැන් මේ කොරියාව කියලා කිව්වම දකුණෙන් ගන්න ඈ. අපි දකුණේ හරිය?
1: Yeah, okay.
0: Right.
1: උතුරු අර කිම් ජොන් උන් ඒක නෙමෙයි.
0: කතා කරන්න එපා මේ යාපෙත වල්ලු වැටේ ඉන්න.
1: Okay, okay.
0: පොරට හැවුනොත් අපේ ෂෝ එක බාර ගන්න බැරි කමක් නැහැ. දන්නවනේ. කෝච්චි එයි ඉඳගනි. ඊට පස්සේ ඉතින් අපිට නැගිටින්න හම්බෙන්නේ නැහැ. මිනිහ නැගිටලා ඩට අපිට නැගිටින්නේ.
1: එහෙනම් යාගෙන කතා නොකර.
0: කතා නොකර. මේ අල්ලපු වැටේ ඉන්නේ හොඳේ. වැඩි අමතක කරන එහි කමක්
1: නැහැ.
0: එහේ අපිට එනවා කියලා ආරංචින මේ හැංගෙන්න හරි.
1: හරි ඔකේ.
0: මේ මේවා මේ බෝඩර් දෙන්නේ මේවා.
1: ඔව්
0: ඔව්. මුහුදු තරණය කරන්න දෙයක් නැහැ. වැට පනින්න
1: තියෙන්නේ. ඔයා මං ඒ වගේ මොන හරි කියන්නේ පයින් ගහන්න.
0: පයින් ගහන්න ඕනේ. පයින් ගහන්න ඕනේ. අනිවාර්යෙන් පයින් ගහනවා. ඒක මොන හරි අහවත් එහෙම ආයි නැගිටින්න බැරි වෙන්නම පයින් ගහනවා. බයන්න.
1: රයිට් ඔකේ.
0: ඉතින් කොහොම හරි ඒ දකුණු කොරියාව අපිට අවුරුද්දකට රැකියා 100,000 ගණන් දෙනවා. විශ්වාස කරන්න.
1: වාව් ඔකේ.
0: ඒවා හොර ඒජන්සි වලින් හම්බෙන රස්සාවල් නෙවෙයි. ඒවා රජයන් රජයන් අතර තියෙන ගිවිසුම්. අපේ කොල්ලන් වරන් ඇවිල්ලා භාෂාව පුහුණු කරලා
1: හරි
0: නේද? රැකියාව පුහුණු කරලා පුහුණුව දීලා මේ හොඳ රස්සාවල් වලට දානවා. අමාරු රස්සාවලුත් තියෙනවා. මුලදි පටන් ගන්න වෙන්නේ අමාරු තැනින්. හැබැයි කාලයක් යද්දි මීටරේ හොඳට වැඩනම්
1: හරි
0: ගේමක් ගහ ගන්න
1: පුළුවන්.
0: පුළුවන්. කොරියාව වෙදක් ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. මේ දවස්වල අර වින්ට ඉවර වෙලා සමයකට යන කාලේ දැනග රස්නේ සීතලයි දෙකම තියෙනවා. උදේට පොඩ්ඩක් සීතලයි දවල්ට රස්නේ. ආපහු හවසට නිකන් සෙල්සියස් 8කට 10කට 12කට විතර වගේ ඉති ගමන් අඩු වෙනවා.
1: ලස්සන හුලඟක් තියෙනවා.
0: මොකද්ද හුලඟේ තියෙන ලස්සන?
1: ඒ කියන්නේ
0: සනීප
1: හුලඟක් තියෙනවා.
0: සනීප හුලඟ.
1: යස්.
0: කොරියන් භාෂාවෙන්ද කොරියන් භාෂාව කතා කරලා සිංහල අමතක වෙලා තියෙනවා.
1: චුට්ටක් මට හිතෙනවා නිකන් පොඩ්ඩක් මේ වෙලා කියලා.
0: දැන් දාස් ගානකට රස්සා දීලා විතරක් නෙමෙයි ශිෂ්‍යත්ව දීලා
1: තියෙනවා.
0: අපේ රටේ පාරවල් වලට ඒවට ඕන කරන තාක්ෂණය, ඒවට ඕන කරන සල්ලි.
1: හරි.
0: අපේ රටේ නගර සැලසුම් කරන්නත් උදව් කරලා තියෙනවා. මේ කල්පනා කරන්නේ එහෙම සැලසුම් කළ දෙන නගරේ මොකක්ද කියලා මේ කල්පනා පොඩ්ඩක්.
1: මේ නගර ටික බැලුවම නිකන්නේ.
0: මේ නගරේ මාවබ මොනද ගැසුණු නගරේ. ඒකමයි. එතකොට කොවිඩ් කාලේ.
1: ඔකේ.
0: අපිට වෛද්‍ය උපකරණ ඖෂධ ආධාර මුදල් ඉන්දියාව විතරක් නෙමෙයි කොරියාවත් අපිට ඒවට උදව් කරා. විශේෂම තාක්ෂණික සහාය තමයි අපේ රටට හම්බුනේ. කොරියාවෙන් අපි ඉගෙන ගත යුතු පාඩම් තියෙනවා. අපි කවදාවත් ඉගෙන ගන්නෑ ඒක. කතාව.
1: එනට කියන්න ඕනේනේ.
0: ඔව්. 1960 වගේ වෙනකොට ඒ කාලෙ වෙනකොටත් 1960 අවුරුදු 66ක් විතර නේද? අවුරුදු 66. 1960 වෙනකොටත් කොරියාව දුප්පත් රටක්.
1: Seriously?
0: මේ මහලොකු සල්ලියක් තියාගෙන පටන් ගත්ත රටක් නෙවෙයි.
1: මේ වගේ පොෂ් මේ වගේ නෑ.
0: මොන පොෂ්? අවුරුදු 66කට කලින් ඔයා මෙහෙ ආවනම් මේ මිලෝ සංසාරයක් නෑ. තේරෙනවද? අපේ වාගේ.
1: ඒ කියන්නේ මං හිතනවා මේවා හුන්ඩු කියලා හිතනවා එහෙම උනාලු.
0: අපෝ ඒව කතා කරන්නේ.
1: නෑ මං කියන්නේ
0: ලංකාවට යන්නත් එපා.
1: නෑ මං කියන්නේ
0: කොරියා. එන්න දිතානි. ඇත්තටම ඉස්සෙල්ල මේ කොරියාවට කොරියාව කිව්වෙත් ඒකනේ. ඉස්සර කොරියාවට කොරියාව කියලා අපි අපේ සිංහල රටේ අපේ අපේ බ්ලං අපේ අපේ ලංකාවේ ලංකා මිනිස්සු කියනවා අම්මෝ කොරියාව වගේ.
1: ඔව් ළඟ ළඟ ගෙවල් තියෙන තැන් දැක්කම කියන නිකන් කොරියාව වගේ. එහෙම කියලා කියනා නේ.
0: අපි ඉතියෝපියාව ගැන හිතන් හිටියෙත් එහෙම. අපි හිත ඉතියෝපියාව ඉන්නෙත් මේ ඇට සැකිලි වගේ පොරවල් ඉන්නේ කියලා අපි හිතන් ඉන්නවා. එහෙන් බලන්න ඉතියෝපියාව ඉන්න මිනිස්සුන්ගේ මහත. අපි ඒව ගැන පස්සේ කතා කරමු. එතකොට අධ්‍යාපනය තමයි කොරියාව ඔලුව උස්සපු පළවෙනි තැන. අධ්‍යාපනය අපි ඉගෙන ගන්න ඕනේ බ්‍රෝ. ඉගෙන ගන්න දෙයක් හතර.
1: අනිවාර්යෙන් අපිටත් ඒ අවස්ථා තියෙනවා. අපිට අවස්ථා නැතුව නෙමෙයි. අපි චුට්ටක් අවස්ථා දැක්කම මට හිතෙනවා පොඩ්ඩක් අඩියක් ඉස්සරහට තියන එච්චරක් මම වෙන්නේ නැහැ කියලා. එහෙම පොඩි එකක් තියෙනවා නේද? පොඩ්ඩක් අවස්ථාව තියෙනවා. හැබැයි අපි නෑ රෙඩි නෑ වගේ එකක් තියෙනවා.
0: අපිට ඔපචුනිටීස් තියෙනවා. කොරියාවේ ඔපචුනිටීස් තිබුණාට කොරියාවේ තියෙන කම්පිටිෂන් එක
1: තරගකාරීභාවය
0: අපිට හිතා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා 3-4 ගුණයකින් වැඩි. දැන් මෙහි තියෙන රජයට අනුබද්ධ විශ්වවිද්‍යාල 3ක් විතර.
1: හරි.
0: කොච්චර අනිත් ඒවා තිබුණත් ළමයි ඒ විශ්වවිද්‍යාල 3න් එකකට තමයි යන්න බලන්නේ. මොකද ඒ 3න් 4න් එකකට නොගියොත් මේ ලොකු රස්සාවකට ළමයි තෝරගැනීමක් වෙන්නේ නැහැ. මොකද මෙහි තියෙන මේ ලොකු කම්පැනි වලට ළමයි තෝරගන්නෙම ඒ විශ්වවිද්‍යාල 3. ඒ
1: කියන්නේ රජයේ විශ්වවිද්‍යාලට ගියොත්. හැබැයි මෙහි හොඳට ඉඩක් තියෙනවා නේ. ගොඩක් කට්ටියට යන්න කැම්පස් අවස්ථාව තියෙනවා.
0: ඔය කියන්නේ කැම්පස් එකේ ඉඩද?
1: ඔව් කැම්පස් එකේ ඉඩ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපේ රජයේ විශ්වවිද්‍යාල තියෙනවා. හැබැයි පොඩ්ඩක් අර ඉඩම
0: අපිට වඩා ඉඩ තියෙනවා. මහලොකු ඉඩක් නැහැ. එහෙනම් මුළු කොරියාවම ඉන්න ළමයිට යන්න පුළුවන් වෙනවා නේද?
1: ඔව් ඒක හරි.
0: එහෙම යන්න බෑ. අවස්ථා සීමිත වුණත් අපේ රජයේ විශ්වවිද්‍යාලයක තියෙන පුරප්පාඩු වලට වඩා ඒ විශ්වවිද්‍යාල පුරප්පාඩු තියෙනවා. පුලප්පාඩු.
1: රයිට් අපි කතා කරමු අපේ රටේ තියෙන අවස්ථා ගැන. හොරයිසන් කැම්පස් එක ගැන කතා කරන්න ඕනි. අනිත් එක මං ආසම දේ තමයි හොරයිසන් කැම්පස් එක මම දැකලා තියෙන සිහින දැකලා තියෙන කැම්පස් තියෙන අරවින්ද ඒ වගේමයි මාර ලස්සනයි ෆ්‍රීඩම් එකද අර නිකන්
0: ගිහලා නැහැ නේද
1: මං ගිහලා තියෙනවා යා මං කැන්ටින් එකට ගිහලා තියෙනවා හොරයිසන් කැම්පස් එහ
0: අනියන් හසයෝ කරගන්න එපා අනියන් හසයෝ කරගන්න එපා
1: හරි වා ගිහලා තියෙනවනේ කියන්නකෝ
0: ඇත්තටම කැම්පස් එකක ලස්සන හොයනවා නම් ප්‍රයිවට් කැම්පස් වල
1: රයිට්
0: ආන් කැම්පස් එක ඔය අපි එක්සිබිෂන් වලට එහෙම පේරාදෙනි එහෙම ගිහිල්ලා තියෙනවනේ කැලණිය ගිහිල්ලා ඇතිනි වැඩි ඕනේ මේ කොළඹ යුනිවර්සිටි එකට ගිහිල්ලා ඇතිනි
1: කොළඹුණත් ලස්සනයි
0: කොළඹත් ලස්සනයි
1: හරි
0: ඒ ලස්සන වෙලා තියෙන ගහකොළ ඒ ඉඩපාඩු නිසා මිසක් තට්ටු ගණන් උස බිල්ඩින් නිසා නෙවෙයිනේ විශ්වවිද්‍යාලය ඇතුලේ
1: යස්
0: ඒ අපි දකින්න ආසයි කියලා හිතන එන්වයරන්මන්ට් එක තියෙන විශ්වවිද්‍යාල වල තියෙන පරිසරය
1: හරි
0: ප්‍රයිවට් කැම්පස් එකක මම 100%ම දැක්කනම් මම දැක්කේ හොරයිසන් කැම්පස් එක මේක තියෙන ඔපචුනිටීස් ගැන අපි ඕනතරම් කතා කරලා තියෙනවා දරුවා විෂයන් තුනම අසමත් වුණත් ඒ ලෙවල් වල තාත්තා අම්මලට බය වෙන්න දෙයක් නැහැ
1: හරි
0: හොරයිසන් කැම්පස් එකට කෝල් එකක් දෙන්න ලංකාවෙන් ඉගෙන ගන්න පටන් අරගෙන ඕස්ට්‍රේලියාවෙන් හෝ මගේ මතකයේ විදිහට
1: UK වල
0: එංගලන්තෙන් දරුවගේ අධ්‍යාපනයේ අවසාන කෑල්ල ඉවර කරන්න පුළුවන් වැඩසටහනක් හොරයිසන් කැම්පස් එකට තියෙනවා. විෂයන් පාස් වෙලා කැම්පස් යන්න ලකුණු තිබුණත් කැම්පස් එකේ ඉඩමදි හින්දා යන්න බැරි වෙන ළමයින්ටත්
1: හරි
0: දෙපාරක් A level කරන්න තව අවුරුද්දක් නැස්ති නොකර ලෝකේ ජය ගන්න සතර දිසා ජයගින් හනිකෙන්ද වැඩසටහන් හොරයිසන් කැම්පස් එකේ තියෙනවා සුද්දා.
1: ඒ නිසා කතා කරන්න මෙන්න මේ නම්බර් එක කොයි හරි මතක හිටින තැනක ලියාගන්න. ෆෝන් එකේ දාගන්නකෝ සේව් කරගන්නකෝ.
0: අතේ ලියාගන්නකෝ.
1: අතේ ලියාගෙන හරියන්නේ
0: නැහැ. මතක තියාගන්න එහෙම නෙවෙයි අතේ ලියා අපි 10කට පවා අමතකනේවත්. මේ අතේ ලියාගෙනනේ.
1: අපි නම් මෙහෙම ගවුම් වල වාටි වල.
0: මුම හිරේ දාන්න බෑ.
1: ඒ චූටි චූටි එක්සර්සයිස්. එක්සර්සයිස්.
0: චූටි චූටි එක්සර්සයිස් නේ. අනියෝ හස්සෙයෝ.
1: බින්දා එකයි එකයි හත්සය හැත්තතුනයි හද්දාහ බින්දු එක එකයි හත්සේ හැත්තතුනයි හද්දාහ කියන නම්බෙකට කතා කරන්න. ඒ වගේම මම මේ සිටියකට ආවම දැක්ක දෙයක් තමයි අරවින්ද හැම බිල්ඩින් එකක්ම මාර උසයි. ඔක්කොම වීදුරු දාලා හදලා තියෙන්නේ.
0: මට ඇත්තට එහෙම උස නැතිවක් තියෙනවා. ඒ තියෙනවා. මෙතනනොත් පේන්නේ ඇත්තට උස නැතිව උන් තරම් දෙයක් තට්ටු දෙක තුනක් තියෙනවා. ඇයි මේ පට්ටපල් බොරු කියන්නේ? ලංකාවට යන්න අදහසක් නැද්ද?
1: අසයි.
0: ලංකෝ ලංකාවට පට්ට ගහලා ගන්න මේ කියන බොරු වලට.
1: දැන් සමහරක් බිල්ඩින්ග්ස් තියෙනවනේ. තා ගන්න බැරි තරම් උස. මං ඒව නිකන් පොඩක් බැලුවා.
0: අපිට තියෙනවා.
1: හරි හරි තියෙනවා ඉතින් දැන්.
0: මෙහෙමයි මේ කොරියාවට ඇවිල්ලා තවත් දෙකක් තුනක් ඉන්නකොට ඔක්කොම ලංකාවේ බිල්ඩින් කොටයි ඒකත් නෑ මේ.
1: හැබැයි ඔක්කොම වීදුරු දාලා හදලා තියෙන. එතකොට මගේ මතකය ගියා අපේ රටෙත් මෙහෙම හදන්න පුළුවන්කම ලැබුණේ ඇලුමෙක්ස් නිසා නේද කියලා. මට පොඩි නිකන් මේකක්
0: මේවේ මේ කන්ස්ට්‍රක්ෂන් කියන පාට් එක සෙල්ලන්නේ මේව ප්‍රමිතිය කියන එක නම් අම්මු ප්‍රමිතිය ප්‍රමිතිය ප්‍රමිතිය මෙයා කඩේකට ගියත් ප්‍රමිතිය
1: ඔව් ෆේක් ඒව නෑනේ මොනවත්
0: ෆේක් නම් ඇත්තනම හොයාගන්නම නෑ ඉතින් ඒ නිසා මේ මිනිසුන්ගේ කරදරේකුත් නෑ හැබැයි ඉතින් අපේ රටේ ඉතින් අර තියෙන බාල නිෂ්පාදන අරෝමිය වගේන ඕවා ගැන රණ්ඩු කරලා වැඩකුත් නෑ
1: නෑ යස්
0: ඒවත් එක රණ්ඩු කර කර ඉන්න කාලේ යටකරන් හරි ප්‍රොඩක්ට් එක අඳුන ගන්න හරි ඇලුමිනියම් ප්‍රොඩක්ට් එක අඳුන ගන්න අමාරුද අමාරු නෑ අපේ ඇලුමෙක්ස් ප්‍රොඩක්ට්ස් කියන්නේ ලෝක රටවල් 17ක් හොඳයි කියලා මං හිතන්නේ කොරියාවෙන් උත් සමහරට ගෙන්නනවා යැති. මෙච්චර මේ එක එක දේවල් හදන රටටත් සමහර විට මට මතක නැහැ කොරියාවට එවනවද කියලා.
1: කොහොමුණත්
0: ඇලුමෙක්ස් රටවල් 17කට යවනවා. ඒකක්වත් නෑ මේ පොඩි පහේ රටවලුත් නෙවෙයි.
1: සිංගප්පූරුව, ඇමරිකාව ඒවත් තියෙනවනේ.
0: ඒවත් තියෙනවනේ 17 ඇතුලේ.
1: ඒකනේ නේද?
0: ඒක මොනවද කතා කරන්නේ? ඉතින් යුරෝප් වල කොච්චර යවනවද?
1: යා ඕකේ.
0: ඉතින් ඒව සර්ටිෆයි කරලා තියෙනවා. ලෝකෙ පිළිගත් ආයතනවලින්. මේක තමයි බාන්ඩේ මේක තමයි ඇලුමිනියම් එක අද වීඩියෝ කනෝ කනෝ ඇලුමිස් ඇලුමෙක්ස් කනෝ ඇලුමෙක්ස් කනෝ
1: කනෝ
0: ඇලුමෙක්ස් ගන්න බිල්ඩින්ග්ක් හදනවා නම් ගෙයක් දොරක් හදනවා නම් බිල්ඩින් සිස්ටම් එකක් හොයනවා නම් ලෝකේ සුප්‍රසිද්ධම ආයතන වලින් සර්ටිෆයි කරපු ප්‍රොඩක්ට් එකක් හොයනවා නම් ඒක ඇලුමිනියම් නම් ඒක ඇලුමෙක්ස් ඇලුමෙක්ස් එකේ නම්බර දෙන්න අපි මහන්සි වෙන්නේ නැහැ මොකද ඇලුමෙක්ස් ප්‍රදර්ශනාගාර හැම තැන්වලම
1: දැන් කොරියාවේ වෙලාව 11යි විනාඩි 6යි අපේ වෙලාව 7යි විනාඩි 36යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ මෙකනිකම මැච් එකක් ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු

0: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස් ජෙලටින්, කලරින් සහ ෆ්ලේවර්ස් හදට දැනෙන රසකමයිම.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
2: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දේම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 13:22
3: සිල්වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් එන්ජොයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි, කොකා කෝලා ඉතිරි රුපියල් 100යි, මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි, පියාස් නැචරල්ස් කොකුම් බේබි සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි. කාගිල්ස්
4: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: සයිලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
6: ෂෙනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා.
5: ලව්ලි, ඊට පස්සේ සයිලි
6: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
7: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000 වට්ස්ඇප් කරන්න.
8: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
9: දැනෙන්න අඳින්න රිසිසේ, මේ සලු පිළිසිල්ලාරේ චාත්තාරේ.
10: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
11: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
12: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 කොමාගම NSBM හරිත සරසවියේදී. අමතන්න 011-544-5000.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමික්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: අයියා, මට ඇපල් මලක් දෙන්න.
16: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
15: අයියා, මට මල් ගොඩාක් දීලා.
16: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
15: Hatch 15 පිස්සුවක්ම තමයි.

0: නමයි
1: 747. මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 1322.
2: පුංචිකාරනිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාරනිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාරනිවස.
1: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක. ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
3: 98.2 98.4.

0: කියලා.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
3: අනුග්‍රහය.
4: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක්. රන් පොම්මට ගෙවනවා දැන් උපරිම මුදලක්.
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
7: මොකද්ද මහත්තයා?
6: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: Good morning. සුබ උදෑසනක් වේවා. අපි එහෙනම් පත්තර ටික බලන්න ඕනේ. විස්තර ටික වාට කියන්න ඕනේ. ඒ අතරේ මෙන්න මේ කාරණා ටිකත් ඔය හොඳට ඔළුවට දාගන්න ඕනේ. අපි මුලින්ම පටන් ගමු මේ Excite අරගන්න ලක්කක චාර්ජ් කරගන්න වැඩින්. පෙබරවාරි 15 ඉඳලා වැඩේ ක්‍රියාත්මක අගෝස්තු 1 වෙනිදා වෙනකම් විතරයි වෙන්නේ කියන එක මතක තියාගන්න. Excite අරගන්න ලක්කක චාර්ජ් කරගන්න කෙරෙන්නේ මෙහෙම හැම සතියේටම එක ජයග්‍රාහකෙක් ගන්න තෝරලා ජයග්‍රාහකයෝ 24 දිනෙකට අගල් 55 LED UHD Smart TV තෑගි දෙනවා. ජෙනුයින් එක්සයිඩ් මෝටරත බැටරියක් ගන්න බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් වාට පුළුවන්. එමෙන්නත්තම් බලයලත් අලෙවි නියෝජිතයෙක්ගෙන් පුළුවන්. එහෙම ගන්නකොට වරන්ටි එක යාලම සක්‍රිය කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලා මේ තරගෙට ඇතුළත් වෙනවා. එක්සයිඩ් අරගන්න ලක්කෙක චාර්ජ් කරගන්න මේ වැඩේට ඔයා ඇතුළත් වෙනවා. දැන් මේ ගැන කියනකොට බ්‍රවුන්ස් ගැන එක්සයිඩ් ගැන අපි මතක් කරලා තියෙනවා. ගෝලීය පිළිගැනීමක් එක්සයිඩ් වලට තියෙනවා ලෝකෙ පුරාම. යුරෝපය ඇතුළු සංවර්ධිත රටවල් 140කට අධික සංඛ්‍යාවක අලෙවි කෙරෙන බ්‍රෑන්ඩ් එකක් තමයි එක්සයිඩ් කියලා කියන්නේ. අපි ඊළඟට මෙන්න මේ වටින කියන පණිවිඩේ හදිස්සිකදුවට වමනා වෙන උපකාර වෙන පණිවිඩේ මතක් කරන්න ඕනි. සල්ලි හදිසියක් වුණ වෙලාවට අතේ රත්තරන් තියනවා කියලා කියන්නේ ඉතින් හිතට ලොකු සහනයක් සැහැල්ලුවක්. ඔයාගේ හදිසි මුදල් අවශ්‍යතාවලට රන් පාමට 3,25,000ක ඉහළම අත්‍යකාරම් මුදලක් 3,25,000ක ගාන මතක තියාගන්න. CDB වෙතින් තමයි ලබා දෙන්නේ. ඒ වගේම විශේෂම දෙයක් තියෙනවාට මතක් කරන්න ඕනි තමයි CDB රන් ගනුදෙනු කරන ඔයාට අඩුම පොලියක් ලැබෙනවා. වගේම පළමු මාසේ පොලියෙන් භාගයක් වාගේ අතට දෙන්නත් කටයුතු කරනවා. එහෙම වෙන්නේ නැහැනේ සාමාන්‍යයෙන් නේද? ඒකට CDV එකෙන් එහෙම කරනවා. එහෙම වෙනවා. වැඩි විස්තර දැනගන්න මේ අංකයට කතා කරන්න පුළුවන්. ළඟම තියෙන CDV එකට ගිහිල්ලත් පුළුවන්. නම්බරය තමයි 011 7388 388. CDV රන් නැහැ කියලා කියන්නේ රත්තරන් ණය දෙන ස්තරම්ම තැන. ඊළඟට අපි මේ ස්විස්ටෙක් ඇලුමිනියම් කැෂ්බැක් එක ගැන, ඕක ගැනනේ හැමෝම මේ දවස්වල ප්‍රශ්න කරන්නේ, අවධානයෙන් ඉන්නේ. කැෂ්බැක් එක මොකද්ද කියලා අහනවා, ඒක කොහොමද වෙන්නේ කියලා කියනවා. හරිම සරල කතාවක් වාට කියන තින අලුතෙන් ගයක් හදනවා නම්, ගයක් අලුත් කරනවා නම්, බිස්නස් එකට බිල්ඩින් එකක් හදනවා නම්, නැත්නම් ඔෆිස් ස්පේස් එකක් හදනවා නම්, මේ මොනවා කරනවා වුණත් ෆැබ්‍රිකේටරකින් ස්විස්ටෙක් ඇලුමිනියම් දාලා කොටේෂන් එකක් අරගන්න. ඊට පස්සේ කෙරෙන්න ඕනේ ටික මං අදීරෙන් අදීර කියන්නම්. ස්විස්ටෙක් ඇලුමිනියම් භාවිතයෙන් ඔබේ කොටේෂන් එක සකස් කරන්න කියලා ෆැබ්‍රිකේටරකින් මුලින්ම ඉල්ලන්න. ඊට පස්සේ කොටේෂන් එක 0.76 780 7000 WhatsApp කරන්න. හැබැයි මේකත් මතක තියාගන්න, ජුනි 30 හෝ ඊට කලින් ප්‍රොජෙක්ට් එක ලියාපදිංචි කරන්න. අනිතක තමයි ස්විස්ටෙක් ඔබේ ප්‍රොජෙක්ට් එක රිවියු කරලා ඔයාගේ කැෂ්බැක් අමවුන්ට් එක, රෙෆරන්ස් ID එක ඊට පස්සේ තහවුරු කරනවා. ඊළඟට වෙන දේ තමයි ඉන්ස්ටලේෂන් එක සම්පූර්ණ වුණාට පස්සේ සයිට් වෙරිෆිකේෂන් එකට ස්විස්ටෙක් එකට අපි දැනුම් දෙන්න ඕනේ. වෙරිෆිකේෂන් එකෙන් පස්සේ ඔයාගේ කැෂ්බැක් මුදල කෙලින්ම ඔයාටම ගෙවනවා. දැන් මේ ස්විස්ටෙක් ගැන කියනකොට ස්විස්ටෙක් ස්ලිම් ලයින් සීරීස් එක අපිට අමතක කරන්න බෑනේ. මේක නෝමල් ඇලුමිනියම් වලින් වෙනස්ද ස්ට්‍රෝංද? ඕවා තමයි ඊළඟට එන ප්‍රශ්න. ඇත්තටම ගත්තොත් එහෙම ෆ්‍රේම් එක වාල් එක ඇතුළට ෆිට් කරගන්න පුළුවන් එකක්. උසාඩි 14ක් වෙනකම් පැනල්ස් දාන්න පුළුවන් ස්ට්‍රෝං, වගේම ස්ටේබල් කියන එකත් වාට විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ අතරේ මේ ප්‍රොඩක්ට්ස් ලයිව් බලන්න පුළුවන් කමකුත් තියෙනවා. අල්ලලා බලන්න පුළුවන්, විස්තර අහන්න පුළුවන්, දකින්න පුළුවන්. මේ ඔක්කොම පුළුවන්කම තියෙනවා ස්විස්ටෙක් ඩිසයින් ස්ටුඩියෝකට ගියාට පස්සේ. නාරහින්පිට නාවල තමයි ඩිසයින් ස්ටුඩියෝක තියෙන්නේ. දැන් එමු පත්තරවලට. පත්තරවලට ආවට පස්සේ කාලෙකට කලින් වෙච්ච සිද්ධියක් නැවත අපේ මතකයට එනවා. ඒක එච්චර මතක් කළ යුතු සහ මතක් කරන්න එච්චර කැමති වෙන විදිහ සිද්ධියක් නම් නෙවෙයි. නැවත අපිට ඇස් දෙකට නොපෙනේවා, කන් දෙකට නොඇහෙවා කියලා අපි ප්‍රාර්ථනා කරපු ආකාරයේ සිදුවීමක්. නමුත් එහි දඬුවම තහවුරු වෙලා තියෙනවා. දිවයින පත්තරෙන් මම පටන් ගන්නම්. විද්‍යා ඝාතනයේ 4කට පැන වූ මරණ දඬුවම තහවුරු කරයි. විද්‍යාඝාතනය ඔබට මතක ඇති කියලා හිතනවා. 2015 අවුරුද්දේ මැයි මාසේ සිද්ධ වෙච්ච මේ අහස පොළොව නූලන මහා අපරාධය, විද්‍යා කියන දැරිවිය එතකොට අවුරුදු 15-18ක විතර වගේ දැරියක්, කොහොම වුණත් යෝන් වේ හිටියේ ඇව සමූහ දූෂණයකට ලක් කළ ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව අද දිනමිනත් ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 4 දිනාටම මරණ දඬුවම ස්ථිරයි කියලා. ඔතන ප්‍රශ්නයක් ඉන්න පුළුවන්. ස්විස් කුමාර ඇතුළුව විත්තිකරුවෝ 7 දෙනෙක් නම් කරා. වැරදිකරුවෝ බවට මේ 7 දෙනෙක් පත් වුණා. ඒතර 4 දිනෙකට මරණ දඬුවම ස්ථිර කරන්නේ ඇයි? මේ විභාගයේ අතර වාරයේ කෙනෙක් මිය යනවා, අනිත් දෙන්නගේ දඬුවම ඉවත් කරනවා. ඒ අනුව තමයි 4 දිනෙකට මේ දඬුවම පැනවෙන්නේ කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. සිද්ධිය වෙලාම දැන් අවුරුදු 11ක් කියන එකත් අපි සඳහන් කරන්න ඕනේ. ඉතාම කනගාටුදායක සිදුවීමක්. යලිත් කිසිදු දරුවෙක් හමුවේ මෙවැන්නක් නොවේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මේ වගේ දඬුවම් නම් තව ලැබිලා තියෙනවා. හැබැයි ඒ වගේ සිදුවීමුත් තව වෙලා තියෙනවා. අන්න ඒකයි ඉතින් අවාසනාවක මහත. අපි ඊට පස්සේ බලමු දිවයින පත්තරේට අවධානය යොමු කරලා. හඳයාගේ ලලිත්ගේ ඕඩරේට කුරුවිට බන්ධනාගාර නිලධාරියා ඝාතනයට පාතාල කල්ලිය රිමාන්ඩ්. වෙඩික්කරු යුද හමුදා සෙබලෙක් අතරමගදී බස් එක මාරු කළ නිසා නිලධාරියාගේ ජීවිතේ බේරලා. කොහොමද වැඩිනිය ෆිල්ම් එක වගේනේ, අතරමගදී බස් එක මාරු කළ නැත්නම් අර කළුතර එතන මඩලි සිද්ධිය, සමයන්ගේ සිද්ධිය වගේ එකක් අපිට කියන්න වෙච්ච අවස්ථාවක්. මේ නිලධාරී විසින් මේ කටයුතු කිරීමත් එක්ක මේ නිලධාරියාගේ ජීවිතේ බේරගන්න හැකියාව ලැබිලා තිනවා. හොමාගම හඳයා සහ ලලිත් කන්නංගර නැමැති පාතාල නායකයන්ගේ නියෝග මත කුරුවිට බන්ධනාගාරයේ විනයංශී නිලධාරී කුටි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි යුද හමුදා සක්‍රීය සේවයේ නියුතු සෙබලෙකු ඇතුළු සන්නද්ධ පාතාල කල්ලියක් අවිස්සාවේල පොලිසිය මඟින් අත්අඩංගුවට අරගෙන තින 4 දිනකින් සමන්විත පාතාල කල්ලිය අවිස්සාවේල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පස්සේ ලබන 18 වෙනිදා රක්ෂිත බන්ධන ආගාරගත කළ තිනවා. මේ ජාතික ආරක්ෂාව තහවුරු වගේ ඒවා කියනකොට ඉතින් මේවත් ඒව ඇතුලේ තියෙන කාරණා බව අපි පොඩ්ඩක් මතක් කර දිය යුතුයි. ඕක විතරක් නෙමෙයි, තව තව ඒවත් තියෙනවා. ඒ අතරට එකතු විය යුතු. එතකොට තමයි ඉතින් ආරක්ෂාව සහතිකයි කියලා කැත නැතුව, බය නැතුව කට ඇරලා කියන්න පුළුවන්කම තියෙන්නේ කියන එකත් විශේෂයෙන් කියන්න ඕනේ. හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩුව ජුනි 17 වෙනිදා කැදවයි කියලා මේ 2016 අවුරුද්දේ ලංකා පොහොර සමාගමේ සිදු දූෂණයක් හා සම්බන්ධ ඔය දැන් බලශක්ති ඇමතිවරයිට සමහර අය කියන හැටියට දැන් එතුමට විරුද්ධව දැනුත් තියෙනවා. චෝදනා ගල්ලඟුරු ප්‍රශ්නේ මේව ඇවිල්ලා තියෙනවා. හැබැයි උනාට ඉතින් මේ එතුමත් ඉන්නවා ඒ ආකාරයෙන්ම. ඒව ගැන කතා බහකුත් තියෙනවා කොට සමාජය තුළ. අපි මේ ගමන් දිනමින පත්තරෙත් බලමු. දිනමින පත්තරේ තියෙනවා පියංකරගේ ඉල්ලීම අල්ලස් කොමිසම ප්‍රතික්ෂේප කරයි කියලා. පියංකර ජයරත්න ඒ කාලේ හිටපු මේ ගුවන් සේවා ඇමතිතුමාට සම්බන්ධ චෝදනාවකින් නිදහස් කරන්න කියන කාරණය පිළිබඳව ඉල්ලීම පළමු සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසා අවසන් කියලයි එහි සඳහන් වෙන්නේ. මේ අතර මේ සිද්ධි දෙක තුනක් ගැන තියෙනවා. මේ දිනමිනේ දාලා හිටපු ඇමතිනි චන්ද්‍රාණි බණ්ඩාර දේශපාලන හිතවතුන්ට පත්වීම් දෙන්න බලපෑම් කළා. අවුරුදු 70 පැනපු දෙන්නෙකුත් හිටියා. අමාත්‍යංශ හිටපු ලේකම්බරිය උසාවීදී සාක්ෂි දෙමින් කියයි. 70 නම් මොනවද නේ කියලා වෙලාවකට හිතෙන ඉති ඔයිට වඩා වයිසිං වැඩියයි. කොච්චර තැන්වල කොච්චර ඒවැයි ඉඳලා තියෙනවාද? අනිත් එක දැන් බලන්නකෝ මේ සමහර හිටපු ඇමතිවරු ඒ චන්ද්‍රාණි ඇමතිතුමියලා එක්ක එහෙම හිටපු සමහර අය උපදේශකවරුන් සිය ගානක් තියන් හිටිය සමහර අය හිටියේ. දේශපාලන හිතවතුන්ට පත්වීම් දෙන්න බලපෑම් කළා කියලා ඒ චෝදනාව අමාත්‍යංශ හිටපු ලේකම්බරිය තමයි උසාවියේදී සාක්ෂි දෙමින් කරන්නේ. ඇයට චන්ද්‍රාණි බණ්ඩාරට එහෙම චෝදනා නැගෙනකොට ඉඩම්වලට හොරෙන් පිබුරුපත් හදලා පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලකට අධිචෝදනා. ඉඩම්වලට හොරෙන් මේ උපු හැදුවා කියලා තමයි කියන්නේ මේ

0: සම්පි කරනවක මහත්තයක් තමයි රියදුරු අසුනේ හිටිය කියලා. එතන රියදුරු අසුනේ එතුමා ඉඳීම එක කාරණයක්, එතුමා එක තව කවුරු හරි ඔය වාහනේ හිටියද කියන එක තව කාරණයක්. ඒ ගැන ත්‍රිවිදේව කියුණා, විවිධ නම් කියුණා. ඕම හොම හොම හොම තමයි ඒ කතන්දරේ. අපි ඊළඟට අවධානය යොමු කරමු මෙන්න මේ පුවතට. දිනමිනි කළුතර බැංකුවක නිලධාරිනියෝ දෙදෙනෙක් කෝටි 15ක් පිල්ලි ගහලා. බැංකුව කියලා කියනකොටම සමහර ඒවා ඔළුවට එන්න පුළුවන්, සමහර සිද්ධිමතක් වෙන්න පුළුවන්. මේ කළුතර පැත්තේ සනස බැංකුවක වෙච්ච සිද්ධියක් කියන එකත් ඔයාට කියන්න ඕනේ. නැත්නම් අනවශ්‍ය කලබලයක් ඇති කරගන්නවනේ තමන්ගේ බැංකුව ගැනද කියලා එම හිතෙන්න පුළුවන්නේ. එහෙම සිද්ධියක් තමයි වෙලා තියෙන්නේ. අතරේ දිවහිනේ තියෙනවා 135කට සුද්දෙ දුන්නේයි PC අත්අඩංගුවට පොදු දේපළ පනතේ තියාද ගල්කිස් අධිකරණයට ඉදිරිපත් කරනවා කියලත් එහිම සඳහන් වෙලා තියෙනවා. මේ අතර මේ ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ කියන එක දිනමින වාර්තා කරනවා. ලාෆ් ගෑස් තමයි නැග්ගුවේ ගණන්. ප්‍රශ්නයක් තියෙනවා දැන් ජනතාව අහන. හරි ගණන් නැග්ගුවා කියමුකෝ, වැඩි ගන්නට හරි ගන්න බඩු තියෙනවද? ඕක ඊළඟ ප්‍රශ්නේ. එහෙම බැලුවහමත් ගන්න බඩුත් නැහැ. හරි අමාරුයි. ඒකත් පොලිමේ ඉඳලා ගන්න ඕනේ. ඔහොම චෝදනාවකුත් තියෙනවා. දිවයිනේ අද දකින්න ලැබෙන තව පුවතක් මේ 2015 සිට කිසිවක් යාවත් කාලීන කරන්නේ නිදහස් සෞඛ්‍ය ලෙඩ ඇඳටද වෛද්‍යවරු හෙදෙහිදියෝ කාර්ය මණ්ඩල රෝහල් ඇඳන් ප්‍රතිකාර සේවය කොපමණ ඕනේ දැයි කොහොමද දන්නේ? රෝහල් වල එක ඇඳි ලිඩ්ඩු දෙන්න ඉන්නවා GMO වෛද්‍යවරු තම දුක සමග ජන දුක කියති. යන්තම් ඇති තම දුකට ජන දුකත් එකතු වෙලා තියෙනවා. මේ දොස්තර මහත්තුරුන්ට ඉතින් කියන්න තියෙන්නේ මේ එක ඇඳි ලිඩ්ඩු දෙන්න විතරක් නෙමෙයි, ඇඳන් යට ලිඩ්ඩු සමහරලාවට ඉන්න අවස්ථා තියෙනවා. අපිට වඩා හොඳට එතුමන්ලා දන්නවා. හැබැයි ඉතින් මේ නිදහස් සෞඛ්‍ය 2015 ඉඳලා අප්ඩේට් වෙලා නැහැ කියලා කියන එකනේ, අප්ග්‍රේඩ් කරලා නැහැ කියන එකනේ මේ කියන්නේ. කොහොමුණත් ඉතින් ඇමතිලා කී දෙනෙක් හිටියද? ඒ කාලවල වෙන වෙන වැඩ තියෙන්නේ නැති නේද? වෙන වැඩ තිබිලා තියෙනවනේ. දැන් ඔය එළියට එන්නේ සමහර කාරණා. මේ අතරේ අපි ගියොත් එහෙම තමිල්නාඩු පැත්තේ, තමිල්නාඩු මහැමතිතුරේ තලපති විජයාද දිවුරුම් දෙයි සහාය දීමට කොංග්‍රස් පක්ෂය ඉදිරිපත් වීම ගැන සඳහන් වෙනකොට පරාජයට පත් වූ බටහිර බෙංගාල මහැමතිනිය දුරේනිවත් වීමට බැහැ කියයි අර්බුදයේ විසඳීමේ වගකීම ආණ්ඩුකාරවරයාට. මෙහි විතරක් නෙවෙයි නේද, සමහර එහෙ අයත් මෙහි වගේම අයින් වෙන්න ඉච්චර කැමැත්තක් නැහැ. එහෙම අයත් ඉන්නවා මේ අයින් වෙන්න බෑම කියනවලු බටහිර බෙංගාලේ මහ ඇමතිතුමිය. මේ අතර ට්‍රම්ප්ගේ හෝමුස් මෙහෙයුම නවතී කියලා දිනමින පත්‍රයේ තියෙන වැඩේ තියෙන. දැන් මෙහෙම ඒවා අපි දැකලා සනසුම් සුසුමන් හෙලනකොට අනිත් පැත්තට ආයි පටන් ගන්නවා. එහෙම් මෙහෙට මෙහෙන් එහෙට කොහෙන් හරි ගැහුවයි කියලා එකක් එනවා. මේ අතර වියට්නාම ජනපති අද එයි මාලදිවයින් ජනපති නිල සංචාරය නිම කරයි මෙන්න දිනමින පත්‍රයේ තියෙන ප්‍රවෘත්ති. අපි එහෙනම් අදට අපිත් නිම කරයි, යලිත් හෙට හම්බ වෙමු. එතෙක් සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: අනුග්‍රහය
3: සීනිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බොමුණ ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: උදේ 8:00 විනාඩි 2යි දැන්.

0: ලොපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී විදේශ ජාතික සැකකරුවන් 46 දෙනෙකු හා සැකකාරියන් 33 දෙනෙකු අත්අඩංගුවටගත් පිරිස අතරට අයත් බලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් මූල්‍ය වංචාවන් සිදු කළ තවත් විදේශ ජාතික සැකකරුවන් 5 දෙනෙකු හා සැකකාරියක් මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර පොලිසිය පැවසුවේ විදේශගත වීමට වීසා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවටගත් බවයි. ඒ කොළඹ අපරාධ කොට්ටාෂයේ විසේ පොලිසිය පැවසුවේ සැකකරු පුද්ගලයන් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධීන් 21ක් වාර්තා වී ඇති බවයි. වංචා කර ඇති මුදල 3,58,00,000 අධික බවයි පොලිසිය පැවසුවේ. සැකකරු පිළිබඳව කොළඹ අපරාධ කොට්ටාෂයේ විසෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. දැන් ඉදිරි පුවතක්. ඕමන් බොක්කේදී ඉරාන තෙල් නෞකාවකට ඇමරිකාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට බල කරමින් අමරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා පැවසුවේ ඉරාන දජය සහිත නෞකාවකට අමරිකානු ප්‍රහාරක ජෙට් යානයක් මගින් වෙඩි තැබීම සිදු කළ බවයි.
1: සියතා ටොප් ස්ටෝරී.

0: Vainapura.
1: අපි හැම වෙලාවෙම කියන්න ඕනද අන්‍යං හසියෝ කියලා ඒ කියන්න ඕනද නිකන් අපි එහෙම නිකන්
2: ටොක් වෙන්න ඕනේ. ෂෝෆ් එක තියෙන්නේ.
1: මොකද ඒ ෂෝෆ් එක දැන් අන්‍යං හසියෝ කියන්නේ හෙලෝ. හෙලෝ කියන එකේ තියෙන ෂෝෆ් එක කියපල්ලා කොහොමද මට.
2: නෑ මෙහෙනේ ඉන්නේ කොරියාවෙන් ඉන්නේ. තකොට පොඩි එකක් ඉතින් දැන් මම Facebook දාලා ඔක්කොම මේක කරලා තියෙන්නේ.
1: ආ මන් දැක්කා. වැඩේ බැරුණාට ෂෝ එක ගන්න ලොකුවට තියෙනවා ඉතින් මේක නේ.
2: ඉක්මට ෂෝ එක කරන්න මට යන්න ඩයිස් යන්න තියෙනවා. ඔක්සි මොකක්ද අර ඔලිවියන් යන්න තියෙනවා.
1: ඒක ඔලිවියන්. ඒක ඔලිව් නාකි නෙමෙයි යන්. ඒක මේ යන්. ඒක යන් ක්‍රවුඩ් එක ලස්සන කරන්න. මොකද කොරියාව කියන්නේ කොස්මැටික්ස් රාජධානියක්. යා. රූපලාවන්‍ය සඳහා ඌ රාජධානි. තියෙනව ගාලා ගාලා හාප් චිප් කොලයක් වගේ වෙලා මොනවා
2: නක ඉන්නකෝ තව ඉවර නැ
1: එනකොට නම් ලස්සනට හිටියා සුදු වෙලා හොල්මනක් ගෙදරගෙන යනවා වගේ හිටියේ කතාවෙන්ද
2: අනිතික මේ කෑම ගැන කතා කරන්න ඕනි මෙහෙ විශේෂයෙන්ම කොරියාව කීපු ගම මතක් වෙන්නේ ෆුඩ් ඊට පස්සේ ওই බියුටි කචල් වැඩ ටික නැත්නම් අය මොනවාද
1: කොරියාව කීපු ගම මතක් වෙන්නේ රමෙන් සමහර අය මේ අපිට මෙහි එන්න ආරාධනා කරානේ අපිට මුලින්ම ආරාධනා කරේ
2: එරන්ද
1: මතක් කරන්න ඕනේ එතකොට අපිට මෙහි එන්න වීසා හදන්න උදව් කරලා තිබුණේ නෞෂාඩ් දැන් යාර තියෙන්නේ කොරියන් නමක් යා මේ සිටිසන් කෙනෙක්නේ
2: හරි ඒගොල්ලන්ගේ තැන තමයි හංගුක් ලංකා කියලා කියන්නේ
1: හංගුක් ලංකා අපි ඉන්නේ තේ කිට්ටුව තමයි නේද
2: අපේ හෝටල් එක මොකද්ද හරු හරා
1: නෙමෙයි හරු අතරගම ගිහලා නෙමෙයි ඉන්නේ හරු හරා කියන්නේ හරු හෝටල්
2: යස්
1: ඉතින් අපි මේ හරු හෝටල් කියන මේක රාජධානියක්
2: මේක 7 star ලූ රයිට්
1: ඉතින් අපි ඔබට කතා කරන්නේ දකුණු කොරියාවේ තේගු කෙන්සන් නගරේ ඉඳලා.
2: හරි.
1: ඉතින් මොකද
2: මේක අපිට ෆන්ඩ් උනාට අපි දන්නවා ඔබට
1: නේ. මම මේකේ මේ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් ෂෙයා කරන්න ඕනනේ. අර කිව්වේ කවදාරි ඔබට කොරියාවට එන්න පුළුවන්කම ලැබුණොත් එහෙම වාහනයක් ගන්නවා කියන එක ඉතාම සරලම අදහසක්. එන්නත්. මොකද මේ කොරියානු රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි වාහන වලින් හම්බ කරන එක. ඒ අපේ රටේ චිරාත් කාලයක් තිස්සේ වාහනයක් කියන්නේ මේ ආණ්ඩුව හම්බ කරන එකක් නෙමෙයි. ඒක මේ අදී එකක් නෙමෙයි. දන්න කාලේ ඉඳලම වාහන කියලා කියන්නේ මේ මිනිස්සුන්ට සැපක් ගන්න තියෙන එකක් නෙමෙයි. මිනිස්සුන්ට දුක් විඳලා ගන්න තියෙන එකක්. දුක් විඳලා අරන් දුක් විඳලා ලීස් ගවන්න තමයි. ඒ කියන්නේ වාහනයක් ගන්නවා කියන්නේ අපේ රටේ සදා දුකක්. එහෙම නෑ. ඉතින් එහෙම කියලා මේ වාහනයක් ගන්න කොරියාවට එන්න ඕනේ නෑ. ජීවිතේ ගොඩ යන්න බලාගෙන තමයි.
2: හරි.
1: කොරියාවට එනවා නම් එන්න ඕනේ. ආපුවම ඉතින් මුල් අවුරුදු 4-5 තියෙන පොඩි ගේමක්. ඒ පරිප්පෝ කන්න ඕනේ. බර වැඩ කරන්න වෙනවා.
2: යස්.
1: උදේ දවල් රැ නැතුව එක දිගට රස්නේ තියෙන ෆැක්ටරිස් වල වැඩ කරන්න වෙනවා. හැබැයි ඉතින් කල්පනාවෙන් වැඩ කළා මීටරෙන් ගේමක් ගැහුවොත් ගොඩ යන්න බැරි කමක් නැහැ කියලා අපිට මුණ ගැහිච්ච ගොඩාක් අයගේ ජීවිත කතාව බැලුවාම අපිට තේරුණා.
2: අනිවාර්යෙන්.
1: අපිටත් ඇත්තටම කොරියාවට එන්න හිතුණා. හැබැයි මෙහි ආයත අපි ආපහු කොරියාවට ගෙන්නන්න එහෙම ලුකුම නවන්න තිබව පේන. ඉන්නකෙ වැදෝ ඉස්සෙන්න කියන්නේ. ඔයා මේ මිනිස්සුන් ඔක්කොම දත් ගැලවුවා ඉස්සාමි. එන්න කියන්නේ ඇනියෝ.
2: හරි
1: අයියෝ තමයි ඉතින් අපි මේ කොරියාවේ තව විස්තර කතා කරමු අපි දැනගන්න ඕන එක තමයි අද এডুকেෂන් පැත්තෙන් ගත්තාම කොරියාව උඩම ඉන්න රටක්
2: හරි
1: මම කිව්වේ 1960 ගණන් වලදී මේ රට දුප්පත් රටක් ඒකයි අපි නිකන් අර නක්කලේට වගේ ලංකාවේ ඉඳගෙන අඹු කොරියාව වගේ කියලා කිව්වේ දැන් ආපුවම අපි එහෙම කීපෙක් ගැන ලැද්ද හිතෙනවා.
2: ඔව් නේ මේ දියුණුව දැක්කම.
1: එහෙම තමයි පටන් ගත්ත.
2: හරි.
1: පටන් ගත්ත තැන නෙමෙයි නංගි වැදගත්.
2: ඉවර කරපු තැන.
1: මේක තාමත් ඉවර නෑ.
2: හ්ම්.
1: මේ රට තාමත් හැදෙනවා. තාමත් තැන තැන ලොකු ලොකු වැඩ යනවා. අවත් අලුත් දේවල් කරන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. මේ රටේ මේ ඔය හැම දෙයක්ම නෑ දැන් අපි හිතුවොත් එහෙම මේක භූමි ප්‍රමාණය ගත්තොත් එහෙම සයිස් එකෙන් ලෝකේ අනිත් දියුණු රටවල් එක්ක ගත්තාම මේක පොඩි රටක්. හ්ම්
2: හ්ම්.
1: අපේ රටට වඩා ලොකුයි.
2: හරි.
1: නමුත් දියුණුයි කියලා අපි හිතාගෙන ඉන්න මේ මහද්වීප තත්වයේ රටවල් දිහා බලපුවාම කොරියාව කියන්නේ හරි පොඩි රටක්. අල්ලපු වැටේ ඉන්න තරහකාරයෝ. හ්ම්. යාළුවෙක්වත් නෑ.
2: ඒකනේ නේද?
1: නේද? අපිට වගේ වත්ත වටේ මාළු අල්ලන්න එහෙම තැනකුත් නෑ.
2: හ්ම්.
1: ස්වභාවික සම්පත් අපිට කොච්චර තියෙනවද? ස්වභාවික සම්පත් මෙන්න මේවා තියෙනවා කියලා කියන්න එකකුත් දකුණු කොරියාවේ නෑ.
2: හ්ම්.
1: එහෙම තිබිච්ච 60 ගණන් වල දුප්පත්කමෙන් පිරිච්ච රටක් වෙලත් අද අපි මිලිටරි පවර් එකෙන් ගත්තොත් කොරියාව තියෙන ලෝකේ පස්වෙනි තැන.
2: වව්!
1: යුද්ධමය ශක්තිය අතින් ගත්තොත් එතකොට ලෝකේ බලවත්ම රාජ්‍යයන් ගත්තොත් පළවෙනි 10 ඇතුළත කොරියාව තියෙනවා. රටවල 196ක් තියෙනවනේ. ඒකෙන් පළවෙනි 10 ඉන්නවා කියලා ඔයා හිතන්නකෝ අවුරුදු 66ක් ඇතුළත. ඉතින් ආදර්ශ ගන්න අපි අපි වෙන කරවලනේ අපි ඇවිල්ලා.
2: අපිට කියන්නේ නැපා මේ කොරියාව කරපු
1: විදිය. අපි තමයි බල හොඳටම කරේ. හරිද?
2: හරි.
1: ඒ නිසා අන්නේ රට පඬිතකම නිසා තමයි අපිට දෙයක් ඉගෙන ගන්නත් බැරි වෙලා
2: තියෙන්නේ.
1: හැබැයි ලංකාවේ ඉඳලා කොරියාවට ඇවිල්ලා මාස 3 යනකොට ওই ටික ඉගෙන ගන්න. අපිට ජීවිතයේ අවුරුදු දශක 3-4ක් අවුරුදු 20ක් 30ක් ඉගෙන ගන්න බැරි වෙච්ච හුඟක් දේවල්.
2: හරි.
1: අපි මේ කොරියාවට ඇවිල්ලා දවස් 2 3 වෙනුත් ඉගෙන ගත්තද නැද්ද කියලා
2: කියන්නේ. ඉගෙන ගත්තා.
1: කවුද ඉගෙන ගත්තේ? මම ඉගෙන ගත්තා.
2: මම ඉගෙන ගත්ත ප්‍රධානම දේ තමයි වැඩ කරන්න ඕනි කියන එක. දැන් මෙච්චර කල් මම අයිස්නි වැඩ කරේ නෑ ඔෆිසර් මං
1: ඔපඩේමනේ. මොකද්ද දැන් මෙහි ඇවිල්ලා වා කරපු වැඩේ?
2: නෑ නෑ ඉගෙන ගත්තා වැඩ කරන්න.
1: දකින දකින මිනිහාගේ දත ගලවලා අන්නේ අයියෝ මට හරි ආසයි අරක ගන්නියෝ. මට මේක සපත්තු අරන් දෙන්නියෝ.
2: රැන්ඩට් හැමතැනම යෝ. ඒවත් ඉතින් ස්කිල් එකක් තමයි අරවින්ද.
1: ඒක තමයි ඉගෙන ගත්ත දේ මෙහි ඇවිල්ලා නේද? අපරාධ කියන්නේ බෑ කෙල්ල මෙහි ඇවිල්ලා හොඳ හැටි දත ගලවන්නේ කොහොමද කියන එක නා. ළමයා ඉගෙන ගත්තා නේද? ගෙවල් 3ක් පුරවන්න බඩු අරගෙන තියෙන දැන්. කිලෝ 25ක් අරගෙන ප්ලේන් එකේ ආපු යෝදි නැවක බඩු ගෙනෙන්න ලෑස්ති කරලා දෙනවා මේ දවස් දෙක තුන. මෙහි ඉන්න කොල්ලොත් මේ අහුවෙන මේ සක්කර වට්ටම් වලට මේ මෙච්චර මේ මේ දිනුර වටේ.
2: හරි.
1: දැන් අපි ගත්තොත් එහෙම Samsung'da, Hyundai'da, LG'da, Kia'da. එතකොට Korean drama'da. අපේ රටේ drama තියෙනේ වට අපේ රටේ drama වලට අපේ රටේ drama වලට හැඳි ගැවිලා තියෙනවා. Korean drama.
2: ඕ ඒක නේ තරංග කිසනම්
1: ෆ්‍රේන්. ඒක බලන්නේ මේව බලන්න.
2: එතකොට music K-pop.
1: ඉතින් මේ හැම ළමයෙකුටම මේ ලංකාවේ ඉන්න පොඩි ළමයට පව.
2: හරි.
1: මාර ලස්සනට නටන්න පුළුවන්. ඒක නිකන් ඇඟට එනවා. හ්ම්. අපිට උනත් නිකන්
2: නැට වෙනවා.
1: ඇක්ෂන් දෙක තුනක් අපි පුරුදු වෙලා ඉන්නේ වා ලංකාවට ආවිල්ලා පෙන්නන්න. රිලා නැටු. අපි නැටන පොත රිලා නැටු වගේ වනේ.
2: අපි කියන්නේ ඔයා.
1: ආ ඔයා. අපි නේ ඔයා. ඉතින්
2: අනිත් එක භාෂාව හසුරන විදිය නේ ලංකාවේ මිනිස්සුනත් කොරියන් භාෂාව හසුරන විදිය ඇහුණාම හරි ආසයි ඒගොල්ලෝ කතා කරන විදිය අහන් ඉන්න.
1: ඉංග්‍රීසි වලට ලොකු තැනක් නැහැ. ෂොප් එකක නමක් වුණත් තමන්ගේ භාෂාවෙන් ගහලා තියෙනවා මිසක් ඉංග්‍රීසියෙන් ඉතාම කලාතුරකින් තමයි නමක් දෙයක්වත් අහුවෙන්නේ.
2: හරි.
1: එක්ක භාෂාව දන්න යාළුවෙක් මෙහි ඉන්න ඕනේ. නැත්තම් මෙහි ඇවිල්ලා මොන කුණක් කාලා හරි භාෂාව ඉගෙන ගන්න ඕනේ. නැත්තම් මෙහි ජීවිතේ පොඩ්ඩක් අමාරුයි. සැප පේනවා. ගන්න විදියක් නැහැ ලැන්ග්වේජ් එක දන්නේ නැත්තම්. ප්ලේන් ටිකක්වත් බී ගන්න විදියක් නැහැ. ආ. ඔය බැලුවද මේ මේ මේ මේ කිරිතේ මට හම්බුන්නේ නැහැ නේ.
2: කිරිතේ හිඟයි නේ.
1: කිරිතේ හිඟයි.
2: කෝෆි තමයි මෙහෙ.
1: රයිට් අපි කිරිතේ ගැන කතා කරන්න ඕනේද?
2: අපි කතා මට ඇත්තටම මිස් වෙලා තියෙන්නේ පැල්වත්ත කිරි. අපිට අපරාදේ පැකට් එකක් දාගෙන එන්න තිබ්බා රවින්ද.
1: අපරාදේ මේ ඉතින් හම්බෙච්ච අයට දෙන්නත්
2: තිබ්බා. ඒක
1: මිස් වෙනවත් ඇති. හැබැයි ඉතින් මෙතන මේ අපේ යාළුවගේ මේ හංගුක් ලංකාවේක ඇති.
2: ආ මේකේ මේ වෙකේ නේ.
1: මේ වෙකේ නෙමෙයි මෙතන මේ පොඩි සුපර් මාකට් ඇත්තේ.
2: Yes yes.
1: ඒකත් අපි මේ ශ්‍රී ලාංකික සහෝදරෙක් නේ කරන්.
2: අනිත් එක මේ හොඳ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා මචං කියලා. එයාගේම රෙස්ටෝරන්ට් එක ඒ වගේ න අපි විස්තර ඉස්සර.
1: ඒවා මචං කෑමක් ඒකෙන්.
2: රයිට් අපි පැල්වත්ත ගැන මතක් කරමු. ඇත්තටම මිස් වෙනවා පැල්වත්ත කිරි. මොකද අපි පොඩ ලංකාවේ මිනිස්සු කිරි එකක් බීලා තමයි දවස ස්ටාර්ට් කරන්නේ. නැත්නම් හවසට පොඩි කිරි එකක් බොන්න ඕනේ. ඒතකොට තමයි ගැම්ම එන්නේ. ඉතින් යන්න ඒ කෑල්ල අපිට මිස් වෙලා තියෙනවා. දැන් ලංකාවට ගිය ගමන් මම කරන වැඩවල මුලින්ම තියෙන්නේ පැල්වත්ත කිරි එකක් බොන එක. කිරිත එකක් බීලා ලංකාවේ විදිහට පොඩක් සෙටල් වෙනවා. රයිට්.
1: උත්තරම බොරු කියන්නේ පා. ගිය ගමන් ඔක්කොම වෙන්නාත්තල පැල්වත්ත කිරි එකක් බීලා තමයි නොන්නේ අපිට එක මිස් වෙනවා.
2: හරි.
1: දැන් මම මේ ආපු දවසේ ඉඳලාම අපි කිරිතේ එකක් බිව්වේ නේ. අපි කෝපි තමයි බීපතරම අබ්බිවේ. අපි කිරිතේ එකක් අනිවාර්යෙන් බොනවා. ඒක මිස් වෙනවා. දැන් මෙහි ආයට පැල්ලත්ත කිරි මිස් වෙනවා. මේක නිකන් දුකයි.
2: මට
1: දුකයි දුකයි දුකයි දුකයි.
2: එන්න අපේ ගෙදර.
1: එන්න අපේ ගෙදර.
2: එච්චරයි කියන්නේ.
1: අපේ ගෙවල ලාවත් අපිට පැල්ලත්ත හදලා දෙන්න පුළුවන්. ලංකාවේ තින් මේ රටේ තමන්ගේ දෙයක් හදාගෙන තමන්ගේ ගමනක් යන ක්‍රමයක් තියෙනවා. ඒකයි මේ රටවල් දියුණු වෙන්නේ.
2: හරි.
1: අපේ රටෙත් එහෙම කරන කම්පනීස් ගණනාවක් තියෙනවා. පැල්වත්ත කියන්නේත් ඒක ඉස්සරහින් ඉන්න අපේ රටේ කිරි ගොවියන්ට උදව් කරන කිරි ටික එකතු කරලා ලංකාවේ අදටත් ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එකක් ගත්තොත් ග්‍රෑම් 400 පැක් එක ලංකාවේ මිනිස්සුන්ට හිත රිද්දන්න නැති ගානකට දෙන්නේ කවුද?
2: පැල්වත්ත.
1: පැල්වත්ත දෙන්නේ. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ ඉතින් ප්‍රොඩක්ට්ස් හැටියට තියෙන්නේ පැල්වත්ත ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක විතරක් නෙවෙයි. ඒගොල්ලන්ගේ
2: නන් ෆැට්
1: මිල්ක් එකක් තියෙනවා.
2: අයිස් ක්‍රීම් තියෙනවා, මුදවපු කිරි තියෙනවා, යෝගට් තියෙනවා, බටර් තියෙනවා, ඝී තියෙනවා.
1: ඒ බටර් නම් අපි ගානවා. බටර් නැතත් මෙහෙවා මේ බටර් ඇවස්සක් තියෙනවා මම ආගෙන හිටියේ.
2: තව මම වා දන්නේ නැතුණාට අරවින්ද මේ අපි ඉන්න හෝටල් එකේ සමහරක් දොරවල් වලින් පොඩි පොඩි සද්ද එනවා. මම පොඩක් චෙක් කළා බලමු මේ අපේ එහා පැත්තේ තියෙන පොඩි තියෙනවනේ තැන් තැන් ටිකක් ඒ වල දොරවල් වල සද්දෙනවා. මං හොඳ වෙලාවට WD-40 එක අරගෙන ඇවිල්ලා තිබුණේ. මං ඉතින් අර අනවශ්‍ය වැඩක් කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නැත්නම් මං ඒුණාට මං කාමර ගානේ ගිහිල්ලා පොඩ්ඩක් WD-40 ගහලා දොරවල් වල සද්ද මේවා කළා.
1: ඔය රෑට ඔය ඇවිදිනවෙන්න ඔයත්.
2: ඔච්චර මං ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා කියන්නේ ඉතින් අපි අහක බලාගෙන යන්න බෑ. මට දෙයක් දැක්කොත් ඔයා දන්නවා මට ඒ උණු වෙන හදවතක් තියෙන්නේ. ඉතින් එහෙම කරා. දැන් ඔයා බලන්න අද සද්දයක් එයිද කියලා දොරවල් වල. කිරි කිරි සද්දයක් තියෙනවා මෙහේ.
1: මෙච්චර මේ තාක්ෂණය දියුණු රටක් වෙලා WD-40 ගැන දන්නව ඇති. මේගොල්ලෝ පාවිච්චි කරන්න නැතුවද අපිට පොඩ්ඩක් තදින් ඉන්න වෙනවානේ. ඉතින් පස්සේ තදින් ඉන්නේ.
2: රයිට්, ගෙදර තියෙනවද WD-40 එකක්? එහෙනම් මාරයි. පොඩි පොඩි වැඩ 2000කට වැඩියෙන් කරගන්න පුළුවන් WD-40 තියෙනවා නම්.
1: අපි WD-40 අඳුනගන්නේ ඇනවල මලකඩ යවනවා
2: කියලා. Yes.
1: ගලවන්න බැරි ඇන ගලවන්න WD-40 ඕනේ. තාමත් සමහරු හිතාගෙන ඉන්නේ ඔච්චරයි කරන්න පුළුවන්
2: කියලා.
1: දෙකක් තුනක් කියමුද?
2: හරි, කියමු.
1: කියන්න බෑ.
2: දැන් හිතන්නකො බෝතලයක මූඩයක් හිර වුණොත්.
1: ඔව්.
2: මුඩිය ගලව ගන්න පුළුවන්. චුවින් ගම් එකක් කාපට් එකේ ඇල වුණොත් ඒක ගල් වෙලා තද වෙලා අපි සමනින් කරන්නේ කතුරෙන් කපන එකනේ. එතකොට එතනට WD-40 ටිකක් දාන්න. කතුරෙන් කපන්න දෙයක් නැහැ. ටක් ගාලා බොත්තම වගේ ගලවලා ගන්න පුළුවන්.
1: චුවින් ගම් එකක් නිසා කාපට් එකම රුයින් කරගන්න එපා.
2: එපා, එපා.
1: රයිට්. ඒවට ඒවට විසඳුම් තියෙනවා. එතකොට WD-40 වලින් කරන්නේ මොකද්ද? හැම වෙලාවෙම වතුර කියන එක අයින් කරනවා. ජල වාෂ්ප කියන එක ඕනම සර්ෆස් එකකින් අයින් කරනවා. ඔයා දැකලා තියෙනවද ඉලෙක්ට්‍රොනික වැඩ කරන ගොඩාක් අය ගාව WD-40 අනිවාර්යයෙන්ම තියෙනවා.
2: හැම
1: ගරාජ් එකකම WD-40 අනිවාර්යයෙන්ම තියෙනවා. කන්ටැක්ට් එකක්, ඒ කියන්නේ වයර් කෑල් එක කෙරවල ඔක්සයිඩ් වෙලා නම් ඒක වැඩ කරන්නේ නැත්නම් ෂෝට් සර්කිට් නම් WD-40 ටිකක් අරන්
2: just
1: විදලා පොඩි වෙලාවක් තියලා අහි කළ බලන්න. ගින්දර වාගේ වැඩ. ගින්දර වාගේ වැඩ. ගිනි ගත්තොත් නිවලා ගන්න. ගින්දර වාගේ වැඩ.
2: WD-40

0: උදෑසන 8 26 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු. රොක්වෙමු සියතට. සහඟුම් මෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිරි. මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
3: ඉල්ලනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආය වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
4: App එකෙන් ගත්තත් H15 reload කරලා ගත්තත් H15. App එකෙන් ගත්තත් reload කරගත්තත් iPhone 17 Pro දිනනවා H15. H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් H15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
5: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හෝමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 1544 5000.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඇලුමිනියම්නේ
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දේම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 Residence Open House එකට ඔයත් එන්න. කතා කරන්න Prime Group 13 22.

0: දැනෙන රසකම හිම.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
3: Silverwood සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Goldy Supreme Chicken Sausages. ඉතිරිය රුපියල් 270යි. Guest තක්කාලි සෝස්. ඉතිරිය රුපියල් 125යි. Extra ඉතිරිය රුපියල් 280යි. Lux Radiant Glowing Skin Eco Pack. ඉතිරිය රුපියල් 210යි. Cargill's Food City
4: 45 David Peeris විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter. දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලය.
5: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
6: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
7: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දේම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න Prime Group 13:22.

ලීසිං මුදල අඩුම පොලියට දැන් මාම තන්න

0: හදවත සියත වුණාට ඉන්නේ මෙහෙනේ.
1: කරියාවනේ.
0: වෙලාට තින ඔන්න ඉන්නත් ඉතින් මට. මේ මෙහෙ ඉන්නවා.
1: හරි.
0: කොරියාවේ බී මෑන්. බී මෑන්. මේ බී කියන්නේ බී ඊ නෙමේ බී ඩබල් ඊ මෑන්. එයා මීමැස්සෝ මිනිහා. එයාගේ නම.
1: මීමැස්සෝ මිනිහා.
0: මීමැසි මිනිහා.
1: හරි.
0: මීමැස්සෝ මිනිහා ගොඩ හරිනවා.
1: මීමැසි මනුස්සයා.
0: මීමැසි මිනිහා.
1: ආ මීමැසි මිනිහා.
0: කවුද?
1: බී මෑන්. බී මෑන්.
0: බී මෑන්.
1: හරි.
0: මෙහෙ තියෙනවා මහ විශාල බිල්ඩින් වල අයින ගහපු ලොකු බිල්බෝඩ්ස්. යාගේ පින්තූර දාලා.
1: ආ ඕකේ.
0: යාගේ සම්පූර්ණ මූණ ඇත් දෙක විතරක් ඉතුරු වෙන්න. මීමැස්සෝ දාස් ගානක්
1: විදලා.
0: ආගවිත විදලා නෙමෙයි.
1: අමීමැස්සෝ
0: වහලා.
1: වහලා ඕකේ.
0: මීමැස්සෝ වහලා.
1: හරි.
0: මං අහලා තියෙනවා මේ ඒ වගේ මීපෙනි හදන අයට මීමැස්සෝ අනින්නෙත් නෑලු නේ විදින්නෙත් නෑලු. මං දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා එතන මොකක් හරි සයන්ස් එකක් ඇති.
1: හරි.
0: ඉතින් එයා ඇවිල්ලා මෙහි ප්‍රකෝටිපතියෙක්. අරිම දුප්පත් විදිහට ජීවිතේ පටන් ගන්න. එයාගේ දෙමව්පියන්ගේ මීමැසි පාලනය පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන.
1: හරි.
0: තනියම වැඩ පටන් අරගෙන ලොකු ගමනක් ගිය එක්කෙනෙක්.
1: දැන් ප්‍රකෝටිපතියෙක්.
0: ප්‍රකෝටිපතියෙක්. එයා තින් ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. කෝටිපතියෙක් ඉන්න ජීවිතුන් අතර ඉන්නව නම් පොඩක් ගිලා අම්මෙන් ගිලා
1: බැලුවා.
0: ලංකාවට යම් කිසි සහනාධාර මොන හරි ගන්න පුළුවන්ද බලන්න තුමේ අපේ අපිට මේ මොකද
1: වැඩ
0: පුළුවන් ඉද වැඩකාර මේ මැස්සි එක තත්තර.
1: හරි.
0: ඉතින් මේ යා ජීවිතේ මේ දීර්ඝ ගමන කෝටිපතියෙක් වෙන ගමන එයා ආපු විදිය යා කියනවා. යකිනෝ එයාගේ මේ ගමනේ සාර්ථකත්වය එයාගේ දැනුම මිනිස්සුන්ට දීපු එක. දක්ෂ මිනිස්සු හදාගත් එක. ඇත්තනේ. එයා කියනවා ව්‍යාපාරයක් දියුණු කරන්න බැරිලු තමන්ගේ වටේ දක්ෂ මිනිස්සු හිටියේ නැත්තම්.
1: හරි.
0: ගොඩක් මිනිස්සුන්ට තියෙන අසනීපයක්නේ තමන්ගේ ව්‍යාපාරයේ තැනකට ගෙනාපු දක්ෂ මිනිස්සු ගැන ව්‍යාපාරයේ අයිතිකාරයටම එක තැනකදී පොඩි ඉරිසියාවක් හිතෙනවා.
1: මේ මිනිහා මට වඩා උඩට යයිද?
0: මේ මිනිහා මට ඕපන් කරයිද? ඕපන් නේද
1: ස්ටාර්ට්.
0: ආ ඕපන් ගන්න ස්ටයිල් කරයිද?
1: යා ඕකේ.
0: මේ මිනිස්සුන්ට හිතනවා නේ. ඒකල්ලා මේ හොඳම මිනිසුට ඉස්සල්ලාම නැති කරගෙන ඒ ටිකත් අයිතිකාරයම කරන්න යනවා. ඔය කරගෙන තියෙන්නේ. නේද?
1: හරි.
0: ඔය කරගෙන තියෙන්නේ. ඉතියා කියනවා දක්ෂ සේවකයෝ ඉන්න ඕනේ. දක්ෂ සේවකයෝ නොහිටියොත් ඔයාට හැමදේම තනියම කරන්න වෙනවා. එතකොට ඔයාට ව්‍යාපාරය ගොඩනගලා ඔයාට ව්‍යාපාරය ලොකු කරන්න බැරි වෙනවා. අලුත් අදහස් වලට යන්න බැරි වෙනවා. මොකද හැමදාම එකම වැඩේ කර කර ඉන්න වෙනවා. මේ කතාවේ ලංකාවට පොඩි සම්බන්ධයක් තියෙනවා එක තැනකදී.
1: හරි.
0: ඔය බී මෑන් එයාගේ නම
1: අන්සන්ජු.
0: අන්සන්ජු.
1: අන්ජු. අන්සන්ජු.
0: අපියට ආදරයට කියන්නේ සංජු.
1: සංජු.
0: අන්කල් කියන්නේ අන් වගේ තේරලා සංජු කියලා අපි ආට කියමු.
1: අපි හරි කියන සංජු. හා හා.
0: ඒ බොන් මන්.
1: ආ මන්ජු. හරි ඕකේ.
0: එතකොට මේ එයාට සම්මාන හම්බෙලා තියෙනවා.
1: ආ ඕකේ.
0: එයාට සම්මාන හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ ව්‍යාපාරේ දියුණුව ගැන. එයා ව්‍යාපාරය පුළුල් කරපු විදිය ගැන. එයා මිනිස්සුන්ට උදව් කරලා මිනිස්සුන්ගේ ජීවිතෙත් හොඳ තත්ත්වයකට ගෙනාපු එක ගැන. ඒක ජාතික සේවයක් විදිහට කොරියානු රජය සලකලා තියෙනවා.
1: හරි.
0: ඒ වගේම හෝ ඊට සමාන සම්මානයක් මේ අපේ මිත්‍රයාටත් ලැබිලා තියෙනවා. අපිව කොරියාවට ගෙන්නපුනේ.
1: Yes. නෞෂාඩ් මිත්‍රයාට අපේ.
0: නෞෂාඩ් මිත්‍රයාට. යා. එයාට සංජු කියලා ගහලා නේද?
1: එයාගේ
0: තියෙන කොරියන් නමක් පාවිච්චි කරන්නේ.
1: හරි.
0: මෙහෙ යා පුරවැසියෙක් නිසා.
1: හරි.
0: ඉතින් එයත් ලංකාවේ ඉඳලා ආපු සෑහෙන පිරිසකට උදව් කළා
1: තියෙනවා.
0: ඒගොල්ලන් හොඳ තත්ත්වයකට ගෙනහැලා තියෙනවා.
1: හරි.
0: ඒගොල්ලන්ගේ ජීවිතේ ලේසි කරලා දීලා තියෙනවා. එයාටත් ඒ සම්මානයක් හම්බෙලා
1: තියෙනවා. වව්, hats off.
0: බලන්න අපුඩු ගන්න මේසි පොඩි පෙරලෙලා.
1: සතුටුයි ඉන්නේ. මේ ශ්‍රී ලාංකිකයෝ ඉන්න එක ගැන ලෝකෙ වටේ
0: හරි සතුටුයි. අපි දන්නේ නෞෂාඩ් ගැන අපි හම්බෙච්ච නිසා. තවත් ඒ වගේ ලංකාවේ මිනිසුන්ට උදව් කරන අය ඇති කියලා අපි විශ්වාස කරන්න කැමති.
1: අනිවාර්යෙන්.
0: පුළුවන් කමක් තියෙනවා නම් අපේ මිනිසුන්ට උදව් කරන්න. ඔය මොන ගතිගුණ තිබුණත් මට හිතෙනවා සමහරට ලංකාව අතහැරලා තමන්ගේ මිනිස්සු, තමන්ගේ දේවල්, තමන්ගේ මව්බිම දාලා මේ වගේ රටකට ආපුවම මුල් කාලේ සෑහෙන ලොකු තනිකමක්
1: තියෙනවා.
0: අපි මේ වගේ රටවල් වලට ආපුවම අපිට හම්බ වෙන්නේ ඒගොල්ලන්ට අඩුවෙච්ච ආදරේ තමයි.
1: ඔව් නේද?
0: ඒගොල්ලන්ට ඔක්කොම තියෙනවා. ආදරේ පොඩ්ඩක් අඩුයි. ඉතින් මෙහි ඉන්න අය අපේ මිනිසුන්ට ආදරේ කරන්න පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. පුළුවන්කාරකම තියෙන අය,
1: හරි,
0: හයියක් ශක්තියක් තියෙන අය අපේ මිනිසුන්ට උදව් කරන්න හිතන එක හොඳයි. හැබැයි අපේ ඉතින් උදව් ගත්ත මිනිස්සුත් දැනගන්න ඕන, උදව් ගත්තට පස්සේ ඒක නම්බුව
1: තියන්න.
0: එහෙම පොඩි කෑල්ලකුත් තියෙනවා. මෙහි ඇවිල්ලා ටිකක් කල් යනකොට ඒ කෑල්ල අං හැටියට එළියට එනවා. ඒක
1: දන්නේ නැහැ.
0: කලින්ම අං ආවොත් ඒගොල්ලන්ට සංජුල වෙන්න බෑ.
1: ගෙවාගෙන
0: යන ක්‍රම ඇති සමහර මට ඇහුණා නිකන් ඒ වගේ.
1: හරි.
0: ඒකක්වත් ඒ උනාට
1: අපිට බෑනේ.
0: ඒවා එකක් අපිට කොහොමත් බෑ මෙහෙම ගෙවාගෙන යන්න. ඒකක්වත් මට හිතනවා මේ අපේ සිංගල් ඊසි පේ වගේ නැතුව ඇති කියලා.
1: සිම්පල් පේ එක ආයි ලස්සනටම වැඩේ කරගෙන යනවා සිංගේකේ.
0: සිරාවට. ඉතින් මේ දවස්වල අපි කතා කරනවා ඒගොල්ලන්ගේ ඊසි ගැන කතා කරනවා නේ.
1: ඒකේ.
0: දැන් මෙහෙත් ඉතින් ඉලෙක්ට්‍රොනිකස් කියුවාම ඉලෙක්ට්‍රොනික ලෝකයක් මේ රට.
1: හරි.
0: ඉලෙක්ට්‍රොනික ලෝකයක්. හැබැයි ඉතින් එහෙම මේ කොරියාවේ ඉලෙක්ට්‍රොනික තියෙනවා අපේ රටේ නෑ කියලා එකක් නෑ. සිංගල් ඉන්නකන් අපිට ඒකේ එහෙම අඩුවක් පාඩුවක් කවදාකවත් දැනෙන්නේ නෑ.
1: සිංගේකට ඔබ කියොත් ඔබට ඒසි ගන්නකොට හොඳම බ්‍රෑන්ඩ්ස් ටික හම්බ වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ බය නැතුව
0: Samsung තියෙනවද බලන්න?
1: තියෙනවා තියෙනවා. මේ තියෙන්නේ Singa තියෙනවා.
0: Samsung තියෙනවා. ඉතින් මේ මෙහෙන් ගෙනියන්න ඕනේ නෑ අනේ.
1: ඒකනේ Panasonic, Whirlpool, Hitachi, Mitsubishi, Sisil, Singa මේ බ්‍රෑන්ඩ්ස් වලින් ගන්න පුළුවන් හොඳම ඩෙස්ටිනේෂන් එක ඒසි එකක් ගන්න තියෙන හොඳම ඩෙස්ටිනේෂන් එක තමයි Singa කියලා කියන්නේ.
0: 154,999 ඉඳලා ඔබට ඒසි එකක් ගන්න පුළුවන්. ගාන ගැන හිතන්න එපා. අතේ තියෙන සල්ලි සේරම 154,999 මිල්ලන්නේ. ඔබෙන් පොඩි ගානක් ඩවුන් පේමන්ට් එක කිල්ලනවා. ගෙවාගෙන යන්න පුළුවන් විදිය වාරිකයක් හදා ගන්න ඔබට පුළුවන්. හරි නේද?
1: ක්‍රෙඩිට් කාඩ්ස් වලින් ගෙවන්න පුළුවන්. හැබැයි ඉතින් සිම්පල් පේ එකෙන් ඔබට ඉතින් ඒක ලේසියෙන් කරගෙන යන්නත් පුළුවන්. අපි සිංගේක ගැන කතා කරගෙන ආපු නිසා අපි ඔනර් ෆෝන්ස් ගැනත් මේත් එක්කම කතා කරලා පොඩි බ්‍රේක් එකකට යමු.
0: මෙහෙත් තියෙන එක එක ජාතියේ ෆෝන්ස්. ලංකාවෙත් හැම ජාතියෙම ෆෝන්ස් තියෙනවා. එක එක රටවල් වල ජනප්‍රිය වෙන එක එක ෆෝන්ස් නේ. දැන් මේ රටේ මේ රටට ආවේනික ෆෝන්ස් තියෙනවා. මේ රටේම නමින් යන ඒවා තියෙනවා. ඒවා මිනිස්සු අතර ප්‍රචලිතයි. අපේ රටේ ෆෝන්ස් හදන්නේ නැහැ නේ. අපේ රටේ ෆෝන්ස් ගෙන්නනවනේ.
1: හරි.
0: අපේ රටේ තියෙන දැන් පොපියුලර්ම බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා ඔන. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් ෆීචර්ස් වලට ගාණ කපන්නේ නැති එක. මේ හැබැයි ෆෝන්ස් වල නම් ලොකු ලාභයක් නැහැ. මට හිතෙනවා ඊට වඩා හොඳ ගාණකට අපිට සිංගයකින් ඒකත් ගෙවන්න ගන්න පුළුවන්.
1: ඕ ඒක ඇත්ත ඒක ඇත්ත. මම එකඟ වෙනවා ඔයත් එක්ක.
0: තවත් ගියානේ ඔය තැන් තැන් වල ගිහින් බැලුවන් ඉලෙක්ට්‍රොනික අතගාලම ඉලෙක්ට්‍රොනික ගෙවිලා ගන්නේ. ගන්නෑ අතගාල. අසර ෂෝරූම් මැනේජර්ලා කෝ මිස් අතගාන්න එපා. ඕකේ නම මැකිලා.
1: දැන් කවදාද දවසක මම ගන්නවා.
0: ගන්නේ. ගන්න පුළුවන්ද දැන් මේ මිනිස්සුන්ගේ තව දත් ඉතුරු වෙච්ච දත් තියෙන මිනිස්සු ඉන්නවද මෙහෙ?
1: වොෂින් මැෂින් එකේ ෆ්‍රිජ් එකේ දත් තියෙනවද?
0: වොෂින් මැෂින් එකට ඇති වෙන දත් තියෙනවා.
1: මට ඕන නෑනේ. මම සිංගේකට ගිහිල්ලා තමයි ඕන කරන දේවල් ගන්නෙ. ඉතින් අපි ඔනර් ෆෝන්ස් ගැන කතා කරනකොට X9D ෆෝන් එක තමයි මේ දවස්වල ටිකක් වැඩියෙන් සද්දට කතා කරන ෆෝන් එක.
0: ඒකත් එක ටෑග්ගක් දුන්නා නේද?
1: යා ස්මාර්ට් වොච් එකක්.
0: රුපියල් 25,000ක ස්මාර්ට් වොච් එකක් නොමිලේ දෙනවා ඔනර් X9D ෆෝන් එක ගන්නකොට. ඔනර් X9D.
1: Yes.
0: අන්න ඒකයි මං කියන්නේ.

0: මොනක් දන්න ඇතින ලොතරයි නේද? ඇති නේ එක එක ලොටරිස්.
1: අනිවාර්යෙන් ඇති ඉතින් මේ මේ. ඉතින් ඔයා ගැන කොච්චර දියුණුවත් මිනිස්සු ඉතින් ලොතරැයි ගන්නව නේද? ඒ ගොඩක් දියුණු වුණා කියලා ලොතරැයි ගන්න නැතු වෙන්නේ නැහැ මිනිස්සු. ඒ ඒ ඒ අර ඉතින් සමහරට මේ මේ දියුණු වෙන්නත් පොඩි ලක්කයක් තියෙන්න ඕනේ.
0: හරි.
1: ගොඩක් මිනිස්සු වාසනාව ගැන විශ්වාස කරනවා. නේද? ඒනට අපේ පොඩි පාට් එකක් තියෙනවා. දැන් මෙහෙම කියනවානේ මේක පොඩ්ඩක් වෙනස් කතාවක්. දෙවියෝ ගැන විශ්වාස කරන්න ඉස්සරහ දොර වහලා තියන්න කියලා කියනවා. එහෙනම් අපිට කරන්න පාට් එකක් තියෙනවා.
0: තියෙනවා. ඔව් ඒක.
1: වාසනාව ගැන විශ්වාස කරන්න ඒක මාරයි. හැබැයි ලොතරැයියක් ගන්න. මොකද මැණික් ගලක් කකුලේ හැපෙන ගන්දින්නේ. මැණික් ගලක් කකුලේ හැපෙන ගන්ද නැත්තම් ගෙදර සාලෙම් යටින් නිදහනයක් තියෙනවා සාලි පොලව කඩලා එක ගන්න එහෙමද ප්ලෑන් කරන්නේ?
0: මම නම් හිතන් ඉන්නේ මම පාර යනකොට වයස කාචි කෙනෙක්ගේ වාහනේට මාව හැප්පෙනවා. ඊට පස්සේ බලනකොට යාචි ප්‍රකෝටිපතිනියක් එයා මාව අරගෙන ගිහිල්ලා එයාගේ
1: ඔක්කොම මට ළමයි නෑ මුණුපුරු නෑ බලන්න කෙනෙක් නෑ යාගේ දීපල ඔක්කොම ලියලා ලියලා දෙයි.
0: මම එහෙ කොට බලනවා
1: මම දැක්කෝ ආ දුවනෝ.
0: මං අර වැටෙන්න ගියා එක්කෙනෙක් අල්ලන්න දීව වෙන එක්කෙනෙක් ඇවිල්ලා අල්ලගත්ත යාව. අයියෝ I miss.
1: අද ඉතින් මේ රටේ ඉතින් සමහර අපේ රටේ තියෙන සමහර හොඳ දේවල් මෙහි මිස් වෙලා තියෙනවා කොච්චර දිනුව තිබුණා.
0: හරි ඕකේ.
1: මේ මෑත කතාවක් අපිට ආරංචි වුණා. එක ගෙයක් ගිනි අරගෙන ඒ ගෙදර ආච්චි කෙනෙක් ඉඳලා ගොඩාක් අය කරන්නේ ටක් ගාලා ඉමර්ජන්සි සර්විස් නම්බර් එකට ගහලා මෙතන ගිනි ගන්නවා කියලා ඒගොල්ලන්ගේ වැඩක් බලා ගන්න එක.
0: සුවසරියට කතා කරලා ඉන්නවා.
1: සුවසරියට කතා කරලා මෙහෙ එන්න පුළුවන්. ටිකක් එන්න පැය 12ක් කොහොමද ගියා නේද?
0: එමගින් මෙහෙම ගා කර සර්විස් එකකට කතා
1: කරා. 3 මාසේ ධාරකවත් එන්න හම් වෙන්නේ නැහැ මම යනවා.
0: මෙහෙට කොරියාවට.
1: ඔව්. ඉතින් මේ සාමාන්‍ය ඉමර්ජන්සි සර්විස් කතා කරන එක. නමුත් අපේ ශ්‍රී ලාංකික තරුණෙක් අර ගිනි දැල් අතරින්. ගිනි දැල් අතරින් යන්නේ සාමාන්‍ය එක අපේ කවුද?
0: ඇවිලුණු ගිනි දැල්
1: නිවි නිවි යනකොට අපිටත් යනවා. ඇවිලෙන ගිනි දැල් ඇවිලි ඇවිලි තියෙන.
0: හරි.
1: යා යනවා ඇතුළට.
0: my gosh
1: ඒ ගිහිලා තමයි ඈමට හමු වුණා අපේ ශ්‍රී ලාංකික තරුණයාට තනියමයි ගෙදර හිටපු
0: ආච්චි හම්බුණා හරි
1: ඉතින් යා නිකන් work visa එකකින් හිටියේ අන්තිමට එහි
0: පුරවැසි
1: රටේ පුරවැසි භාවයේ යාට හම්බ වෙනවා රජෙන් යාගේ වීරක්‍රියාවට හැබැයි එහෙම කියලා කාගේ හරි ගයක් ගේකට පැනලා හොඳට ඉන්න මිනිහෙක්ව බේරගෙන නිකන් කකුල වැටලා වැටෙන්න යන මිනිහෙක්ව අල්ලගන්න ඒ අනේකෙත් පොඩි රිස්ක් එකක් තියෙනවා වැටෙන්න ගිය මිනිහෙක්ව අල්ලගන්න ගියාම ඒමිය කම්ප්ලේන් එකක් දැම්මොත් එහෙම මේ මම් වැටුණ වැටිච්චලා මේ යකාමාව මං කොල්ල කන්න ආවා කියලා පිටිසෙන් හම්බ වෙන එකට අමතරව
0: හිරෙත් ගිහිල්ලා එන්න වෙන්නේ
1: අන්න හරි සිටසන් කොහොම වුණා ලංකාවට එන්නේ
0: ඔබ මුකුත් උන්නේ ඔබට වාසනාව තියන NLP ලොතරැයි ගන්න මොකද NLP නේද
1: තනියෙන් ඉන්න ආච්චි කෙනෙක්ගේ ගයක් ගිනි ගරගෙන යාත්‍යව බේරලා ඒ ආච්චික දේපල ටික නමට හරව ගන්න ලයින් එකට නම් බලන් ඉන්නකම් ලොතරැයියක් ගන්න ඒක ඊට වඩා ෂුවර්
0: yes
1: NLB ලොතරැයි පහක් ගත්තොත් එකක් ඇදෙනවා 100ක් ගත්තොත් 20ක් ඇදෙනවා කියලා අපි පොඩි ඉලක්කමක් තියලා තියෙනවා. ඒ ඉලක්කම වැදගත්නේ. කරන්න පුළුවන් අය 100ක් කරන් බලන්න.
0: ඕ ඒක හරි.
1: පොඩි දිනෙන් තමයි හැමදේම පටන් ගන්නෙ. ලක් එක කුණු මුල්ලේ හැරි තිබුණොත් සමහර වෙලාවට ඔය ගන්න පළවෙනි ලොතරැයි පහේම කෝටිපති දිනුම ඇදිලා තියෙනවා එන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඔබ කොතනද ඉන්නේ කියලා.
0: ඔව් නේද?
1: කෙනෙක්ගෙන් අහනවා මේ වාසනාව කියන එක අපි හැමෝටම තියනවාද? කෙනෙක් උත්තර දෙනවා. ඔව් අපි හැමෝටම තියනවා. නමුත් වාසනාව එන වෙලාවට දොර අරින්ද අපි ලෑස්ති නැහැ කියලා. ලැජ්ජයි. ලැජ්ජයෝ.
0: දැන් මෙහෙට ආවම හිතන තව දෙයක් තමයි අරවින්ද අපි එක පැත්තකින් වාසනාවන්තයි. මොකද අපිටම කියලා අපිට පොලවක් තියෙනවා පය ගහලා ඉන්න.
1: අපිට වේදන් කරන්න සෙට්
0: උනේ නැහැ. නැම වාසනාවක් මම කියන්නේ නෙමෙයි. අපිට ගියක් දොරක් හදාගෙන ඉඩමක් ඒ වගේ අපිට තියෙනවනේ පොළව මට කොහොමද කියන්නේ දැන් පොළවෙන් කෑල්ලක්
1: පොළව සිමිනා
0: දැන් මෙහි අපාර්ට්මන්ට්ස් නේ තියෙන්නේ
1: ඔව්
0: දැන් අපිට එහෙම නැහැ අපිට ගියක් දොරක් හදාගෙන ඉඩමක් අරගෙන අපිට ඒ වැඩේ කරගන්න පුළුවන්
1: නැත්නම් මට පුළුවන් ඉතින් සමහර අය මේ අපාර්ට්මන්ට් ජීවිතේට ආසයි
0: හරි
1: මම අපාර්ට්මන්ට් ජීවිතේට ආසද ඔව් මම ආසයි ඒ මට මේක ආසයි
0: ආත ආසයිද
1: ඔව් සමහර අය මිදුලක් හරි මේක ආසයි
0: හරි
1: ඉතින් මොකද්ද ඔයා කියන්නේ
0: දැන් මෙහි මිදුලක් එක්ක ආස වුණොත් කවුරු හරි එතකොට ඒගොල්ල මොකද කරන්නේ?
1: එතන මිදුලක් තියෙන එකක් හදාන්න ඕනේ ඉතින්. වෙන මොකද කරන්නේ?
0: මුද අපාර්ට්මන්ට්ස් විතරයි කියලා.
1: ආ. ආ ඒක ගැන මට හරියටම කියන්න දන්නේ
0: නැහැ.
1: හැබැයි මම පරණ ගෙවල් දැක්කා මේ ඇවිදිනකොට. හැබැයි ඉතින් එහෙම ලොකු ඉඩක් පාඩුවක් නෑ වගේ
0: කියලා අන්න ඒක හිතනවා. එතකොට මට ටග්ගල ප්‍රයිම් ගෲප් එක මතක් වුණා. දැන් මේ දවස්වල අපි කහතුඩුව ප්‍රොජෙක්ට් එක ගැන කතා කරනවා. 88 රෙසිඩෙන්සීස් ඕගලන්ට තාම අර ඕපන් හවුස් කන්සෙප්ට් එක තියෙනවා. මේ මාසේ 9 වෙනි දවෙනකම්ම ගිහිල්ලා බලලා කරලා මේක මට ගැලපෙනවද, මේ කාමර තුන මට ඇතිද, ආ මේ බාත්රූම් තුනකුත් තියෙනවා, මේක ගන්නවද, බාත්රූම් දෙක ගන්න, ඔක්කොම ඔබට සලකලා බලලා ගයක් ගන්න අවස්ථාව දීලා තිනවා. පටන් ගන්නවා මිලියන 34ෙන්. ෂේප් නේ මිලියන 34ක්. ඒ කියන්නේ අපි එකපාර සල්ලි දෙන්නේ නැහනේ. මිලියන 10ක්.
1: මිලියන 34ක් කිව්වම කෙනෙකුට ටිකක් ලොකු ඉලක්කමක් කියලා හිතන්න පුළුවන්. නමුත් ලංකාවේ ප්‍රොපර්ටි වල වටිනාකම මාර වේගින් වැඩි වෙමින්
0: යනවා. ආ ඒක හරි.
1: තව ඉස්සරහදී තව අමාරු
0: වෙනවා.
1: තමන්ට කියලා තමන්ගේ પરම්පරාව තමන්ගේ තනින් නම් පටන් ගන්න. සමහර ලාට ජීවිත කාලෙම ඔබ උලියක් ගෙවාගෙන හිටියා වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබට ඒක වෙනස් කරන්න පුළුවන් නම් ඒක වෙනස් නොකර ඉන්න එපා. හැමදාම ඔබ ඔය කරන්නේ කාට හරි සල්ලි කියලා කාවරි පෝසත් කරලා කාගරි සාක්කුවට සල්ලි දාන එක. සමහර වෙලාවට ඒ සල්ලි වලට තව පොඩි කමිට්මන්ට් එකක් එකතු කරපුවාම
0: හරි
1: ඔබට ඔබේ තැනකට යන්න පුළුවන්. මම ජීවිතේ ගණන් හදලා තියන්නේ එහෙම. සමහර ලාට අපි අපේ මේ හැම බලනහරෙම වැඩකරනද, හැම කොග්වි හැම දැතිරෝදෙම අපේ ඔළුවේ ඇඟේ වැඩකරනද, අපිට පොඩි ප්‍රෙෂර් එකක් තියෙන්නත් ඕනේ.
0: යස් ඒක හරි.
1: නැත්නම් අපි ඔහේ ජීවත් වෙන්නේ. සල්ලි ඉතුරු කරන්න බැරි නම් තියෙන සල්ලි වලින් ඩවුන් පේමන්ට් එකක් කරලා ගන්න ගියා. ඒතර ඔබේ අතින් සල්ලි නාස් වෙන එක නවතිනවා. ඔබ ඔක්කොම පැත්තක තියලා ඔබ ගත්ත ගෙදරට වාරිකේ ගෙවන්න මේ සල්ලි ටික කමිට් කරනවා. අපිට සමහර අයට ඉතුරු කරන්න බෑ. ඔන්න ওই විදිහට තමයි අපි ඉතුරු
0: කරන්නේ.
1: ඒකත් ඉතින් ඔබට ප්‍රොපර්ටි වල රත්තරන් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ආ මොලේ ප්‍රොපර්ටි ප්‍රශ්නයක් නැහෙනේ. අපිට තියෙනවා ප්‍රයිම් ගෲප් එක.
0: රයිට්.
1: අපි හැම වෙලාවෙම අලුත් හොඳ ප්‍රොජෙක්ට්ස් ගැන කියනවා. කහතුඩුව ගැන අපි නිතර කතා කරා. 88 රෙසිඩෙන්සීස් ගැන තමයි අපි මේ කියන්නේ. මේ තාමත් යන්න පුළුවන්
0: නේද? ඔව් තාමත් පුළුවන්. මේ මාසේ 9 වෙනිදා වෙනකල් මේ සෙනසුරාදා වෙනකල් ඔබට chance එක දීලා තිනවා මිලියන 10ක් ගෙවලා පදිංචි වෙන්න. ඉතුරු ටික ටික ටික ගෙවාගෙන යන්න තමයි plan එක හදලා තියෙන්නේ.
1: ආම් බලන්න. 30 ගානම இல்லන්නේ. මේක තමයි හොඳම වෙලාව කතා කරන්න මෙන්න මේ number එකට.
0: 13:22.
1: 13:22.
0: දැන් රත්තරන් වල ආයෝජනය කරන එක ගැන කතා කරමු. මේ රත්තරන් ගැන ගොඩක් කතා කරනවානේ කොරියාවල.
1: කොරියාව රත්තරන් ලාභයි කියලා කියනවනේ. දැන් කොරියාවේ නම් ගොඩක් කරාට කැරට් 24ම තමයි තියෙන්නේ. අපිට අපේ රටේ පුරුදු වෙලා තියෙන කැරට් 22ට. ඒකත් කමන්නේ නැහැ. කැරට් 22 ඒක හොඳ තත්ත්වයක්. නමුත් ඉතින් මේ කැරට් 22 කියලා කිව්වට
0: හරි
1: ගොඩක් අය බොරු කරනවා නේද මිනිස්සුන්ට. මිනිස්සු ඉතින් ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි ටික අරගෙන ඇවිල්ලා බ්‍රේස්ලට් එකක් හදා ගන්නවා. මාලයක් හදා ගන්නවා. පොඩි එකාට පංච ආයුධයක්
0: දානවා. අරාබු හදනවා.
1: ඒකටත් බොරු කරන ව්‍යාපාරිකයෝ
0: ඉන්නවා.
1: යා. යන්නනේ වෝග් ජුවලර්ස් එකට. කවම දාවත් බොරුවක් කළා නැහැ. ඔය වෝග් ජුවලර්ස් එකට හරි ගිහිලා තියෙන එකයි. අද වෝග් ජුවලර්ස් එක ඒ අවංකකම නිසාම මිනිස්සුන්ගේ ආශිර්වාදය තරම් අද ජාත්‍යන්තර මට්ටමට ගිහිලා තියෙනවා. අපේ රටේ මිනිස්සු විතරක් නෙමෙයි ලෝකේ පුරා ඉන්න මිනිස්සු වෝග් ජුවලර්ස් එක විශ්වාස කරනවා. කැරට් 22 කිව්වනම් ආයි දශමයක් එහෙම හැවීමක් නැහැ. 22ම තමයි.
0: මම නෑ මන් ටයිම් එක බැලුවේ ශ්‍රී ලංකාවේ. දැන් වෙලාව උදේ 8:00 විනාඩි 58යි.
2: රොක්වෙමු සියතට.
3: මංගපුන් සෙල්දනාන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. තීර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: එක්සයිට් ගන්න, ලක් එක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපසු උසස් පිළින් පසු ඔබගේ උස සද්ධාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශන

0: හොඳම තැන මටත් මුණ ගැහුණා.
1: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුන්දර ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 01 11 82 94.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
4: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 13:22.
5: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
6: මොන ඩීටේල්ස්ද කවුද මේ?
5: සර් අපේ වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
6: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
5: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකේ තියෙන OTP එක දැනගත්තා නම්
6: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැත්ද?
5: මොකද්ද සර්?
6: මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන්න, ස්කෑමරයා.
5: නෑ සර්.
6: නෑ මේ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝර ගන්න කපුරුකෙන් විතරයි.
5: එහෙමද?
6: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
5: එහෙමත් පුළුවන්ද?
6: පුළුවන් නේ නැහැ. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙකර් ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු ගෙනවා.
5: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
6: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: किया था टॉप स्टोरी
1: යලකන්නේට අවශ්‍ය පොහොර ආනයන ආරම්භයි. යලකන්නේට අවශ්‍ය පොහොර ආනයන මේ වන විට සිදු කරමින් පවතින බව පොහොර ලේකම් කාර්යාලය පවසනවා. ඒ ලේකම් චන්දන ලොකුහෙවගේ පැවසුවේ සතියන්තයේදී තවත් පොහොර නෞකාවක් දිවිනට ළඟාවීමට නියමිත බවයි.
2: යලකන්නේ සඳහා අවශ්‍ය පොහොර අපි ආනයනය කරවල තියෙන සමාගම් හරහා දැන් මේ සතියේ තව යූරියා 25000ක් වෙනවා. මේ මාසෙත් 25000ක් ආවා. යනුව යූරියා පොහොර ප්‍රමාණවත් තියෙනවා. දැන් අපි අර කලින් ආරෙන් කරගත්ත යුදවතුන්ට කලින් සෙමිනි යූරියා ප්‍රමාණය දැනට විදාහරමින් පවතිනවා. රෝජන් සේවා මධ්‍යස්ථාන හරහා එනකොට මෙටිටු 20000ක් පමණ විදාහරලා තියෙනවා. එතකොට අනිත් පොහොර වර්ග තීදු ප්‍රමාණයෙන් ආනයනය කරන්න අවසර දීලා තියෙනවා.
1: දැන් විදෙස් පුවතක් ගාසා තීරේ පුරා පැතිර යන ආහාර හිඟයට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ

0: සංවිධානයේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම සංවිධානයේ පැවසුවේ ගාසා තීරයේ මිලියනයකට වැඩි පිරිසක් ආහාර නොමැතිව පීඩා විඳින බවයි. ඊශ්‍රායල් විසින් ගොවිබිම් ආහාර සැපයුම් සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය සීමා කිරීම හේතුවෙන් ආහාර හිඟ ඇති වී ඇති බවයි එම සංවිධානයේ පැවසුවේ.
1: Theater Top Story.

0: 91.1 98.4 සියත දිවයින පුරා
1: ගම් සම්නිදා නෑ
2: දන්නේ නේ
3: ටික
2: හේ හේ වචනයක් නේ නෑ
3: එහෙම කියනවා මම හිතේ හේ
2: ආ එහෙම කියන්නේ ඒ
3: ඉතින්
2: කොරක හතයි කොරක නැති මැල සම්සම්
3: අය අය
2: ගම් සම්නිදා
3: දිගහට හරහට කිව්ව මෙහෙම අමතුකුණ
2: ඒක තමයි කිව්වේ ගම් සම්නිදා කියලා කිව්වේ
3: ගම් සම්නිදා අයියා
2: නිදාගත්ත විතරනේ ගම් සම්නිදා ගන්නෑ ගම් සම්නිදා
3: ගම් සම්නිදා
2: මෙහිටියා මෙහිටියා බේකරියක් කරන එක්කෙනෙක් හිටියෝ
3: ගම් සම්නිදා
2: තන්ට කියන්නේ මං ගම් සම්නිදා කතාවක් කියන්න ගන්න කැරින් සරේ ඔයා කියන්න මෙහෙම මං කතාව කියනකොට ඔයා පොඩි කොරියන් මගෙන් කොරියන් ඩ්‍රාම බලනවා නේද මැරෙනකම් මෙහි හිටියා බේකරියක් කරගත්ත දුප්පත් මනුස්සෙක් තමන් තනියෙන්ම තමයි ගේම ගහන්නේ මිනිහා තමයි බක්කරේ මිනිහා තමයි මැනේජර් මිනිහා තමයි ඩිරෙක්ටර් මිනිහා තමයි CEO CEO
3: ඩිරෙක්ටර් කියන්නේ නේ ට්‍රාන්ස්පෝට් කරන කෙනා තමයි
2: මොකද ට්‍රාන්ස්පෝට් කරන්නේ
3: චූම්පන්
2: ඒව කරන්න ලවන්නේ
3: නැහැ බේකරියක් කරන්න
2: නෑ නෑ ඒව කරන්නේ නැහැ මේ තියෙන්නේ චූටි චූටි චූටි චූටි කෝපි කඩ බනිස් කඩේ වනේ තියෙන්නේ චූටි තනියම තමයි ගොඩක් ඒව කරන්නේ මේගොල්ලෝ
3: 7-11 ඒ වගේව තියෙනවා නේ
2: එතකොට මේ
3: මේ බේකරිය වෙන බේකරියක්
2: මම මේ කතාව කියන දෙනවද ගම් සම්නිදා කරනවද අන්‍යම් හසයෝ කරනවද කනපලා ගන්නවද කියලා කියන්නේ මට කියන්න හරියද නෑ
3: නෑ කතාව කියන්න
2: බේකරිය තින් තනියම ඇදගෙන යනවා බිස්නස් නේ නෙමෙයි
3: මට ඕන එක මේ මං කියන්නේ
2: Taman tonewa කියන්න මේ කොහ කියලා තුන මෙන්න
3: කොරියාව
2: මේ කොරියාවේ තේකු කෙන්සා Taman tonewa කරන්න බෑ මෙහි අලක් බෑ ඉතින් මේ එක දවසක් තිබුණා බිස්නස් මෙලෝ දෙයක් නෑ මෙයා සන්තෝෂෙන් නෙමෙයි දුකෙන්
3: කියන්නේ
2: හොන්තු මේවර අරන් කොරියාව
3: නිකන් කතා කර හරි
2: මට කියන තුන ඔයාව 1960 කලම වල කොරියාවට ගෙනලා තියෙනවා මේව ඔයගොල්ලන්ට දියුණු වැඩි නෑ
3: හරි හරි I'm okay
2: ඔය අතරේ මෙයා හිතුවා මේක වහලා දානවා කියලා දැන් ඉතින් මේ බිස්නස් එක වහලා ගෙදර යනවා ඒ වෙලාවේ ළමෙක් ආවා අම්මෝ යන්තම් ඇති දවසකට නිකන් නැත්තම් හින මුස්පේන්තුනේ එක බිස්නස් එකක්වත් නැති වුණා
3: හරි
2: ඒ ළමයා ඇවිල්ලා ඇහුවා මට පාංගිරියක් ගන්න පුළුවන්ද ඕ ගාලා
3: මට පාංගිරියක් ගන්න පුළුවන්ද ඔයකින් කියන්න මම ට්‍රාන්ස්ලේට් කරන්න
2: මට පාංගිරියක් ගන්න පුළුවන්ද
3: මට පාංගිරියක් ගන්න පුළුවන්ද
2: කියලා ඒ ළමයා ඇහුවා හරිද දැන් මෙයා කල්පනා කරනවා මුදු තව තම බිස්නස් එකක් නැහැ
3: මුළු දවසම බිස්නස් එකක්
2: සල්ලි අමුණාද කමක් නැත.
3: සල්ලි නැතුණාට කමක් නැහැ.
2: ඔය කියන්නේ.
3: මට අර වැඩෙත් කරතේ.
2: මේ තමිත් ඉන්නව නේද? අපි තමි හම්මුනේ තමි තමි හොඳ ට්‍රාන්ස්ලේටර් නේ.
3: කවුද?
2: ට්‍රාන්ස්ලේටර් යා ඔයා දාටික කැලවට එළමගේ විනෝදයක් ගන්න
3: එළමගේ කවුද?
2: තමි තමයි ලංකාවේ ඉන්න මේ අපේ මෙහෙට ඇවිල්ලා ඉන්න තරුණ තරුණියන්ට මේ තමි තමයි එයාගේ ඔක්කොම ඒගොල්ලන්ගේ ට්‍රාන්ස්ලේට් කළේ
3: ලා කරන්නේ. ආයෙ කරන්නේ. මම ඒක දැනගෙන හිටියා.
2: තමුන් ඒක දන්නේ නැහැ.
3: මම දන්නව හොඳ. හෙල්ල කියලා මම දන්නව ඒ උනාට.
2: තමුන් ඒක දන්නේ නැහැ.
3: හරි. හදාවටම.
2: පාංගෙදී නිකන්. යාගේ බේකරිය ඉතින් ඇත්තටම වැඩ කරේ නැහැ කියලා කියනවනේ හරියට. යාට ඒක වහලා දාන්නත් උනා. ඒ මිනිස්සයාට ඔහොම කාලයක් ගිහිල්ලා ඉතින් අසනීප වුණා. ගොඩාක් වයස ගිහිල්ලා අසනීප වුණා.
3: අනේ සූසරියක් යනවා.
2: සුවසරිය ගේතෙන් ඒක මේකට හන්නේ ඔයාට හමද ඇම්බියුලන්ස් එක දැක්කා හරි මේ මෙයාව ඇඩ්මිට් කරා ඔපරේෂන් එකක් කරන්න ඕන ගෙවන්න සල්ලි නෑ ඩොක්ටර් ආවා එයා කිව්වා මං දන්නවාට ගෙවන්න සල්ලි නෑ කියලා සල්ලි ඕනෑ
3: කියලා ඩොක්ටර් කිව්වා
2: සල්ලි ඕනෑ එහෙම කිව්වහම නිකන් දෙවි කෙනෙක් වගේ තමන්ගේ දොස්තරව දැන් මේ වයස මනුස්සයාට පරණ බේකරි කාර්යයට පේනවා
3: හරි
2: එයා හොඳට මොන දිහා බලාගෙන ඩොක්ටර්කින් ඇහුවා මට වරාව මතකයි
3: අනේ
2: මටව මතකයි වගේ ඔයාට නේද දවසක් මං පාන් ගෙඩියක් දෙන්නේ බේකරියෙන් කියලා ඇහුවා
3: හා ඕකේ
2: ඩොක්ටර් මෙලුව හොඳට මොන දිහා මේ වයසක ලෙඩාගේ
3: හරි
2: ඕකනේ ඕයි තමුසලත් එක කරන්න බැරි ඕයි මංගේ ළමයා නෙමෙයි ඕයි මං නිකන් හිත හොඳ දොස්තර කෙනෙක් ඕයි කියලා බලලා කියනවා
3: දැන් තමද
2: දැන් ඕගොල්ලොත් හිතන් හිරියද දැන් ඒ ළමයා නෙමෙයි අංගිරියක් ගන්න බැරි වුණා ළමයා දැන් මේ දොස්තර වෙලා ඔන්න ඕකනේ මට බැරි මොනවද
3: මේ කතා මොකක්ද මේ කතා
2: ඉතින් මේ අරමිනිය ඔය කනේ මගේ අර පාංගෙදිය ගත්ත ළමයා මගේ ළමේ පාන් තමසින් ගත්ත පාන් උදව් කරන්න කරයන් ඒ ළමයා කොහෙද කියලා අපි දන්නේ අර මිනිහට හැම වෙලාවෙම තන මේ උදව් කරලා අර පාන් ගෙඩිය ගත්ත ළමයා අර වැඩන්නේ
3: මම හිතුවෙත් එහෙම ස්ටෝරි එක
2: නේ ස්ටෝරි එහෙම යන්නේ මේ ස්ටෝරි වෙනස්
3: ආරි කියන අරවින්ද මම මේ තියෙන හැම චොක්ලට් එකකම රස වින්දා ඉඳලා මම හැමතිස්සෙම හැම මිනිත්තෙම මං කල්පනා කර
2: පොඩි දෙයක් කියන්න සල්ලි වේදම් කළා නම් නෙවෙයි
3: වේදම් කරනවා වේදම්
2: කරනවා හැම චොක්ලට් එකකම රස වින්දා මේ අර දුක් මාන්තල සල්ලි හම්බ කරන ළමයින්ට පිටින්
3: ඒගොල්ලෝ දෙනවනේ
2: ඒවත් කියාගෙන යන්න
3: මං ඉල්ලන්නේ ඒගොල්ලෝ දෙනවා ඉතින් මොකද කරන්නේ
2: කටබලියන් චොක්ලට් දිහා බලන් ඉන්නකොට ඒ ළමයි ඉතින් අරන් දෙනවා ඉතින් ළමයිට එහෙම හිතනවා ඉතින් අනේ මං චොක්ලට් කාලා නැතයි ඔයාට හම්බෙච්ච දෙයකින් ටිකක් නෑ මට
3: දුන්නේ
2: මං ආපෝ එපා ගුවත් ආයි ඔයාම
3: ඉතින් හැම චොක්ලට් එකම රස විඳින හැම මොහොතක් පාසාම මට හිතෙන දේ තමයි මේ වගේ ඒවා පිටත් තියෙනවා
2: ගම්සම්නිදා අනියොන් හසයෝ ගැලපෙන්න තියුණා කියමු ඒක විතරනේ දන්නේ
3: කැන්ඩස් හදන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව
2: කතා කරන්නේ
3: කෝ බටර් වලින්
2: කතා කරන්නේ
3: ඒ ටේස්ට් එක මට අමතක කරන්න බෑ කැන්ඩස් චොක්ලට් ටේස්ට්
2: ඉතින් දැන් ඔයා කතා කරන්න කොකෝ බටර් මේ තමයි ලෝකෙ කොහෙ ගියත් හොඳ චොක්ලට් හදන හොඳම ක්‍රමය හැමෝම කරන්නේ ඕනම බිස්නස් එකක ෂෝට්කට් හොයන මිනිස්සු.
3: ඔව්.
2: හැබැයි කැන්ඩෝස් එහෙම කරේ නැහැ. දැන් බලන්න ඒගොල්ලන් අලුතින් දාපු ඩාර්ක් චොක්ලට් සීරීස් එක. බලන්න. ඒක මුළු තරම් උසස් මට්ටමින් නිර්මාණය කරනවාද කියලා.
3: ඔව්.
2: හොඳටම කරනවා ඒගොල්ලෝ.
3: Yes.
2: ඇත්තටම චොක්ලට් එක නම් හොඳටම කරලා තියෙනවා.
3: හ්ම්.
2: තාම කෑවේ නැත්තම් ඒගොල්ලන්ගේ අර pink salt දාපු ඩාර්ක් චොක්ලට්. Mint layer එක තියෙන ඩාර්ක් චොක්ලට් එක.
3: යා.
2: කාලා බලන්න. කාලා බලලා තේරුම් ගන්න අපේ රටත් ගමනක් යනවා ඔය කිව්වට.
3: ඇත්ත.
2: සුළු ප්‍රශ්න තියෙනවා තමයි.
3: හ්ම්.
2: මිලියන දෙකම අටුනේ මොකද්ද කියලා දන්නේ නැහැ තමයි.
3: නමුත් මොකද්ද?
2: ප්‍රමාණත කරන මිනිස්සු.
3: හරි.
2: ඒගොල්ලන්ගේ වැඩේ හරියට කරගෙන යනවා.
3: හ්ම්. සතුටුයි.
2: කරනවනේ.
3: Definitely.
2: ඉතින් අච්චර මහන්සි වෙලා හදන චොක්ලට් එක රස බලන්න. The Candos Shop. The නැතුව කියන්න තිබුණානේ. Candos Shop. නෑ.
3: The Candos Shop.
2: Proud. The Candos Shop. ඒව ගිහිල්ලා බලන්න තියෙන චොක්ලට් කලෙක්ෂන් එක දිහා. ඒව දන්නේ නැතුව අම්මෝ පිටතට චොක්ලට් තමයි හොඳියෝ තියන්නේ ගන්න ඕනේ. මේවා කන්න.
3: හරි.
2: නමුත් අපිට සුපිරි බඩු තියෙන බව ඔබ දැනගන්න. ළමයින්ට කියන්න. ළමයින්ට කියලා දෙන්න අපි ඒ කාලේ කෑවේ කැන්ඩොස් තමයි අපි ගෙවල් වල අරංගී අපි ඉතින් අම්මිව හම්බ වෙනකොට මම අරංගියේ ඒව තමයි ඒව නම් කියන්න පුළුවන් දන්න පුළුවන් නේ කියලා.
3: අපරාද අපිට මෙහෙ ගේන්න තිබ්බනේ කැන්ඩස් චොක්ලට් අපි කට්ටියට.
2: අපි ඉතින් මෙහෙට මොකක් ගේන්න නෙමෙයි මෙහෙ තියෙනේ අතට ගාගෙන ඉන්න නැතියා.
3: දැන් මදර්ස් ඩේ කෙනවා මතකද අරවින්ද මදර්ස් ඩේ එක තියෙන්නේ මැයි මාසේ 10 වෙනිදාට තමයි වැටෙන්නේ. හරිද? ඉතින් මම මේ පාර මදර්ස් ඩේ එකේදී දැන් මම මේ කොරියන් සංචාරය ඉවර කරපු ගමන්ම මට ආයි ජපානයට යන්නේ. යන්නේ.
2: මම මේ බලන් ඉන්නේ.
3: ඒකද
2: ජපානයට මොකද්ද කියලා මම මේ බලන් හිටියේ.
3: ජපානයට යන්නේ නැහැ. ලංකාවට එනවා. හැබැයි මට 10 වෙනි දසමරකට
2: මම ජපානයට යනවා.
3: ඒක මොකද එම්මෙන්?
2: ඔය පපුවට අත දෙයි. ඉස්සරහම මරිනවා.
3: ඉන්න බෑ නේද?
2: ඔයා දැන් ඉන්නේ කොරියාව උනාට
3: හරි
2: අනිද්දාට ලංකාවට යනවනේ
3: හරි
2: එතකොට මං කියන්නම් කවුද මේ කතා කරන්නේ
3: රයිට් කොහොමුණත් මදර්ස්
2: ඔය අනිද්දාට යන්නේ අපි අනිද්දාට කොහෙද යන්නේ
3: ශ්‍රී ලංකා
2: ගියාම කන බලනංගා
3: කන බලනංගා මේ අතර නීම් වැඩක් කරනවා දැන් අපි හැමදාම gift දෙනවා මදර්ස් ඩේ එකට අම්මලට හැබැයි අපි හැමෝටම ඉන්නවනේ
2: මදර්ස් ඩේ එකට තාත්තට
3: නැන්දම්මලත් ඉන්නවනේ මං ගොඩාක් ඔය TikTok එකේ දකිනවා හරිම ආදරෙන් ඉන්න නැන්දම්මල ලේලිලා ඉන්නවා නිකන් අම්මයි දූමයි තමයි ආයි ඒකේ වෙනසක් නැහැ අපි ඉතින් මේ පාර මදර්ස් ඩේ එකට නැන්දම්මටත් දෙමුකෝ තෑග්ගක්
2: මොකක්ද දෙන්නේ
3: ඉතින් අපිට කපුරුක දීලා තියෙන ලස්සන gift pack එකක් ඒකේ තියෙනවා ලස්සන මග් එකක් කාඩ් එකක් ඒකේ ලස්සනට print කරලා තියෙනවා
2: නිකන්ද දෙන්නේ
3: නැහැ අපි ගන්න ඕනේ
2: නිකන්ද නෝදරු
3: ඒක print කරලා තියෙනවා නැන්දම්මට ආදරෙයි හරි ෂොක් නේ නැන්දම්ම
2: දන්නව බොරු කියලා නම් ඒක නියෙන් දැන් බලන්න නැන්දම්මට උනත් තේරෙනවා බෑන වෙන මාතවක් කරන්නේ
3: නැන්දම්මට ආදරෙයි. ඉතින් ඒකත් ඔබට පුළුවන් කපුරුක සයිට් එකට ගියත් ඒගොල්ලන්ගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තත් 13:37 කියන නම්බරයකට කතා කරත් ඕගලන්ට ඕඩර් එකක් දාගන්න පුළුවන් මදර්ස් ඩේ එකට.
2: මට හිතෙන එක ටිකක් ස්වීට් වැඩක්.
3: යා නයිස්.
2: නැන්දම්මත් එක්ක සාමාන්‍යයෙන් බෑනලා නැන්දම්මත් එක්ක පොඩක්
3: ෂේප්.
2: ලීලීලා.
3: තමයි ඉඳ හිට. හැබැයි දැන් මේ ජෙනරේෂන් එකේ මන් ටිකක්
2: දකිනවා. ලෝකේ සමහරවිට නැන්දම්ම ලීලි සෙට්ලා ඉන්නවා.
3: ඒකනේ.
2: පුතාටයි අම්මට වැඩි.
3: සරට. ඒකනේ.
2: සෝ. සමහර දේවල් අපි කටින් කියනවා. අපි පෙන්නනවා.
3: හරි.
2: සමහර දේවල් ඇක්ෂන් එකෙන් ඒ බව පෙන්වන්න
3: ඕනේ.
2: ටැග්ග්ක් කියන්නේ හැම වෙලාවකම මොන මූඩ් එකේ දුන්නා. ඕන කෙනෙකුගේ ලබන්නාගේ හිත සතුටු වෙන. එයා සතුටු වෙනවා දැකලා අපි සතුටු වෙන. යවන්නා සතුටු වෙන.
3: Yes.
2: මාර අයිටම් එක. ටැග්ග්ක් මාර මං හිතනවා ටැග්ග්කට මාර පවර් එකක් තියෙනවා.
3: අනිවාර්යයෙන්.
2: බබන්නකෝ රාජතාන්ත්‍රික වශයෙන් වුණත් අපි දැන් පොඩි අලි පැටියෙක් දෙනවා කොරියාවට. කොරියාවෙන් අපිට
3: මකර පැටියෙක්.
2: කොරියාවෙන් මොනවද දැන් ස්වාමී ඉන්න සතා මොකක්ද දන්නේ නේ?
3: මෙහි ජාතික වලි කුකුලද?
2: මිස් අන්‍යයන් හසයෝ කරගන්න.
3: අනේ රටවල් දෙක පැටියෙක් තියෙනවා සංසාරේ අපේ. අපි සර්ච් කරලා බලමු
2: නේ. අපි දැන් අලි පැටියෙක් මෙහෙන් දෙනා මෙහෙන් අපිට වලි කුකුලෙක් දෙනවා. අපිට කන පැලෙන්න දෙයක් නැහැ. අපි කියන්නේ හදන්න. රාජතාන්ත්‍රික මට්ටමින් උනත් අන්තිමට චූටි තෑග්ගක් එහෙට මෙහෙට යනවා.
3: හරි ඔකේ.
2: ඒකෙන් අමුතු ජෙස්චර් එකක් හැදෙනවා. පොඩි ලෙන්ගතුකමක් තියෙන බව තේරෙනවා. තෑග්ගක් හම්බුනාම ඕන කෙනෙකුගේ හිතේ දීපු කෙනා පිළිබඳව ලස්සන පොඩි ප්‍රසාදයක් හැදෙනවා.
3: මෙහෙ ටයිගර්. අද ඉස්සරහ කැලක් දෙනවා.
2: එහෙනම් අපිට
3: සීබ්‍රා ටයිගර්.
2: ඔය අල්පටිය දෙන අපිට මේක තියෙනවා.
3: සයිබීරියන්.
2: ඉතින් කොටිට කටවන්න ඕනේ. ඒක තව ඕනේ.
3: සයිබීරියන් ටයිගර්.
2: සයිබීරියන්. කොටියක් ඇහලා ගියට වැඩිය ඕනේ. මල්ලි මියුසික් දාන්න මල්ලි. මේ කොළඹ ඉඳන් අපේ මේක හෑන්ඩල් කරන්නේ මියුසික් මල්ලි. දාන්න මල්ලි මියුසික් එකක්.

0: උදේ 9:27 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න. රොක් වෙමු සියතට.
3: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
4: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස්, ජෙලටින්, කලරින් සහ ෆ්ලේවර්ස් හදට දැනෙන රසකමයිම.
5: එකෙන් ගත්තත් H15 රීලෝඩ් කරලා ගත්තත් H15 ඇප් එකෙන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනනනම් H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් H15 ඇක්ටිවේට් කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
6: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
7: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
8: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාප්තාරේ
9: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
10: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
11: ටයිල් ජනේලස.

0: රත්තරනින් බැබලෙන්න කොලිය නැතුව චේන් ගන්න ස්වර්ණ මහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8 9 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
4: හොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
5: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
6: දැන් මාම තන්න 0

0: මොකද්ද කොහෙද මොනාද ඒව පෙන්වන්නේ කියලා.
1: ඒ මම කොළඹ ගිහින් පෙන්වන්න. කොරියා ගිහින් ඉගෙන ගත්තේ ඕවද මගේ පුතේ. ඕවද මගේ පුතේ.
0: පොඩි දතක් දෙකක් ගැලෙව්වට
1: හොඳම දත් දෙක ගැලවුවට
0: හක්ක දත් ගැලෙන්නේ නැණි අර විඳ.
1: ඒටි කිතු කරගත්ත හෙට කරන්න නේද පුතේ. වඩ පව් කියලා ඉතින් නැද්ද මේ ළමයි ඔච්චර මහන්සිලා හම්බ කරන සල්ලිද?
0: ඔන්නයන් හසියෝ.
1: අනියන් හසියෝ නෙමෙයි.
0: හ්ම්. ඒගොල්ල දෙනෝනේ අක්කි අක්කි.
1: ගෙවල් වලට යවන් තියෙන සල්ලි වලින් ඔය අරන් දෙන්නේ. අනියන් හසියෝ නෙමෙයි.
0: එන මාපව්.
1: ඔය ටික විකුණන සල්ලි දෙන්නේ ළමයින්ට. හරි ආස පුදුම ආසාවල් නේ තියෙන්නේ. දකින දකින දෙයට ආසයිනේ. කොළඹදී කිසිසත් පඩි ගැට්ටාන් කියද ඇල්ලතරවත් දෙන්නේ
0: නැහැ. ඔය ආසිතනවා නේ මේක තියෙන.
1: දැන් මේ ඔය අහල පහල කඩවල බඩු ඉතුරුද මෙහි ඉන්න මිනිස්සුන්ට කන්නවද? දෙක තුනක් ටොන්
0: ආදාර.
1: දැන් ඉතින් අපි කොළඹ ගිහලා 2000ක් යනකොට යනා තාතාරට ගිහලා ලංකාව පෙට්ටියක දාලා නේද?
0: ඉතින් ඇත්තටම දැන් මෙහෙම රටකට ඇවිල්ලා ඉන්නකොට අරවින්ද මට ගෙදර කට්ටිය එක්ක ඒ තියෙන කතා බහ නවත්තන්න බෑ. ගුලන්ගේ දුක සැප බලන්න ඕනි. ඒගොල්ල කෑවද පිව්වද කියලා හොයන්න ඕනි. ඉතින් එතකොට මට හච් මතක් වෙනවා. මොකද මම හච් රෝමින් දාගෙන කනෙක්ටඩ් වෙලා තමයි මං ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට ඕන
1: වෙලාවට
0: අපි
1: කොළඹ ගියා නම් මේ මිනිස්සුන්ගේ දත් ගලවල අරන්ගේ බරු ටික විකුණලා රෝමින් චාර්ජස් කියන්නේ නේද? සිම්ම ලාභයක් නැති ගමනක් වෙනවා මේ. නමුත් අපිට එහෙම කරදරයක් නැහැ. අපි ආදරෙයි. අපි හච්චලට කියන්න ඕනේ සරංහේ
0: සරංහේ
1: හච් සරංහේ
0: සරංහේ.
1: අපි සරන් දෙක්කුත් මේ අරන් ආවනේ. සරංහේ කියලා කියන්නේ ආදරේ කියන්නේ. සරංහේ ආදරේ
0: ආදරෙයි.
1: අපි ආදරේ ගොඩාක් ආදරේ තියෙනවා.
0: ඉතින් රටකට යනවා නම් හච් රෝමින් දාගෙන යන්න. හැබැයි ඉතින් අපේ රට ඇතුලේ අපි හච් 15 පැකේජ් එක ගැන මාර සැරට කතා කරනවා. මොකද ඇප්ස් 15කට අපිට unlimited data හම්බෙන සුපිරි පැකේජ් එකක් තමයි හච් 15.
1: පැහැදිලිවම.
0: Yeah, okay.
1: ඒක දාගන්න. මොකද මේ අපි දැන් කොරියාව ගැන විස්තර වෙනකොට මෙහි ඉන්න මිනිස්සුන් ගෙම් ඔක්කොම විස්තර අහන්න බෑනේ. ඉතින් අපි එන්න කලින් මාර විස්තර ගොඩක් කොරියාව ගැන හොයාගෙන ආවනේ.
0: දැන් මතක නෑ ඒක.
1: මතක නෑ කිසි දෙයක් නේ.
0: ඇත්තටම මතක නෑ.
1: මතක නෑ. ඉතින් අපි මේකෙන් ඉතින් මනමත් වෙලා නෑ අපි ඉන්නේ. අපිට සිහිය නෑ ඉතින් නේද?
0: ඔව් ඒකයි.
1: මෙහි ඉන්න ශ්‍රී ලාංකිකයන්ට සිහිය නෑ අපි යන කරන්නේ. ඒකෙන් තමයි අපි ඔය ගොඩාක් විස්තර හොයාගන්න YouTube පාවිච්චි කරනවා. ඕන් තරම් අපිට GB 10ද 100ද 500ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවද? අපිට ප්‍රශ්නයක් නැහැ.
0: නැහැ.
1: ඉතින් අපි දැන් ChatGPT පාවිච්චි කරනවා. දැන් මේ හෝටලේ Wi-Fi එක කරන් තියෙන එකත් ඉතුරු කරන්න බෑ. එහෙනම් දෙවිය අපිට එහෙම ගාණක්
0: නැහැ.
1: Yes, ඒක. 1199 කට නෝ 15ම රන් වෙන මාසයක් යනකම් unlimited data 1199 ඇවිදම වැඩිපුර GB 35කුත් හම් වෙනවා. රුපියල් 100ක
0: රීලෝඩ් එකකුත් හම් වෙනවා.
1: ඒක ෆ්‍රී ලෝඩ්.
0: ෆ්‍රී ලෝඩ් එකක්.
1: ෆ්‍රී ලෝඩ් එකකුත් හම් වෙනවා. එහෙම පැකේජ් නෑ මෙයා. කන් හිතන්නක රුපියල් 1200ක් වෙන්නේත් නෑ. 1199. ඕක ඇතුලේ අර ඔක්කොම තියෙන මේ ඔය ටැක්ස් කැලේ ටිකත් ඕක ඇතුලට දාලා තියෙනවා.
0: හරි.
1: ටැක්ස් අයින් කරොත් එහෙම ඕක දීලා තියෙන ගාන හිතා ගන්න බැරි වෙනවා ඈ. සල්ලි නම් නිකන් බොරුවට නාස්ති කරගන්න එපා. වැඩිපුර GB වලට වියදම් කරන්න තියාගෙන ඔය ඇප් 15 දාගත්තට පස්සේ ඔය පැකේජ් එක ඇක්ටිව් කරාට පස්සේ ඔබට ඇත්තටම වෙන මේ ඩේටා වලට නම් මට නම් අහුවෙන වියදමක් නැහැ.
0: ඒක හරි. මට මෙහෙදි තව දෙයක් මිස් වෙනවා අරවින්ද. ඒ තමයි බජාජ් 3 wheels. මට මිස් වෙනවා. මම ඊයේ හවස කල්පනා කර කර හිටියා කෝෆි එකක් බොන ගමන් මගේ ඇස්වල කඳුළු. ඒ කියන්නේ මට පාරට බහලා බජාජ් 3 wheel එක නැගලා පොඩි අවශ්‍ය ගමනකදී
1: මේක අරන් දීපු මල්ලේ ගිය ඇස්වල
0: කඳුළු. ඇත්තටම
1: කැෆේ එකේම තියෙනවා ගාන ටිකට්. එමිනියගේ කඳුළු අපේ කඳුළු ඉතින් මේ මන්දනේ.
0: ඉතින් කොහමද ඔයගලගේ බජාජ් ත්‍රිවිල් එක කියන්නේ කලුත්ම ත්‍රිවිල් එක බැලුවද ගත්තද 236cc ඒකේ එන්ජින් කැපැසිටි එක වැඩි ඒකේ පුලින් පවර් එකද අනිත් එක ඒකේ සද්දේ අඩුයි ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ.
1: මොකද ඒක 4 ස්ට්‍රෝක් එන්ජින්.
0: 4 ස්ට්‍රෝක්.
1: ඒකේ වැල් හතරක් තියෙනවා එන්ජිමේ. එතකොට තමයි ඒක හොඳට ඇද්දලා විදලා
0: යන්නේ.
1: එහෙම එකක් ඕනේනේ.
0: හරි ඔකේ.
1: වාහනයක් ගත්තාම නිකන් අපි නිකන් කියන එක තමයි නියමට අදිනවා ඈ. නියමට
0: අදිනවා.
1: ඔය තින් සෑහෙන්න තින් අදින්න එපා. ඉතින් බර අදින්න ඕනේ, මිනිස්සු දාලා අදින්න ඕනේ, කඳු අදින්න
0: ඕනේ.
1: අන්තික ලංකාවේ දැන් මම මෙහෙ පොඩ්ඩක් නිකන් වටපිටාව ගැන කියන්නම්. පුළුවන් තරම් දැන් මෙහෙ කඳු කියන ඒවා ඉතුරු කරලාමයි තියෙන්නේ. ඒවට වාහන යන්න ලොකු පාරවල් හදන්නෙත් නැහැ.
0: හා
1: කඳු වල ඇවිදින්න පුළුවන්. කඳු වල පාරවල් නැහැ. දැන් අපේ නම් කඳු වල පාරවල් තියෙනවා. කඳු වල ගෙවල් හදලා තියෙනවා. ඉතින් අපේ කඳුකරේ මෙහෙත් කඳුකරෙන් වටවෙච්ච නගර තමයි හැම තැනකම තියෙන්නේ. කොළපාට හැම තැනම තියෙලා.
0: ඔව් ලස්සනයි.
1: අනිතික මෙහි අය හරි ආසයිනේ වවන්න. ඒක ගැන අපි හෙට කතා කරලා කියන්නම්. වවන්න තියෙන උනන්දු ඇහුවාම නිකන් අපිට ලැජ්ජ හිතෙනවා.
0: අනිතික මේ ගහක් කපන්නේ නැහැ. ගහ මුල් පිටින්ම ගලවලා කොහේ හරි ගිහිල්ලා ඒක ඉන්ධන එක තමයි කරන්නේ. කවදාවත් ගස් කපන්නේ නැහැ. ගස් වලට අත් තියන්නේ නැහැ. ඒවා පොඩක් නඩු කේස් නේ.
1: නීතිය තදයි.
0: තදයි. යස්.
1: යුනිෆෝම් ඉදන් තදයි නේද? බුදුරට මහා ගන්න. ඉතින් අපේ රටේ ඉතින් පොඩි රට ඇතුලේ විශමතාවයේ පුදුම වෙනස්නේ. හ්ම්. එතකොට හිතන්නකෝ ඔය නූරලී පැත්තේ එළවලු ටික දාගෙන යන්න ත්‍රිවිල් එක පාවිච්චි කරනවා. ඒ පැත්තේ හයර් ටික දුවන්නේ නැහැ. පොඩි පාරවල වල තාම අපිට ලොකු වාහන දුවන්න බෑ. අපේ රටට බජාජ් ත්‍රිවිල් එක මාර වටිනු.
0: ඩෙෆිනිට්ලි.
1: ඒක විශේෂ ආදායම් මාර්ගයක්. ට්‍රාන්ස්පෝර්ට් කරන කෙනෙකුට, හයර් දුවන කෙනෙකුට, ටැක්සි දුවන කෙනෙකුට විශාල ආදායම් මාර්ගයක් ඒක. ඊට අමතරව ව්‍යාපාරයක් දුවන කෙනෙකුට පුදුම උදව්වක්.
0: උදව්වක් අනිවාර්යයෙන්.
1: ඉතින් ඒගොල්ලන්ගේ ලොජිස්ටික් පාර්ට් එකට වෙනම ලොකු සල්ලියක් වේදම් කරන්න ඕනේ නැහැ. ත්‍රිවිල් එකක් අරගෙන ත්‍රිවිල් ලයිසන්ස් එකක් ගත්තාම තමන්ගේ බිස්නස් එකේ
0: ලස්සන කරගෙන යන්න පුළුවන් වැඩ ටික.
1: බඩුට ගේට මෙට ගෙන යන්න වැඩ ටික කිසිම කරදරයක් නැතුව කරගන්න පුළුවන්. ඒකට හොඳ වාහනයක් ඕන. දැන් අපිට පේනවා පහුගේ කාලෙ ගත්තාම පහුගේ අවුරුදු 10ක් ගත්තොත් බජාජ් ත්‍රිවිල් එක හැම වෙලාවෙම මිනිස්සුන්ගේ පේන් පොයින්ට්ස් හඳුනගෙන
0: තියෙනවා.
1: ඒගොල්ලන්ට තේරෙනවා මේකෙන් ගන්න ඇත්තෙක්ගේ වැඩ ගන්නවා මේ පොඩි වාහනේ.
0: යස්.
1: එතකොට ඒකට හොඳ එන්ජින් එකක් ඕනේ. ඒක තමයි අලුත් එන්ජින් එක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සු ත්‍රිවිල් එකක් ගත්තාම ඒක ලස්සන කරන්න බලනවා. දැන් ඒ වියදමත් ඔබට ඉතුරුයි. ත්‍රිවිල් එක ලස්සනයි අලුත් එක. ඩිජිටල් මීටර් හයි කළා.
0: හරි. රේඩියෝ හයි කරලා.
1: රේඩියෝ හයි කරලා. ස්පීකර් හයි කරලා. සවුන්ඩ් සිස්ටම් දාලා. ලස්සන සීට් හයි කරලා. පුදුම ලස්සනකට ඉන්ටීරියර් එක්ස්ටීරියර් දෙකම හදලා ඇවිල්ලා තියෙනවා. ඔබට තියෙන්නේ ගන්න. ඒකට ඉතින් ගෙවන්න ගන්න පුළුවන් නේද?
0: ඔව් ඒකනේ අනිත් එක ආෆ්ටර් සේල් සර්විස් එක ගැන අමුතුවෙන් අහන්න එපා. මේ අපි කතා කරන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ගැන. කිලෝමීටර් 20න් 20ට ඉන්නවා නියෝජිතෙක්. ඔබේ වැඩ ටික කරගන්න.
1: 1400කට වඩා නියෝජිත ආයතන හම්බෙනු.
0: යස්.
1: ඒක සර්විස් කරන තැන් වෙන්න පුළුවන්.
0: හරි.
1: ස්පෙයාර් පාර්ට්ස් විකුණන තැන් වෙන්න පුළුවන්. ෂෝරූම්ස් වෙන්න පුළුවන්. ඒ වගේ තැන් 1400ක්. ඒක ඉලක්කම් වලින් හිතා ගන්නවත් බැරි නම්බරයක්. සමහර ආයතන වලට ඒ ගන්න සේවකයවත් නැහැ. 1400ක් සේවකයවත්
0: නැහැ.
1: මේක 1400 ගානක් ආයතන තියෙනවා ලංකාවට. ඉතින් ඒ වාහනේ ගන්නකොට අපිට පොඩි සැනසීමක් තියෙන මොන හරි මොකක් හරි ඉතින් වාහනයක් කියන එක මොනවා කරත් කොච්චර හොඳට හැදුවත් මොන විදිහින් හරි පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්
0: නේද? පුළුවන්.
1: ඒක සාමාන්‍ය දේවල්.
0: යස් ඒක හරි.
1: ප්‍රශ්නයක් එන එක නෙමෙයි වැඩේ. ඒ එන ප්‍රශ්නේ විසඳලා දෙන්න කවුරු හරි ළඟින්ම ඉන්නවද කියන එකයි වැඩේ. ඒක තමයි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ඉස්සෙල්ලාම ඇඩ්‍රස් කරපු කාරණාව.
0: යා ඔකේ.
1: ඔයා හිතන්නේ මේ
0: මොකද්ද?
1: දැන් මේ ගොඩනැගිලි වල නම් ගොඩක් වහල වල් අඩුයි. ගොඩක් අර තියෙන්නේ ওই රූෆ් ටොප් වගේ කැලිනේ තියෙන්නේ නේද? උඩ ස්ලැබ් එක දාලා තමයි අපි ගොඩක් ඒවා දකින්නේ. නමුත් අපේ රටේ ගොඩක් එක එක විදිහේ හැඩයට ගහපු අපේ රටේ හරි පල හතර පහට ගහපු ගෙවල් තියෙනවනේ.
0: ඔව් ඒක හරියි.
1: පල ගන්න වැඩි කරනවනේ ගෙදර බහල ලස්සන කරගන්න. හැබැයි අපි ඉන්ටීරිය හදන්න ගේ ඇතුළ ලස්සන කරන වියදම හරි ඒ දෙන අවධානේ හරි අපි වහලට දෙනවා කියලා ඔයාට ඒක සතුටු වෙන්න පුළුවන්.
0: මට හිතෙනවා ඒක
1: මට ඔයා සතුටු වෙනවා නැද්ද කියලා මට හිතෙන්නේ. මම නිකන් සන්තෝෂ වෙනවද?
0: කෙන්සන් වලට යනවා, තේගු යනවා, සෝගු යනවා. කොහෙද? සෝල් යනවා.
1: සෝල් නෙමෙයි ගෙදර යන්නේ.
0: අචනේ කොච්චර සෝල්ද?
1: උඩ බැරි වෙන්න බෑ සෝල්ද?
0: ආයි
1: සෝල් තියෙන මෙතනලා කිලෝමීටර් 300ක් විතර එහායින්.
0: I don't care.
1: මොකද යන්නේ? පයින්. ඒත් කාගරි දත ගලවන්නේ නෙමෙයි. සෝල් යන්නේ පා.
0: අයියෝ. හරි අපි වහල ගැන කතා කරමු. ඇත්තට වේදම අපි නිකන් ගේ ඇතුළ ලස්සන කරන්න වැඩි මහන්සියක් ගන්නවා වහල ගැන හිතන්නේ.
1: පාට හතක් විතර පාට හතකින් විතර ලස්සන පාට ටිකක් දාගත්තා. මාර නම් පාට වලට තියෙන්නේ මෙයා හොඳේ.
0: හරි
1: මේ බලන්නකෝ. මේක තියෙන ඕටම් රෙඩ්, ටයිල් රෙඩ්, බ්‍රොන්ස්, කෝල්ඩ් ෆීල් ග්‍රීන්, රෝයල් බ්ලූ, ස්නෝ වයිට්, තමොනෝ දේවයක් තියෙනවා, ටයිටන් බ්ලැක්, ප්ලැටිනම්. මේ ආකර්ෂණීය පාට නවයක්, හතක් නෙමෙයි මං කිව්වට නවයක් පාට තියෙනවා. විශ්වාස කරන්න රයිට්. මමත් හිතුවා මේ ඒගොල්ලෝ ෂීට් එක හදලා හතර පත් දෙනෙක් දාලා තින්ත ගාලා එහෙම තමයි දෙන්නේ. නෑලුනේ මේකේ ලේයර්ස් තියෙනවනේ ගණනාවක්.
0: හරි.
1: එහෙම කරන්නේ නෑලු. ප්‍රොටෙක්ටිව් අන්ඩර් ලේයර් එක. ප්‍රයිම කෝටින් එක. වෙදර් රෙසිස්ටන්ට් ටොප් කෝටින් එක. එහෙම දාලා තමයි එහෙම ලේයර්ස් කීපකින් තමයි මේ පාට හදන්නේ.
0: ආ ඕකේ.
1: බය නැතුව අවුරුදු 5ක් බය නැතුවම පාටට වොරන්ටිය හම්බෙනවා. නිකන් කල්පනා කරලා බලන්න නිකන් වහලේ ගහලා මිනිස්සු වහලට නක් ගලා ඕක තින්ත ගාන එක. සෙල්ලම්ද? අපි ගෑවොත් කරන තින්ත ටින්නයක් කරන් ගානගෙන වෙන මූත් කරන්නේ
0: නැහැ. අනිත් එක කිසි පිළිවෙලක් නැහැ නේ තින්ත ගෑවොත්. නිකන් ඒක අනේ මන්ද ලස්සනට එන්නේ නැහැ කියලා මට හිතෙනවා.
1: තින්ත ගාපු මුල් දවස්වල හොඳයි.
0: හරි.
1: ඒ වුණාට ඔයා දන්නවනේ අපේ රටේ තියෙන වෙද එක කොයි වගේද? පායි ගහන්න පායන. මේ හිටි අඩිය වහිනවා. වහිනවා වහිනවා අර රත් වෙලා ගාපු තින්ත පුපුරලා ඉදිමිලා පිපිලා පළු ගැලවෙනවා ඊළඟ වැස්සට. වැහි දෙකට වහලා ඉවරයි.
0: යස්.
1: ඊට පස්සේ සමහර අය නම් පේන්ට් කරන්නෙම නැහැ. හරි ලස්සනයි ගොල්ලන්ගේ වහල පුස් බැඳිලා කළු වෙලා මහා ලස්සනයි නේද? ලස්සනයි. මිනිස්සු කියන්නේ අර කළු පුස් ගහිට වහලයක් තියන්නේ අන්නේ ඒ ගෙදරට එහා පැත්තේ ගෙදර තියෙන ඊළඟ පුස් බැඳිච්ච වහල තියෙනවා. තින්ත ගන්න ඕනේ නැහැ වහලේ. තින්ත ගාපු ෂීට් එක දැන් තියෙනවා.
0: හරි.
1: ඒකට පොඩි කොස්ට් එකක් තියෙනවා.
0: හරි.
1: හැබැයි අවුරුදු 5ක් යනකම් පාට වෙනසක් වෙන්නේ නැහැ. මං හව පහෙන් ඉවරද කියලා. නෑ. අවුරුදු 7ක් 8ක් යනකම්ම පාටේ පොඩිවත් වෙනසක් වෙන්නේ නැහැලු. නමුත් ඒගොල්ලෝ කියන අවුරුදු 5ක් අපි වොරන්ටි දෙනවලු. මං හෙවයි තින් වොරන්ටි ඉවරනට පස්සේ වාහලේ පාටට මොනවා හරි වුණොත් ආයෙත් ඇවිල්ලා පොඩි කොස්ට් එකක් තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේම කර්මාන්ත ශාලාවෙන් කට්ටිය වෙලා ඒ වැඩේ අර විදියටම තව පාරක් කරලා දෙනවා. ආන් තව අවුරුදු 7කට 8කට වැඩේ සෙට්.
0: රයිට්.
1: ඉතින් එහෙම බලනකොට කාලෙට සාපේක්ෂව යන වේදම බෙදලා බලපුවහම අපිට gedara pain කරගන්න එක ඊට වඩා වියදම් අධිකයි. මොකද අවුරුද්දක් හමාරක් යනකොට කොහොමත් අපි ගාන පාට වෙනස් වෙනවා, පාට පිච්චෙනවා. මේක ස්පෙෂල් මෙතඩ් එකකට ගහන්නේ. ෆැක්ටරි එකේදීම සිස්ටම් එකෙන්ම තමයි මේක පේන්ට් වෙලා එන්නේ.
0: මරු මරු.
1: අනිත් එක මේ වහලේ මටීරියල් එකක් ටිකක් වෙනස්. ඒකත් ඉතින් ඔය අවුවට වැස්සට හොඳ හැටි ඔරොත්තු දෙන එකට අපි කියනවා මේ ලංකාවේ වෙදර් කන්ඩිෂන් එකට හරියන විදියට තමයි ඒ අමුද්‍රව්‍ය තෝරගෙන
0: තියෙන්නේ.
1: ඒක ෆයිබර් සිමෙන්ට් නේ මේක
0: හදලා තියෙන
1: අමුද්‍රව්‍ය.
0: හරි.
1: ඉතින් මේක අවුරුදු ගානකට කිසිම පාට වෙනසක්වත් ප්‍රොඩක්ට් එකේ මොකක්වත් ඩැමේජ් එකක් එන්නේ නැහැ කියන සහතිකේ කලර් අප් එකෙන් දෙනවා. කලර් අප් lk.com සයිට් එකට ගියා නම් ඔබට විස්තර බලා ගන්න පුළුවන්. අපි ඔය කතා කරේ කොරිගේටඩ් ෂීට් එක ගැන. ඒවා ෂීට්ස් තවත් තියෙනවා ඒගොල්ලන්ගේ එක එක උළු කැටවල හැඩයට හදපු ෂීට්ස්.
0: හරි ඔකේ.
1: ඒව නම් ඈතට පේන්නේ. වහලයක් ළඟට පේනවා අඩුයිනේ.
0: ඈතට නෙපෙන්නේ.
1: ඔව්. ඈතට පේන්නේ ඇත්ත උළු තිබ්බා වගේමයි. ඇත්ත උළු කියන්නේ කියත් ඔයා දන්නවනේ. බාල්ක ගහලා, පරාල ගහලා, රීප්ප ගහලා තමයි, රීප්ප ළඟ ළඟ ගහලා තමයි උළු හෙවිල්ලන්න තියෙන්නේ. මේ වගේ කරදර මොනක්වත් නැහැ. ෂීට් එකනේ හදන්න තියෙන්නේ. ෂීට් එක හදලා තියෙනවා ෆැක්ටරි එකෙන්.
0: හරි.
1: අපි ගෙනල්ලා හයි කරගත්තාම ෂීට් තිබ්බා වගේ නෙමෙයි උළු තිබ්බා වගේ පෙනුම තියෙන එකකුත් ඔන්න තියෙනවා. ඒව ගැන අපි හෙට කතා කරමු. අදට ඉතින් ඔය
0: ඒ ටික හරි. අපි කෝල් කරන නම්බර් එකකුත් දෙන්න. කතා කරන කලර් අප් වලට 011 5 748 738.

0: ne codiave ministro a paura ne
1: දැන් මේ සුපර් මාකට්ස් වලට ගියාම මම හිතුවා නිකන් මට මැජික් වගේ තියෙයි අගලා තියෙයි කියලා. නෑ. මොකද මට හොඳ සුපර් මාකට් අත්දැකීමක් ශ්‍රී ලංකාවේ තියෙනවා. කාගිල්ස් ෆුඩ් සිටි. අංගේ එක්ස්පීරියන්ස් එක මෙහෙ තියෙනවා. එක එක වෙන වෙන ಜಾති දේවල් තියෙනවා.
2: අපේ එහෙන තියව මෙහෙ වුණනම් දෙක තුනක්.
1: ඔව්. අනිත් හැමදේම තියෙනවා බ්‍රෝ. කාගිල්ස් ෆුඩ් සිටි වල. ඉතින් අපිට ආඩම්බරයි. Definitely.
2: ඇත්තම කියන්නේ මෙහෙන් එහෙම ගියලා උත්සන් වෙන්න දෙයක්වත් නැහැ.
1: ඒඳ බලාපොරොත්තු වෙන්න එපා.
2: නේ මොනවා. ඒක කියන්න එපා. ඇල් වතුරවත් ගේන්නේ නැහැ. නිකන් කොරියා ගියා නේද මොනවද ගෙනාවේ දැන් එන්න කලින් කියන්න. එහෙම මොකක්වත් ගේන්නේ නැහැ.
1: මෙහෙ මැජික් නැහැ. මෙහෙ නිකන් ඉති කොරියාව. නේද?
2: පොඩි පොඩි දේවල් තමයි අපි ගත්තේ නේද? يعني දත්ත හරි ඉල්ලගත්ත හරි ඒවා. ඒකට කම්බද නැහැ නේ.
1: Personal.
2: මේ අපි සාක්කුවේ දාන්න පුළුවන් පොඩි මාල වලවල්ලු අපි මේ කස්ටමින් අල්ලගත්තු මේ
1: ට්‍රිප් එකක් ගියත් කොහේ හරි ගියත් ඈතක ගියත් දන්නවනේ හැම ටවුන් එකකම වගේ කාගිල්ස් ෆුඩ් සිටි එකක් තියෙනවා. ඉතින් ඊට අමතරව අපි ගොඩක් ආසාවෙන් කතා කරන එකක් තමයි මේ රිවෝඩ් සමාජිකත්වයේ අරවින්ද. මොකද සාමාන්‍ය පාරිභෝගිකයෙකුට කොහොමත් කාගිල්ස් ෆුඩ් සිටි වල වාසි තියෙනවා. සාමාන්‍ය කෙනෙකුටත් වාසි තියෙනවා. හැබැයි රිවෝඩ් සමාජිකයෙකුට ඒ වාසි වැඩියෙන් හම්බ වෙනවා.
2: අනිත් එක කාගිල්ස් එකේ මොනාරි ප්‍රොමෝෂන් එකක් එන්නේ එහෙම උත්සව කාලයක් එන්නේ ඕන කියලා එකක් නෑ.
1: නෑනේ ඔව්.
2: නාඩිය බලලා කාලේ බලලා ඉතින් මේ පහුගිය දවස්වල අපි දිගට කතා කරානේ මේ රත්තරන් කාසි දෙන එක ගැන.
1: හරි ඕකේ. ඒක ඉවරයි නේ වැඩේ. ඉස් වෙනි දැන් අවසන් වුණා නේ.
2: දැන් ඒ හම්බෙත්තට වා හිතන්න. ආ දැක්කද රත්තරන් මේ ගාන කීයද? 395,000.
1: Seriously? Oh my gosh.
2: ඔය දන්නේ කතා කරලා. රත්තරන් නම් යනවායි. රත්තරන් වලට ආයි නියම වටනකමක් ඇවිල්ලා තියෙන කාලයක්. උලුවන් වෙලාවේ අර බෝග් ජුලස් එක ගැන කිව්වනේ. මොනවත් ඔලුවට එන්නේ නැත්නම් ආයෝජනයක් ගැන ඒක කොයිලා කරේ.
1: හරි.
2: ඕනම දේක් කල්පනා කරනු කල්පනා කරනකොට අලුත් අදහස් එනවා. හැබැයි මේ වෙලාවේ මොකක්වත් ඔළුවේ නැත්තම් තියෙන සල්ලි වලින් රත්තරන් වලට ආයෝජනය කරන්න කියලා මේ අතරේ අයිත් පාරක් මතක් කරනවා. මේ මම පාවිච්චි කරනවා එක ක්‍රෙඩිට් කාඩ් එකක්. ඒ වුණාට මම වැඩියෙන්ම පාවිච්චි කරන්නේ මම දැන් මෙහි ඇවිල්ලා පාවිච්චි කරෙත් මගේ ඩෙබිට් කාඩ්
1: එක. Me too.
2: ඒ ඩෙබිට් කාඩ් එකෙන් යනකොට මට පොඩි සැනසීමක් තියෙනවා. ආයි ගෙවන්න ඕනේ නැහනේ. තමන්ගේ account එකේ තියෙන කීයක් හරි තමයි පොඩ්ඩක් වියදම් වුණොත් වියදම් වෙන්නේ.
1: Yes ඒක හරි.
2: එතන මගේ ඔළුවට බරක් නැහැ. වියදම වියදම් උනා දැන් ඒක හරි ඒක අපහු කාටවත් නයත් නෑ බයත් වගේ කුත් තියෙනවා මට. හැබැයි ඉතින් කොහි බැලුවත් ක්‍රෙඩිට් කාඩ් වලට තමයි ඔක්කොම දන්නේ. සේරම ක්‍රෙඩිට් කාඩ් වලටනේ ඔක්කොම හම්බ වෙන්නේ. හැබැයි කමර්ෂල් බැංකුව ඩෙබිට් කාඩ් චැලෙන්ජ් එකක් අපිට අඳුන්වලා දීලා තියෙනවා. ගෙවන්න ගෙවන්න දිනන්න පුළුවන් මාසයක් ඇතුළත ඔබ රුපියල් 20,000ක වේදමක් කරලා තියෙනවා නම් ජයග්‍රාහකයෝ 1000ක් තෝරලා තෑගි මිතියක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. තෑගි කන්දක් මේක.
1: හරි.
2: ස්මාර්ට් TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, එයා කූලර්ස්, ෆෑන්, මයික්‍රෝවේව්ස්, iPhone 17, ලැප්ටොප්, ට්‍රිපල් ඩෝර් රිෆ්‍රිජරේටර්ස්, ෆ්‍රන්ට් ලෝඩින් වොෂින් මැෂින්, ස්මාර්ට් TV, අන්‍යොන් හසයෝ, සරන්හි, කොම්බංගා. මොනවද ඒක?
1: ඒ තමයි තෑගි ටික.
2: තෑගි ටික මොකද්ද කරන්න ඕන කියලා මේ ආයෙ මතක් කරනවා. අපිට කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එකක් කමර්ෂල් බැංකුවේ account එකක් අරපු ගමන්ම හම්බෙනවා.
1: හරි. Got it.
2: ඉස්සර නම් උඩ කල් යනවා දන්නවද? කාඩ් එක කරන්නේ ඉස්සර කල් යනවා. දැන් account එක පටන් ගත්ත ගමන් ඒ වෙලාවෙම කමර්ෂල් බැංකුවෙන් දෙනවා.
1: Okay.
2: අපිට කමර්ෂල් බැංකුවේ account එකක් නැත්නම් open කරන්න ඒ වෙලාවේ හම්බ වෙන ඔබට ඩෙබිට් කාඩ් එක ඒක ගොඩක් වෙලාවට Visa ඩෙබිට් කාඩ් එකක් ඒක රට තොට පිට රට හැම තැනම ගනුදෙනු කරන්න පුළුවන්. ඔක්කොම ගනුදෙනු ටික මාසික ගනුදෙනු රුපියල් 20,000 හෝ ඊට වැඩි නම් මේ තෑගි දිනා ගන්න 1000 ඇතුලේ ඔබට ඉන්නවා කියන එක නැතින්. හැබැයි ජුනි 30 මේ වැඩේ ඉවරයි.
1: ආ ඕකේ.
2: ජුනි 30 ඉවරයි.
1: එහෙනම් ඉක්මන් කරලා වැඩේ ගොඩ දා ගන්න.
2: ඉතින් 20,000 වියදම් කරන්න තියෙන්නේ. ඒකත් අපිට ඕන දේ ගන්න.
1: ආ ඒක.
2: අම්මෙන එක තෑග්ගක්වත් 20,000ට අඩු ඒවා තියෙනවද? මේ ඔක්කොම ලක්ෂ ගණන් වල තෑගිනේ අපි දැන් කතා කරන්නේ. 20,000ක් වේදන් කළා ලක්ෂ ගණන් වටින තෑග්ගක් හම් වෙනවා. ඒ කියන්නේ අන්න ඒක මම කියන්නේ.
1: අනේ හංසයෝ.
2: අනේ හංසයෝ කියන්නේ මොකක්ද?
1: මම ගොඩක් නෝටිස් කරා මම මේ ඇවිදගෙන එහෙම යනකොට ඔය කොරියන් ගර්ල්ස් ලයිම ගොඩක් මගේ දිහා බලනවා මේවා කරනවා
2: මොන වැඳිරියද කියලා බලනවා
1: සහ මම ඒගොල්ලන්ගෙන් කොපි කරගත්ත දේකුත් තියෙනවා ඒගොල්ලෝ අරවින්ද ඒගොල්ලෝ ගාව තියෙන ලස්සන ස්කූටර්ස් ඒගොල්ලෝ ලස්සන ඇඳලා ලස්සන හෙල්මට් එකක් දාලා ස්කූටර් එකේ තමයි ඒගොල්ලෝ යන්නේ ගමන් බිමන්
2: ජැකට් දාලා බූට් දාලා ඕස් දාලා
1: හරිම ගති මම ඉතින් බැලුවා ඒ ස්කූටර්ස් බලව මට ටිකක් ඉනත් ගියා සමහරක් මට දැන් චෙතක් මතක් කරන චෙතක් ක්ලාසි ස්කූටර් එකක් නේ චෙතක් කියලා කියන්නේ
2: මෙහෙම ලස්සනයි
1: ලස්සනයි
2: චෙතක් එක ලස්සනයි
1: ඩෙෆිනිට්ලි
2: මෙහෙ තියෙන එක එක જાතියව නවත් ඉතින් අපිට අඩුවක් නැහැ අපිට චෙතක් එක තියෙනකන් අපිට එහෙම අඩුවක් දෙන්නේ නැහැ බ්‍රෝ
1: චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ඉතින් ලස්සනම කලර්ස් ටිකක් තියෙන්නේ තෝරගෙන ඒක තමයි ආසම දේ ඉතින් ඒකේ හැඩය ගත්තත් එතකොට ඒකේ තියෙන 퍼ෆෝමන්ස් ගත්තත් අපිට වැඩක් කරන්න පුළුවන් ස්කූට එකක් ඔන්න මාකට් එකට ඇවිල්ලා තිනවා
2: අනිත් එක
1: ගමන බිමනක් යන්නේ
2: ඒක තමයි වැඩේ ඒක තිබ්බත් නැත්නම් අපිට වැඩක් කරන්න පුළුවන්
1: හරි
2: නමුත් දැන් ගමනක් බිමනක් යන එක ගැන අපි වෙනදට වඩා කල්පනා කරනවා හිතන්න එපා මේ අපි කොරියාවේ ආවා දැන් ඒ නිසා අපි දැන් මේ
1: ප්‍රශ්න ඉවරයි අපිට තෙල්
2: ප්‍රශ්න නැහැ අපි කොරියාවේ ආවා කියලා තෙල් ප්‍රශ්න
1: නැහැ
2: තෙල් ප්‍රශ්නේ තාමත් නිකන් නිදාගත්ත සර්පයා වගේ ඉන්නවා ඉන්නවා දැන් ඉස්සරහදී හදිසියවත් රටේ ලෝකේ තෙල් ප්‍රශ්නයක් ආවොත් ප්‍රයොරිටි දෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නවලට
1: හරි
2: ට්‍රාන්ස්පෝර්ට් තියෙන සෑහෙන බල්ලෙන් ඒ ට්‍රාන්ස්පෝර්ට් උනත් ජාතික ආරක්ෂාව සම්බන්ධව තියෙන ඒවට තමයි ඉස්සෙල්ලාම තියෙන තෙල් ටික දෙන්නේ
1: හරි
2: විදුලි බලය නිෂ්පාදනය කරන්න කර්මාන්ත ශාලා දුවන්න අව ඉතින් ඔය ආරක්ෂක වැඩ කටයුතු වලට එහෙම එහෙම අවශ්‍ය දේවල් ටිකනේ තෙල් ටික ඉස්සෙල්ලාම වෙන් කරන්නේ
1: හොස්පිටල්ස් වලට ඒවට
2: හදිසි ඉතුරු වුණු තෙල් ටිකක් ගහ ගන්න පුළුවන් එහෙමනේ තාම ප්‍රශ්නේ ඉවර නැති බව ඔබේ ඔළුවේ තියෙන්න ඕනේ
1: හරි
2: මොකද මේ ප්‍රශ්නේ පටන් ගත්ත කාටවත් ඒක ඉවර කරන්න උවමනාවක් නැහැ කොච්චර සෙල්ලම් කරන්න එපාකවත් තින් අර ට්‍රම්ප් ලොක් අහින්න සෙල්ලම්න්නේ නැහැ අනේ කීපක් අක්කෝ සෙල්ලම් කරන්න බෑ නපාකි ලේනට එල්ලම් කරන්න බැරි වුණත් එයා කරගෙන කරගෙන යනවා. ඉතින් හදිස්සියවත් පෙට්‍රල් ඩීසල් කියන එක චැලෙන්ජ් වුණොත් ආයිත් පාරක් අභියෝගයක් වුණොත් රටට තෙල් ටික ගෙන්න ගන්න එක පව.
1: හරි.
2: මොකද්ද කරන්නේ? රස්සාවෙන් අයින් වෙනවද? වැඩ ටික නවත්තනවද? හැමෝම වැඩ කරන්න ගෙවල් අහල පහල නෙමෙයිනේ. අඩුම තරමේ දවසකට කිලෝමීටර් 10ක් 15ක්වත් යන්න ඕනේ හෙට මෙහෙටනේ.
1: යා ඒකනේ.
2: මොකෙන්ද කරගන්න හිතාගෙන ඉන්නේ? අන්න එතෙන් දිච්ච තැක් එකක් තියෙන මිනිහට තේරෙයි මම මේ කරගත්ත වැඩේ කොච්චර වටිනවද කියලා. දැන් තාම ඒක එහෙම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්.

0: බලන්න මේ වනත ඉල්ලෙක්ට්‍රොනික් පිරිච්ච රටවල් මේගොල්ලො ගමනයයි.
1: හරි
0: හරි, එතකොට අපි මොකද කරන්න?
1: අපිත් ගමන යමු.
0: අපේ ගමන් නවත්තන්න බෑ.
1: යා එකනේ,
0: අපේ ගමන් අවශ්‍යද අනවශ්‍යද කියලා තීරණය කරන්නේ අපි. ප්‍රෙස් කොන්ෆරන්ස් වලින් නෙමෙයි. මොනවද මේ?
1: ඉතින්සා ගන්න චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්. ඔයගලන්ට බත්තර මුල්ලේ තියෙන නියම ෂෝරූම් එකක්. බයික්ස් විතරක්ම තියෙන. يعني මේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් විතරක්ම තියෙන ෂෝරූම් එකක් තියෙනවා. එතනට ගිහිලා එකේ කලර්ස් ටික බ්ලූ, බ්ලැක්, ඊට පස්සේ වයිට් එක සහ මැට් ග්‍රේ එක. ඔයගලන්ට කලර්ස් හතරකින් ගන්න පුළුවන් චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. පාට තීරණය කරගෙන යන්න එතන තමයි කන්ෆියුස් වෙන තැන.
0: හරි, පොඩි ගානක් චාර්ජ් කරන්න වේදන් වෙන්න.
1: ඕකේ.
0: අපි ගණන් ටිකත් හදලා ඊටානේ දට ඕන්නම් කියන්න. එක චාර්ජ් එකකින් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන්. දැන් මම එනකොට චාර්ජ් කරලා ආවා. ඒක චාර්ජ් එක බහින්නෙත් නැහැ.
1: හා නිකන් තිබ්බම සමහරක් ඒවා කියනවා.
0: සමහර කියනවානේ මේ මේ ඔව් චාර්ජ් එක බහින්නෙම. එහෙම බහින්නෙත් නැහැ. එහෙම බහින්නේ නැහැ. අනිත් එක ඒක යනකොට චාර්ජ් වෙනවනේ. අඩාගෙන ගිහිල්ලා ඇක්සලරේටරය අතෑරපු ගමන් ආය චාර්ජ් වෙන පටන් ගන්නවා.
1: යා ඕකේ.
0: ඒක මාර මැජික් එකක්. ඒ නිසා හැම වෙලාවෙම ප්ලග් එකට ගහගත්ත ගමන් ඉන්න ඕනේ නැහැ ගෙදර.
1: හරි.
0: මේක මේ බ්ලෙන්ඩර් යන්න නේ මේක. ඉලෙක්ට්‍රික් ස්කූටර්.
1: අනිවාර්යෙන්. ඒකනේ. දැන් මේ මට හිතනවා දැන් අපේ රටවල් වල ඉඳලා වෙන රටවල් වලට ගිය කට්ටිය එක එක විදිහ ඉන්නවනේ. එක එක ජොබ්ස් කරන කට්ටිය ඉන්නවා. ඒ අතර හිතන්නකෝ සීඑස් ශ්‍රී ලංකාවකට ගිහිල්ලා චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙලා වෙන රටකට ගියා කියලා කියන්නේ ආගේ ජීවිතේ ඉතින් ටර්නින් පොයින්ට් එක එතන තමයි.
0: දැන් වෙන රස්සාවකට එන්න පුළුවන් මෙහෙම.
1: හරි.
0: ලෝකෙ ඕනම තැනක මොකක් හරි ජොබ් එකකට යන්න
1: පුළුවන්. ඒකනේ.
0: ඒ වෙයි ගිහිල්ලා වැඩ පෙන්නලා ලොක්කගේ හිත දිනාගෙන විභාග ලියලා
1: ඉන්න
0: වැඩ කොට. නරකද ওই ටික මේ A level කරගත්ත ගමන් මේ ටික ඉවර කරගත්තොත්. දැන් හිතන්න A level කරලා වැඩ 3යි පාස්. පළවෙනි එක තමයි A level වලට කොමර්ස් කරලා තියෙන්න ඕනේ CA ශ්‍රී ලංකාවකට ගිහිල්ලා එතන විභාග ටික කරලා අවුරුදු 3න් chartered accountant කෙනෙක් වෙන්න. ළමයාව දාන මම මේ තාත්තලට අම්මලට ළමයිට ඔක්කොටම
1: කියන්නේ
0: පුතා දැන් ඒ ලෙවල් කරලා නම් ඉන්නේ හැම එකම තාත්තගෙන් අම්මගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ මෙහෙ ළමයි අවුරුදු 14 15 වෙද්දි ඉන්ඩිවිජුවල් වෙනවා විශේෂයෙන්ම කොල්ලු තමන්ගේ ජීවිත ගමන හොයාගෙන යනවා දැන් අපි එහෙම ලෝකෙක ඉන්නේ අපිට හැමදාම ගෙදරට වෙලා තාත්තා අම්මා ගගා ඉන්න බෑ අපි මේකේ බර දැනගන්න ඕනේ මේ ලෝකේ තියෙන තැන අපි පොඩ්ඩක් තේරුම් ගන්න
1: හරි ඕකේ
0: ළමයින්ට ඉන්ඩිවිජුවල් වෙන්න දෙන්න එහෙම නැතුව අපිට අමාරුයි මේකත් එක්ක හැප්පෙන්න හැම වෙලාවෙම අපිට මේ වැඩේ කරන්න බෑ හරි ඉතින් ඕගොල්ලෝ කරන්න ඕනේ හැම වෙලාවෙම ඉගෙන ගන්න එක ගැන හැම වෙලාවෙම පොඩ්ඩක් හිතන්න ඕනේ
1: ඕ ඒක හරි
0: එතකොට
1: අපි සීඑ ශ්‍රී ලංකා එක ගැන කතා කරමින් සිටියේ. ඉතින් සීඑ ශ්‍රී ලංකා ගැන කතා කරද්දී මේකේ වැඩේ පොඩක් පැහැදිලි කරගන්න ඕනේ අරින්ද. ඒ කියන්නේ සීඑ ශ්‍රී ලංකා මූලස්ථානය, කියන්නේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ කොළඹ.
0: හැබැයි පන්ති එන්න ඕනේ නැහැ
1: ගණන් ගන්න. පන්ති කොළඹට මෙන්න ඕනේ නැහැ. රයිට්.
0: ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම ආයතන ගණනාවක් තියෙනවා. ගෙවල් ළඟ තියෙන පන්තියක් වල ඉගෙන ගන්න. ඒක සීඑ ශ්‍රී ලංකාවක කියලා දෙනවා. අවුරුදු 3යි යන්නේ. හැබැයි ඒකේ තියෙන සබ්ජෙක්ට්ස් ඉස්සර වගේ සබ්ජෙක්ට්ස් 25 වනේ. සබ්ජෙක්ට් ඉන්නේ 15යි.
1: ඕකේ.
0: මට හිතා ගන්න බැරුණා 25 15 කරේ කොහොමද
1: කියලා. ඕනේ එච්චර අඩු කරේ කොහොමද කියලා නේ.
0: ඒකටත් හේතුව මේ ටෙක්නොලොජි පැත්තේ දියුණුව, සොෆ්ට්වෙයාර් වල දියුණුව.
1: ඕකේ.
0: සමහර විෂයන් ඉස්සර වගේ දැන් ඉගෙන ගන්න ඕනේ නැහැ. කම්පියුටරේ බොත්තමක් එබුවාම වැඩේ ඕකේ. ඒ නිසා ඒවා අපි අලුතෙන් ආපහු විෂයක් හැටියට දාලා ඉගෙන ගන්න ඕනේ නැහැ.
1: නැහැ. ඕකේ.
0: අනිත් එක දැන් ඉන්න මේ ළමයි එහෙම ටෙක්නොලොජි කියන එක නිකන්
1: නැත්තේ නේ.
0: අතේ තියාගෙන ඉන්නේ.
1: ඒක හරි.
0: ඉතින් හරි ලේසි. සමහරවිට ඉස්සර චාටර්ඩ් ඇකවුන්ටන්සි ඉගෙන ගත්ත තාත්තලා අම්මලා හිතනවා දැන් තාම විෂයන් 25ක් තියෙනවා කියලා. නෑ. ඒක 15යි.
1: හරි.
0: දැන් ඉස්සරට වඩා ප්‍රතිඵලත් හොඳයි ළමයිගේ. එන්න අමුතු මීටර් තියෙන ළමයි.
1: වැඩෝ ඉන්නේ. කෝල් කරන අපි නම් එක දෙන්න සීය ශ්‍රී ලංකා වලට 0.7 0.455 0.7 0.455 11. ශ්‍රී ලංකාව වෙලාව බලමු කියද කියලා 10:05 අද ටිකක් කලින් ෂෝ එකක් ඉවර කළා.
0: එහෙනම්
1: මේ
0: කොල්ලොටිකගේ සල්ලි ටික ඉවර කරන්න.

0: ආයිපාරක් කොරියාවේ තවත් ලස්සන විස්තර ටිකුත් අරගෙන
1: හරි
0: සිකුරාද හම්බෙමු හෙට දවසේ.
1: හෙට
0: ඊට පස්සේ අපි සඳු දෙන්නම් ලංකාවේදී හම්බෙමු. ඒ කාරණා කොට නම් හිතට අමාරුයි.
1: සුබ දවසක්.
0: සුබ දවසක්. මම ආරවි.
1: ආයිෂාදියා.

0: தியேட்டர். හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate

0: ගත්තේ.
1: ඇප් එකෙන් ගත්තත් හෂ් 15 රීලෝඩ් කරලා ගත්තත් හෂ් 15. ඇප් එකෙන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනන නම් හෂ් 15. හෂ් 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් හෂ් 15 ඇක්ටිවේට් කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
5: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා මට මල්
7: ඔව්වා මොනවද නංගි, අර හෂ් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
6: හෂ් 15 පිස්සුවක්ම තමයි.
8: කාලෙකින් මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
9: නිින්ද යන්න
8: නිින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්නේ.
9: ආවේ බෙල් බලශක්ති අර්බුදේනේ. බලශක්ති අර්බුදේනේ. හේින්ද හීට පේන්නේ නැත්තේ. බලශක්තිය හොදට තියන කාලට හීට පේනව අවුල.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
11: අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
13: 98.2 98.4

0: උදේ 10:22 දැන්.
1: Rock with me, see you later.

0: සහා ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: වැට් සඳහා ලියාපදිංචි සීමාව කලින් ඇත්තටම වාර්ෂික පිරිවැටුම මිලියන 60කට වගේ තිබේ. මේක මිලියන 36 දක්වා අඩු කිරීමක් දක්නට ලැබෙනවා. කාර්තුවකට මිලියන 9ක් කියන එකෙන් අදහස් කරන්නේ දවසකට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක වගේ පිරිවැටුමක් තියෙන සෑම කෙනෙක්ම වැට් වලට රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවය තියෙනවා.
2: මෙතනදී කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට ජූලි 1 වෙනිදා ඉඳන් ඉදිරියට බැංකු අක්හා මුල්‍ය ආයතනයක් Taman සපයුම් ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙව යුතු නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදැසන

0: and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 8 2 0.7 1 1 2 0.7 1 7
3: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0.115 93 93 93.
4: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
5: පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආය වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
9: රත්තරන්ින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: theater hot and spicy with Sudhu Kochchi
1: Anugrahaya
2: Sita Berhara Alutin Nuwalata Peminenna
3: Gelapina nama gelapina matanata Candy Nuwarata
4: Bayabans.com online outdoor sale එක අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළා ඉක්මන් කරලා online order කරලා ගෘහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රසකට 60% දක්වා දෙවන්ත වට්ටම් සමග පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රම ලබා ගන්න
5: අම්මේ මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්.
6: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
5: අම්මා වෙතින් මට වටිනවනේ.
7: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න. මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
5: ආරීචි හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
8: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස 5ට.
9: Powered by Bid to Win.
10: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
11: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
14: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි
1: අනුග්‍රහය
16: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
17: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
18: 98.2 98.4

0: වයිනපුරා
1: උදසන 10යි විනාඩි 29යි දැන්.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: මේක නිකම් මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව 100FM. සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. සසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක 100FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යචාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: එමි මාර හුට්ට ප්‍රහඳි බං වෙලා තියෙන.
5: ඇයි?
4: ඇයි නෙවෙයි හවසට නටවන්න වෙන්නේ නයි.
5: ආ නටු නටු.
4: මේ විහිළු නෙවෙයි බං අද සුරම්යාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
5: අයියෝ ප්‍රශ්නද බං ටක් ගාලා කපුරුගෙන් ඕඩර් කරපන්කෝ.
4: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං. අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ.
5: ඉතින් බං උඹේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 1337 ගහපන්කෝ.
4: ඇයි සුරම්යා එන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්නද ඕනේ?
5: මොන ඇම්බියුලන්ස් එකක්ද බං? ඒ වෙන නම්බර් එකක්. මේ 1337 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
4: ඈ එහෙමත් පුළුවන්ද?
5: ඔව් බං ෆෝම්ස් පුරවන්න ඇඩ්‍රස් දෙන්න කාඩ් ඩීටේල්ස් දෙන්න ඔය මොන මගුලක්වත් ඕනේ නෑ බං. කතා කරා ටක් ගාලා ඕඩර් කර.
6: දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් රිලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: උප

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: තාත්තේ මෙන්න ඔයා අයිය අයිය කියන සින්දු වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාරසියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
5: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
6: සියත ක්‍රේසි වෙන් දේසි හේත හවස පහට
7: powered by bid to win

Pura. දසන 10 විනාඩි 45යි වෙලාව. සිඳුරු ටික කහගෙන නිදහස්සේ ඉන්නකොට මතක් කරන්න ඕනේ දැන් ලස්සනට ඉන්න නම් මොනවද කරන්න ඕනේ? ලස්සනට ඉන්න කලින් කවුරු හරි ඔයාට ලස්සනයි කියන දේ ඔයාට අහගන්න ඕන නම් අපි ලස්සනට අඳින්න පළඳින්න ඕනේ, ලස්සනට ඉන්න ඕනේ, හැමදේම ලස්සනට තියෙන්න ඕනේනේ. ලස්සනට සුන්දරව තිබ්බොත් තමයි හැමදේම අපිට කවුරු හරි කියන්නේ ආ ඔයා හදන ලස්සනයිනේ, ඇඳුම ලස්සනයි, මේ ෂර්ට් එක කොහෙන්ද ගත්තේ, ඊට පස්සේ මේ සාරි එක කොහෙන්ද ඔයා ගත්තේ වගේ විස්තර අහන්නේ. අපි ලස්සන දේවල් ලස්සන දේවල් පාවිච්චි කරොත් තමයි ලස්සන දේවල් ගන්න නම් යන තැන හොඳම තැන තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. කිරිබත්ගොඩ නිට්ටඹුව ජයාල මහනුවර කුරුණෑගල මේ රට වටේම ශාඛා තියෙනවා. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් වෙතට ගියොත් ඔයාගේ හිතේ තියෙන ඇඳුම ගන්න පුළුවන්කම තියෙනවා. ලස්සන ඇඳුම් කලෙක්ෂන් එකක්ම තියෙනවා. කිඩ්ස්, ලේඩිස්, ජෙන්ට්ස් ඒ වගේම ෂූස් ගන්න පුළුවන්, බෑග්ස්, පර්ෆියුම්ස් මේ හැමදේම ඔයාට එකම තැනකින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් වෙතට ළඟා වුණොත් අප මතක කරන ශාඛා ටික කිරිබත්ගොඩ නිට්ටඹුව ජයාල මහනුවර කුරුණෑගල යන්න තියෙන ඔයාගේ පැත්තට තියෙන ළඟම ශාඛාවට. ඒ වගේම මතක් කරන්න ඕනේ තිලකවර්ධන සෙලිවුල ගැන. කිරිබත්ගොඩ කඩවත ජයාල නිට්ටඹුව මහනුවර වත්තල තියෙන විශේෂම වත්තල ශාඛාවේ මොබයිල් ඩිවයිසස් තියෙනවා. ඒ කියන්නේ මොබයිල් ෆෝන්ස් තියෙනවා, චාර්ජර්, කේබල්, ඊට පස්සේ ගත්තොත් එහෙම පවර් බැංක් තියෙනවා. මේ හැමදේම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන සෙලිවුල වෙතට ළඟා වුණොත්. ඉතින් තිලකවර්ධන සෙලිවුලේ කියන ඔය දේවල් තමයි ගන්න පුළුවන්කම තියෙන විශේෂම වත්තල ශාඛාවේ. රයිට්, ඊළඟට තියෙනවා මේ තිලකවර්ධන ගැන මතක් කරනකොට විස්තර ගොඩක් තියෙනවා අපිට කතා කරන්න. තිලකවර්ධන ශාඛා ගොඩක් තියෙනවා, කීක දේවල් ගොඩක් තියෙනවා කතා කරන්න. තිලකවර්ධන ලයිෆ් ස්ටෝ කිරිබත්ගොඩ සහ ජයාල තමයි තියෙන්නේ. මේකේ තියෙනවා ගෙදරට ඕන කරන දේවල්. මොනවාද ගෙදරට ඕන කරන දේවල්? ගෙදර ඇතුළට විතරක් නෙවෙයි, ගෙදරින් එළියට ඕන කරන දේවලුත් ඔයාට ගන්න පුළුවන් ක්‍රම තියෙනවා තිලකවර්ධන ලයිෆ් ස්ටෝ වෙතට ළඟා වුණොත්. කිචන් එකට, ඒ වගේම බෙඩ්රූම් එකට, වොෂ්රූම් එකට, ලිවිං රූම් එකට, ඩයිනිං රූම් එකේ ඉඳන් ගාන එකට වෙනකන් ඕන කරන හැම දෙයක්ම ඔයාට ගන්න පුළුවන් ක්‍රම තියෙනවා තිලකවර්ධන ලයිෆ් ස්ටෝ වෙතට ළඟා වුණොත්. ඊට පස්සේ තමයි වටිනම එක තියෙන්නේ තිලකවර්ධන බ්ලොසම්. කිරිබත්ගොඩ වත්තල බ්ලොසම් කියන්නේ මොකද්ද? තිලකවර්ධන බ්ලොසම් එකේ තියෙනවා ෆැන්සි අයිටම්ස්, මේකප්, සන්ග්ලාසස්, මේ ගැහැණු ළමයින්ට පාවිච්චි කරන්න ඕන කරන හැම දෙයක්ම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන බ්ලොසම් එකෙන්. කිරිබත්ගොඩ සහ වත්තල තමයි මේ තිලකවර්ධන බ්ලොසම් පිහිටලා තියෙන. යන්න තිලකවර්ධන එකට, ළඟම තියෙන්නේ මොකද්ද කියලා බලන්න. ළඟම තියෙන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්ද, නැත්නම් බ්ලොසම් එකද, ලයිෆ් ස්ටෝ එකද, එහෙම නැත්නම් සෙලියුල එකද, මේ මොකක් තිබ්බත් ඔන්න ඔයාට වාසිගොඩකුත් එක්ක තිලකවර්ධන ලෑස්ති කරලා තියෙනවා. ඔයාගේ හිතේ තියෙන හැමදේම ඔයාට අඩු ගානට ගන්න පුළුවන්කම තියෙනවා. සමහර ඇඳුම් පැනඳුම් දකිනකොට හිතෙනවනේ මේ අනේ මේ වගේ ෂර්ට් එකක් මටත් ගන්න පුළුවන් වුණා නම්, අන්න ඒ වගේ ෂර්ට් එකක් ගන්න ඔයාට ඕනේ නම් යන්න තියෙන තිලකවර්ධනකට, අන්න ඒ වගේ පාවිච්චි කරන දේවල් ගන්න ඕන නම් යන්න තිලකවර්ධනකට. වෙලාව 10:48.

0: Sehr Detter.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය
3: සීලිවි රන් නැදෙන ඉස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
6: මොකද්ද මහත්තයා
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද
7: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: Excite ගන්න ලක්කක charge කරගන්න. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
10: Honor සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011
12: 544
13: මේක නිකම්ම මැච් එකක් ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු
14: අයියා මට ඇපල් මලක් දෙන්න
15: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
14: අයියා මට මල් ගොඩක් දීලා
15: ඔව්වා මොනවද නංගි අර හෂ් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
14: හෂ් 15 පිස්සුවක්ම තමයි
16: කාලෙකින් මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ
17: නින්ද යන්න
16: නින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්නේ
17: ආවේ බල බලශක්තිය අ르බුදේනේ බලශක්තිය අ르බුදේනේ හේින්ද හීන පේන්නේ නැත්තේ බලශක්තිය හොදට තියන කාලට හීන පේනවා අවුල
18: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
19: අනුග්‍රහය
20: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: Tata Top Story.
1: රතුකල ආදිවාසී නායකයා දිවි සැරිය නිම කරයි. රතුකල ආදිවාසී නායක දානිගල මහබණ්ඩාගේ සුදාවන්නි ලැත්තෝ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ බැලිසර ලයරුහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මියන විට ඔහු 60 දහවිරිදි වියේ පසු වුණා. සුදාවන්නි ලැත්තන් මේ යන විට මොනරාගල බිබිල රතුකල ආදිවාසී ගම්මානයේ නායකයා ලෙස කටයුතු කරමින් සිටියා. දැන් ක්‍රීඩා පුවත. NSL සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ අවසන් දිනය අදයි. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 299 ඉලක්කයක් හඹා යන කොලඹෝ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 177ක්. ධනංජය ලක්ෂන් ලකුණු 84ක් වාර්තා කළා. පන්දු යැවීමේදී මොහොමඩ් සිරාස් කඩුලු 3ක් විඳහෙළුවා. දඹුල්ල කණ්ඩායම පළමුවෙනිම සඳහා රැස් කළ ලකුණු 222ට පිළිතුරු ලෙස කොලඹෝ කණ්ඩායම රැස් කළේ ලකුණු 146ක් පමණයි. දඹුල්ල කණ්ඩායම සිය දෙවැනි නිම සඳහා ලකුණු 222ක් රැස් කළා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත Top Story. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: උදේ 11යි විනාඩි 12යි දැන්. රොක් වෙමු සියතට. ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය නියම ලව් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලව් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
1: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
2: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. එල්.බී. රන් අය ගත්ත කෙනෙක් ආයෙ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. එල්.බී. රන් අය අපි ගැන හිතන අපිටම හරියන දැන.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
7: මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින්, මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
8: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකෝ ෆෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස්.
9: අම්මේ, මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
10: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
9: අම්මා වෙතින් මට වටිනවනේ.
11: මවුවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලංසුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
12: ආරීචි හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
13: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස පහට.
14: Powered by Bid to Win.
15: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
16: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
17: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
18: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම් වෙනවා.
19: පහවසරේ ඉඳන්
18: ඉන්නකම් 11 වසර වෙනකම් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
18: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
20: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
21: 0.2 0.4 0.4

0: උදේ 11 විනාඩි 28යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම් මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට ප්ලේ කරමු.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල් දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා අරගෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න මේ අඩුමවිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
14: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
15: ප්‍රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 23-22 Primelands
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
19: මහා පාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
7: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි.
5: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
1: ආ එහෙමත් පුළුවන්ද?
5: පුළුවන් නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කරනවා.
0: දෙඩේ හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 2350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
4: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
6: මේ පාර සියත ක්‍රෙසිවෙම් මැසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
2: ස්වර්ණමහල් ජුවලස් විතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියමේ.
6: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
8: සියත ක්‍රේසි වෙන් දේසි හේත හවස පහට
10: powered by bid to win.
15: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා
13: දුවේක Facebook එකට දැම්මද?
15: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරන්න.
13: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
19: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
16: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
11: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
6: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
2: අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
20: 98.2 98.4

Tempura. උදේ 11 විනාඩි 42 වෙලාව. දැන් දවල් 12ට ලං වෙලා තියෙන නේද? වෙලාවත් ගත වෙලා යනවා. වෙලාව ගත වෙලා යනවා කියන්නේ අපි වයසත් ටිකෙන් ටික ගත වෙලා යනවා නේ. අපි ටිකක් වයසට යනවා වගේ දැනනකොට ඒක ෆැෂන් කරන එක අඩු කරන එක නෙමෙයි කරන්න ඕනේ. ඒක වැඩියෙන් ෆැෂන් කරන්න ගන්න ඕනේ. මොකද තමන්ගේ වයස ටිකක් වැහිලා ගිහිල්ලා තරුණ පාට ටිකක් එළියට එන්න නම් ෆැෂන් වලින් පරිම ප්‍රයෝජනයක් ගන්න ඕන නේ. එහෙම හරි කොහොම හරි ලස්සනට ඇඳුමක් පැළඳුමක් අඳින්න, ලස්සන දේවල් ටිකක් ගෙදරට කරන ඕන දේ පවා හැමදේම එකම තැනකින් ගන්න තියෙන හොඳම විදිහ තමයි තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. මතක් කරානේ තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් තියෙනවා කිරිවත්කොඩ, නිට්ටඹුව, ඡායල, මහනුවර, කුරුණෑගල වටවටේම දැන් ශාඛා තියෙනවා. ආට යන්න පුළුවන් තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් ශාඛාවකට. කිඩ්ස්, ලේඩිස්, ජෙන්ස් ඒ වගේම ෂූස්, බෑග්, පර්ෆියුම්ස් මේ හැමෝටම ඕන කරන හැමදේම එකම තැනකින් ගන්න පුළුවන්කම තියෙනවා තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් වෙතට ළඟා වුණොත්. ඒ වගේම තිලක වර්ධන සෙලියුල ගැන මතක් කරන්න ඕනේ කිරිබත්ගොඩ, කඩවත, ජයල, නිට්ටඹුව, මහනුවර මේ හැම පැත්තෙම තිලක වර්ධන සෙලියුල තියෙනවා. ආර යන්න පුළුවන් වත්තලක ගැන මතක් කරන්න, විශේෂයෙන්ම වත්තල එකේ තියෙනවා මොබයිල් ඩිවයිසස්. ඒකනේ මොබයිල් ෆෝන්ස් තියෙනවා, චාර්ජර්ස්, කේබල්, පවර් බැංක්, ඊට පස්සේ බැක් කවර්ස්, කේබල් ජාතේ, ඉයර්බඩ්ස්, හෑන්ඩ් ෆ්‍රී, මේ හැමදේම වඩ ගන්න පුළුවන්කම තියෙනවා තිලක වර්ධන සෙලියුල වත්තලකේ. විශේෂයෙන්ම මේ හැමදේම තියෙනවා. රයිට්, ඊට පස්සේ අපි හැරෙන්නේ තිලක වර්ධන ලයිෆ් ස්ටෝ එක පැත්තට. ගෙදරට බරුක් ගන්න එපා නේ. තමන්ට ඇඳුම් පැළඳුම් ටික, ෆෝන් නරවමේවා ටික සේරම ගන්නවා වගේම තමන් ඉන්න ගෙදරට තමන්ගේ නිවසටත් ඕන කරන හැමදේම ගන්න පුළුවන්කම තියෙනවා තිලක වර්ධන ලයිෆ් ස්ටෝ වෙතට. ඔයා ළඟා වුණොත් කිරිබත්ගොඩ සහ ජයල තමයි තිලක වර්ධන ලයිෆ් ස්ටෝ පිටලා තියෙන්නේ. කිචන් එකට, බෙඩ්රූම් එකට, ඒ වගේම වොෂ්රූම්, ලිවිං රූම්, ඊට පස්සේ ඩයිනිං රූම්, මේ විතරක් නෙවෙයි ඉදරින් එළියට ඕන කරන දේවල්, ගාර්ඩන් එකට ඕන කරන දේවල් උයාට පුළුවන්කම තියෙනවා තිලක වර්ධන ලයිෆ් ස්ටෝ වෙතට ළඟා වුණොත් මේ හැමදේම එකම තැනකින් ගන්න පුළුවන්. ඔය මොන දේ ගත්තත් වයිෆ් සතුටු කරන්න නම්, ගර්ල් ෆ්‍රෙන්ඩ් සතුටු කරන්න නම් එයා ආස දේවල් තියෙනවනේ නේ. මොනවාද සාමාන්‍යයෙන්? කොණ්ඩ කටු, ලිප්ස්ටික්, කියුට් එක්ස්, මේ හැමදේම අරන් දෙන්න ඕනනේ නේද? ක්‍රීම්, ජාති, දරවද, මේවද හැමදේම, මේ හැමදේම වඩ ගන්න පුළුවන්කම තියෙනවා තිලක වර්ධන බ්ලොසම් වෙතින්. කිරිබත්ගොඩ සහ වත්තල තමයි තිලක වර්ධන බ්ලොසම් පිටලා තියෙන්නේ. ෆැන්සි ඇයිටම්ස් හැමදේම තියෙනවා. මේකප්, මේ සංග්ලාස්, මේ හැමදේම වඩ ගන්න පුළුවන්කම තියෙනවා තිලක වර්ධන බ්ලොසම් වෙතට ළඟා වුණොත්. තිලක වර්ධන කිව්වම ෆුල් පැකේජ් එකක්නේ. හැමදේම ඔයාට ගන්න පුළුවන් එකම තැනකින්. පවුලේ ඔක්කොමත් එක්ක ගිහිල්ලා හැමෝටම මේ හැමදේම අඩු ගානට වඩ ගන්න පුළුවන්. හිතේ තියෙන දේ ගන්න පුළුවන්නේ. උදේ 11 විනාඩි 44 දැන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රොක්වෙමු සියතට.
1: අතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය
3: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැනින් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17 මෙයවන අපේ ඇලුමෙක්ස්
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: අයියා මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
11: අයියා මට මල් ගොඩක් දීලා.
12: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් දෙක දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
13: රත්තරන්ින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8 9 10 යන දිනයන්හිදී නැවතත් රන් බිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
14: හලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
15: මොන ඩීටේල්ස්ද? කවුද මේ?
14: සර් අපේ වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
15: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
14: සර්ගේ කාඩ් එකේ ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකේ තියෙන OTP එක දැනගත්තා නම්
15: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ.
14: මොකද්ද සර්?
15: මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන්න, ස්කෑමරයා.
14: නෑ සර්.
15: නෑ මේ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝඩ ගන්න කපුරුකෙන් විතරයි.
14: එහෙමද?
15: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
14: එහෙමත් පුළුවන්ද?
15: පුළුවන් නේ නං. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස කවටම බට්ටු කෙනවා.
14: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
15: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව තවල් 12යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ආර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්. යලකන්නේට පොහොර අනයිනය ලැබෙයි. ජූලි මාසයේ එල්නිනෝ තත්ත්වයක්. විදේශකින් පිරිසක් අත්අඩංගුවට.
0: දේශීය සියත. Local News on Sieta.
1: දිවයිනාශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකින් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. සබර්කමුව මධ්‍යම ඌව දකුණු සහ උතුරු මැද පළාත් තුළ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක වැසි ඇතිවිය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පැවසුවේ.
2: තැනින් තැන වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි එක දිගට වහින්නේ නැහැ. සූර්යාලෝකයක් පැනෙනවා. මීට අමතරව සුපුරුදු ආකාරයට දිවයිනේ බොහෝ පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඒතකොට ඊයේ දිනෙත් සාමාන්‍යයෙන් මිලිමීටර් 100 100 ගණන් වගේ වැහලා තියෙනවා. එතකොට අද දිනෙත් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රමාණාත්මකවගේ වැඩි පළාත් හැටියට මධ්‍යම සබරගමු ඊට අමතරව උතුරු මැද ඌව දකුණු වගේ පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර් 50 75 මට්ටමේ වර්ෂාපතන ලැබීම
1: මේ වසරේ ජූලි මාසයේ සිට එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක ප්‍රකාශ කළා.
2: ජූලයි, අගෝස්තු, සැප්තැම්බර් මේ එල්නිනෝ ක්‍රියා තුළ සාමාන්‍යයෙන් වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරනවා. හැබැයි එල්නිනෝ සංසිද්ධිය තුළ දිවයිනට බලපාන දෙවන අන්තර් මෞසමේදී බොහෝ විට පෙර වසරවල වෙලා තියෙන්නේ අධික වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තිබිලා තියෙනවා. ඔක්තෝබර් නොවැම්බර් දෙකේදී මෙවැනි තත්ත්වයන් තියෙනවා. හැබැයි මේ තත්ත්ව සම්පූර්ණයෙන්ම වෙනස් වීම ඇති වෙන්න හැකියාවක් තියෙන්නේ බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ සහ අරාබි මුහුදේ ඇති වෙන කැළඹෙන ස්වභාවයේ අඩු පීඩන කලාප සහ පීඩන අවපාත හේතු කොටගෙන තත්ත්වය වෙනස් වෙනවා.
1: යලකන්නට අවශ්‍ය පොහොර ආනයනය මේ වන විට සිදු කරමින් පවතින බව පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි ලේකම් චන්දන ලොකුහේවගේ පැවසුවේ සතියන්තයේදී තවත් පොහොර නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.
3: සලකන්නේ සඳහා අවශ්‍ය පොහොර අපි ආනයනය කරවල තියෙන සමාගම් හරහා. දැන් මේ සතියේ තව යූරියා 25000ක් වෙනවා. මේ මාසෙත් 25000ක් ආවා. යනුව යූරියා පොහොර ප්‍රමාණවත් තියෙනවා. දැන්ට අපි අර කලින් ආරෙන් කරගත්ත යුදවතුන්ට කලින් පැමිණි යූරියා ප්‍රමාණය දැනට විදාහරමින් පවතිනවා. ගෝජන් සේවා මධ්‍යස්ථාන හරහා එනකොට මෙටිටු 20000ක් පමණ විදාහරලා තියෙනවා. එතකොට අනිත් පොහොර වර්ග තීදු ප්‍රමාණයෙන් ආනයනය කරන්න අවසර දීලා තියෙනවා.
1: මේ අතර ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ දිවයින පුරා යූරියා පොහොර හිඟයක් පවතින බවයි.
4: අද වෙනකොටත් පොහොර අර්බුදයේ තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ගොයමට දැන් නැගෙනහිර පළාත තුල ගොයමට මාසෙයි දවස් 15කට වැඩි ඊළඟට අනුරාධපුර අනිත් අතට කුඩා ආස්තියම් වගා කරන කුඹුරු ගොඩක් වැඩ කරේ නැහැ මේ පරිසළු වාරි මාර්ගය. නමුත් ප්‍රමාණවත් පරිදි පොහොර නැහැ. හැම තැනම පොහොර දැන් තියෙනවා කියලා නිලධාරීන් කිව්වට අමාත්‍යවරයා කිව්වට එකපැත්තකින් හැබැයි ප්‍රමාණවත් පරිදි පොහොර මේ වෙනකොට නැහැ. ඉතින් මේක අනිවාර්යයෙන්ම ආණ්ඩුව වගකීම යුතුයි විශේෂ කරන දෙපාර්තමේන්තුව වග කියන්න ඕන.
1: පාර්ලිමේන්තුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කතානායක ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. කතානායකවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුව ආරම්භ කරන අවස්ථාවේ සිය නිවේදන ඉදිරිපත් කරමින්.
5: මැයි 8 සිකුරාදා වියට්නම් සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක ටෝ ලාම් මහතා විසින් පාර්ලිමේන්තුව ඇමතීමේ උත්සවයට අදාළව පහසඳන් විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සීලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙත මෙයින් දන්වනු කැමැත්තෙමි. 2026 මැයි 7 බ්‍රහස්පතින්දා මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇඳුම් අල්මාරිද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබී 2026 මැයි 8 සිකුරාදා අයන්න පාර්ලිමේන්තුව ගොඩනැගිල්ලේ හඳුනාගත් අධි ආරක්ෂිත විශේෂිත වූ ප්‍රදේශ මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ. මහජන

0: ගැලරිය ආරාධිත අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ.
1: ජනප්‍රිය පාසල්වල සමාන්තර පන්ති ඉහළ නැංවීමට තීරණය කරනු මැති බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මధుර සෙනවිරත්න ප්‍රකාශ කළේ. ඔහු මේ බව සඳහන් කළේ සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් කළ යෝජනාවකට පිළිතුරු ලබා දෙමින්.
2: 40 කියන සංඛ්‍යාවට එහා ළමයි ඉන්නවා. ඒ වගේම තමයි ද්විතීයික පාසල්වල පන්ති එක 45ට එහා සංඛ්‍යාවක් ඉන්නවා. අපි ආණ්ඩුව බලය ලබා ගන්නකොටම වරමන්ත්‍රීතුමනි මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. එතකොට අපි මේ මේ මේ මේ අවුරුද්ද ඇතුළත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පටන් ගත්තා. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ තුලත් යම් කිසි ගුරුවරයෙක් හෝ ගුරුවරියක්ට දැරිය හැකි ළමයින් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ප්‍රමාණය අඩුවේ යුතුයි. ඒ ප්‍රමාණය අඩුවේ යුතුයි. අපි කියන්නේ 35ටත් වඩා අඩුවේ යුතුයි. නමුත් මේක ක්‍රමිකව සිද්ධ වෙන්නේ.
3: දැන් ඊළඟ දේ තමයි මේ ජනප්‍රිය පාසල්වල සමාන්තර පන්ති වැඩි කරනවා. ඉතින් ජනප්‍රිය පාසල්වල සමාන්තර පන්ති වැඩි කරාම කුඩා පාසල් කොහොමද වැහෙනවා?
2: අපි මේ නිවැරදි කිරීමක් කරන්න ඕන. ජනප්‍රිය පාසල්වල සමාන්තර පන්ති වැඩි කිරීමක් කිසිසේත්ම කළේ නැහැ. වැඩි කරන්නේ නැහැ. ඔව්. ඔබතුමා තියෙනවනම් ඉදිරිපත් කරන්න. අපි ව්‍යුහ කමිටු වලට දාලා ව්‍යුහ කටු තියෙන මත තමයි කරන්නේ. සමාන්තර පන්ති වැඩි කිරීමට වඩා සමාන්තර පන්ති ඇත්තනවා අපි කරන්නේ. මේ මොහොත තියෙන පන්ති කරගෙන යන අතරතුර පරියන්තයේ තියෙන පාසල්වල මේ ද්විතීයික පාසල් දියුණු කරන එක.
1: කාන්තාවන්ටෙහි සයිබර් අපරාධ 4742ක් පසුගිය වසරේදී වාර්තා වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ ඉන් 4170කට අතලව නඩු පැවරීමට නියමිත බවයි.
3: එවැගේම කාන්තාවන් ඉලක්ක කරගත් සයිබර් අපරාධ අවම කිරීම හා සම්බන්ධිත නීති ක්‍රියාත්මක කිරීමේදී පහත යාන්ත්‍රණ ශක්තිමත් කරලා තියෙනවා. 1.24 අංක 9 දරන අන්තර්ජාල ආරක්ෂණ පනත යටතේ පිහිටුවා ඇති අන්තර්ජාල ආරක්ෂණ කොමිෂන් සභාව මගින් කාන්තාවන්ට එරෙහි සිදුවන අඩන් තේට්ටම් සම්බන්ධයෙන් ඉතා කඩිනම් ක්‍රියාත්මක සඳහා බලය තීව්‍ර කරලා තියෙනවා. පසුගිය කාලවකවානුවට අදාළව කොළඹ ප්‍රදේශයේ කේන්ද්‍ර කරගත් සයිබර් විමර්ශන මේ වන විට යාපනය, මාතර, මහනුවර වැනි ප්‍රදේශ කරා ව්‍යාප්ත කර තිබීම හේතුවෙන් කාන්තාවන්ට සිය ප්‍රදේශය තුලදීම පැමිණිලි කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. 3. කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ වාර්තා කිරීමට 19.38 කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශයේ හෝ පොලිස් හදිසි අංක 19.29 හරහා ක්ෂණික සහාය ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
1: ඉන්ධනවලට පනව ඇති බදු කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළා.
4: පහුගිය කාලේ ටර්ම් ටෙන්ඩර් එකක් ලබා දුන්නු සැපයුම්කරුවෙක් ඒ ටර්ම් ටෙන්ඩරය ක්‍රියාත්මක කරේ නැහැ. ඒ සැපයීම අත්හැරිය. හැබැයි මේ හදිසි මිලදී ගැනීම තුල ස්පොට් ටෙන්ඩරයක් හරහා ඒ ටෙන්ඩරේ ගිහිල්ලක් තියෙන්නේ අර ටර්ම් ටෙන්ඩර් එක ක්‍රියාත්මක නොකරපු රටට ඒ සැපයුම පොරොන්දුනු සැපයුම ලබා නොදුන්නු කණ්ඩායම. ඒ නිසා අදාළ අමාත්‍යවරයාගෙන් මේ බරපතල ගැටලුවට මේ ප්‍රශ්නයට මේ මොහොතේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
1: මේට පිළිතුරු ලබා දුන් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක.
5: ඔබතුමා අහන ප්‍රශ්නේදී අර ටර්ම් ටෙන්ඩරයක් හෝ ස්පොට් ටෙන්ඩරයක් කැන්සල් දෙයකට ගරු කරන්නේ නැතුව ස්පොට් ටෙන්ඩර් එකක් ලබා ගත්තේ නැති සැපයුම්කරුවෙක් ඉදිරිපත් වෙලා තියෙනවද කියන එකේදී මම දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර හැටියට ඉතා පැහැදිලිව සඳහන් කරා වෙරින්ටන් UAE කියන සමාගම 2026 අප්‍රේල් මාස එයා තමයි මේ සැපයුම පැහැරහැරලා තියෙන්නේ. ඒක තමයි මේ කාලය තුල වාර්තාවන එකම එක. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ ඔබතුමා නිශ්චිත වශයෙන් කියනවා නම් මෙන්න මේ සැපයුම්කරු ටර්ම් හෝ ස්පොට් ටෙන්ඩරයකට ගරු කරන්නේ නැතුව ස්පොට් ටෙන්ඩර ඉන්න මම පැහැදිලි කරනවා.
3: ගරු අමාත්‍යතුමා
5: මේක ටර්ම් ස්පොට් ටෙන්ඩර එක.
1: වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිට මූල්‍යවංචාවන් සිදු කළ විදෙස් ජාතික සැකකරුවන් හා සැකකාරියන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී විදෙස් ජාතික සැකකරුවන් 41 දෙනෙකු හා සැකකාරියන් 33 දෙනෙකු අත්අඩංගුවටගත් පිරිස් අතරට වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටමින් මූල්‍යවංචාවන් සිදු කළ තවත් විදෙස් ජාතික සැකකරුවන් 5 දෙනෙකු හා සැකකාරියක් මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙතර පොලිසිය පැවසුවේ විදෙස්ගත වීමට වීසා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවටගත් බවයි. ඒ කොළඹ අපරාධ කොට්ටාසය විසින් පොලිසිය පැවසුවේ සැකකරු සම්බන්ධයෙන් පුද්ගලින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධීන් 21ක් වාර්තා වී ඇති බවයි. ඔහු වංචා කර ඇති මුදල 3,58,00,000 අධික බවයි පොලිසිය පැවසුවේ. සැකකරු පිළිබඳව කොළඹ අපරාධ කොට්ටාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රතුකල ආදිවාසී නායකයා දිවිසරිය නිම කරයි. රතුකල ආදිවාසී නායක ධනිකල මහබණ්ඩලාගේ සුදාවන්නිල ඇත්තු අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ වැලිසර ලයිරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙයන විට ඔහු 62 දිවියේ පසු වුණා. සුදාවන්නිල ඇත්තන් මෙයන විට මොන්රාකල බිබිල රතුකල ආදිවාසී කම්මානේ නායකයා ලෙස කටයුතු කරමින් සිටියා. ටීවීකේ පක්ෂයේ නායක සුපිරි කොලිවුඩ් නළු තලපති විජේහෙවත් ජෝසප් විජේ චන්දසේකරන් තමිල්නාඩු මහමැති ධුරයේ දිවුරුම් දීම කල් දමා තිබෙනවා. ඒ තමිල්නාඩුවේ බලය පිහිටවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව විජේකේ පක්ෂයට මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සුපිරි කොලිවුඩ් නළු තලපති විජේහෙවත් ජෝසප් විජේ චන්ද්‍රසේකර සැලසුම් කර තිබුණේ අද මහමැති ධුරයේ දිවුරුම් දීමටයි. තමිල්නාඩු හිටපු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් පැවසුවේ බලය පිහිටීමට අවශ්‍ය බහුතරය පෙන්වන ලෙසයි. තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටවීම සඳහා තලපති විජේකේ නායකත්වයෙන් යුත් ටීවීකේ පක්ෂය වෙත සම්පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දිය ජාතික කොංග්‍රස් පක්ෂය ඊයේ තීරණය කළා. හෝමෝ සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ගමන් කිරීමට සහාය වීම සඳහා වූ තම සැලසුම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවලංගු කර තිබෙනවා. ඒ සෞදි අරාබිය විසින් ඇමරිකානු හමුදාවට තම කඳවුරු සහ ගුවන් සීමාව භාවිත කිරීමට ලබා දී තිබූ අවසරය අත්හිටුවීමත් සමගයි. ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙම ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කළේ හෝමෝ සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ගමන් කිරීමට ඇමරිකාවේ සහය ලබා දෙන බවයි. විදේශ මාධ්‍ය පැවසුවේ ට්‍රම්ප් සහ සෞදි ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මාන් කුමරු අතර පැවති දුරකථන සංවාදයකින්ද මෙම ගැටලුව විසඳී නොමැති බවයි. ඕමන් බොක්කේදී ඉරාන තෙල් නෞකාවකට ඇමරිකාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට බල කරමින් ඇමරිකානු මධ්‍යම අනතන නිලධාරියා පැවසුවේ ඉරාන දජය සහිත නෞකාවකට ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානයක් මගින් වෙඩි තැබීම සිදු කළ බවයි. NSL සිවුදින ක්‍රිකට් තරගාවලිය අවසන් තරගයේ ජය ගැනීමට දබුල්ල කණ්ඩායම අද සමත් වුණා. කලම්පෝ කණ්ඩායමට එරෙහි තරගෙන් දඹුල්ල ජය වාර්තා කළේ ලකුණු 119කින්. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 299ක ඉලක්කයක් හඹා ගිය කලම්පෝ කණ්ඩායමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 179ක් පමණයි. මොහොමඩ් සිරාස් කඩුලු 4ක් මිද හෙළුවා. දඹුල්ල කණ්ඩායම පළමුවෙනිම සඳහා රැස් කළ ලකුණු 222ට පිළිතුරු ලෙස කලම්පෝ කණ්ඩායම රැස් කළේ ලකුණු 146ක් පමණයි. දඹුල්ල කණ්ඩායම සිය දෙවෙනිම සතහා ලකුණු 222ක් රැස් කළා. යලි සිරස්තල පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්. යලකන්නේට පොහොර අනයනේ රබේ. ජූලි මාසයේ එල්නිනෝ තත්ත්වයක්. විදේශකින් පිරිසක් අත්අඩංගුවට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේනු විමුක්තිකා. සියත මේළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පසරු 6:30ට. එතෙක් රැඳී සිටින් අපගේ පෑන් පැපුවත් සමග.
6: ලොවපුරා සෙරසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town. සුරංගල්විස්ගේ ෆිල්ම්ස් දෙකක්ම එකම මාසේ රිලීස් වෙන්න තියෙනවා.
1: පළවෙනි එක ඒක තමයි මේක.
0: දෙවෙනි එක Room 106.
1: අපි ඉතින් ඒ ගැන සුරංගගෙන් ඇහුවා.
2: මාසේ නම් තියෙන්නේ ජූනි මාසේ. ඉතින් මං හිතුවේ කවදාවත් මේ චිත්‍රපට දෙක එක ළඟට පිරගත කිරීමක් ලැබෙයි කියලා. මොකද මේක එක චිත්‍රපටයකට වෙන මාංශය අධික මාංශයක්. චිත්‍රපට දෙකක් සඳහා මාංශ වෙනවා කියන්නේ මාව ඉතුරු වෙයි ගන්න.
0: එකම ඩිරෙක්ටර්ගේ ෆිල්ම් දෙකක් එකම මාසෙක. කලින් මෙහෙම වෙලා තියෙනවද?
2: එක් අධ්‍යක්ෂකරි චිත්‍රපට දෙකක් දෙපැත්ත සර්කිට් දෙක දුවලා තියෙන අවස්ථාවක් තියෙනවා. මර්ගේ මතකයෙන් ඉවරද නම් එක්ක සුනිල් සෝන්ටිරිස් මහත්මයාගේ, එහෙම නැත්නම් සෙල්ලක්ක රූ මහත්මයාගේ 1990 ගණන් වල වගේ.
1: යූටියුබර්ස්ලත් එක්ක කරපු ෆිල්ම් එක චැලෙන්ජ් එකක් වුණේ නැද්ද?
2: මම චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට රකපාව නළිය ගත්තොත් බන්දු සමරසිංහද, රංජන් රාමනායකද, බිමල්, ශාම්, කලන, ප්‍රියන්ත සිරිකුමාර වගේ ලොකු පරාසයක් තියෙන නළුවෙක් එක්ක මම වැඩ කරලා තියෙනවා. ඒකට යූටියුබර්ස් සිනමාවට ගිය තුරුදී මට ප්‍රශ්න කිහිපයක් තිබුණා. හැබැයි පළවෙනි දවස වෙනකොට මම දැනගත්තා ඉතාම හොඳට කන්ටිනියුටි තියාගන්න පුළුවන්, යම්කිසි දෙයක් කිව්වම තේරුම් ගන්න පුළුවන් ග්‍රහක් තියෙන සහ එහත් දෙනාම වගේ වැඩ කරයි.
0: Room 106 crime movie එකක්. එහෙමව ලංකාවේ අඩුවිනේ. ෆෑන්ස්ලා එක කොහොම බාරගනීද?
2: මටත් ඒ සම්බන්ධයෙන් පොඩි තිබුණා දෙයක් කිරීමේදී මේක කොයිතරම් දුරට ප්‍රේක්ෂකවරයා බාරගනීද නැද්ද කියන එක. නමුත් අපිට හැමදාමත් සරල විඳනාත්මක චිත්‍රපටවලම ඇලි ගැලී ඉන්න බැරි නිසා මාත් තීරණය කළා වෙනස් වූ චිත්‍රපටයක්, විශේෂයෙන්ම වසන්ත ඔබේසේකරගේ පැත්මකේ චිත්‍රපටයක් කරන්න. ඒක බොහොම සුදුසුයි. ඒකම අවිරෙන් දුන්න අවස්ථාවට.
0: Talk of the Town. මිලියන දෙකක මිනිස්සු හරියට මිනිස්සුන්ගෙන් හැදුණු මොහොතක් වගේ.
1: බ්‍රසීල් වල ෆේමස් කොපකබානා බීච් එකට එකතු වුණා.
0: මෙහෙම මිලියන දෙකක් එක තැනකට එකතු වෙන්නේ ෂකීරාගේ ෆ්‍රී ලයිව් ඉන් කොන්සර්ට් එක බලන්න.
1: මේක ෂකීරාගේ කරියර් එකේ එයා එක තැනක දැක්ක ලොකුම ක්‍රවුඩ් එක කියලා තමයි කියලා තිබ්බේ.
0: එදා ඉතින් බීච් එක කොන්සර්ට් එකක් නෙවෙයි, තනිකරම මියුසික් ෆෙස්ටිවල් එකක්.
1: ඒ ආපු හැමෝම මියුසික් වලින් ලස්සනට කන්ට්‍රෝල් කරන්න ෂකීරාට පුළුවන් වුණා.
0: Talk of the Town.
3: අමුවටයි දශම දෙකෙන්, අමුවටයි දශම හතරෙන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සේත හංගින දැන් වෙලාව තමල් 12 විනාඩි 26යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: මේකනි කම මැච්චකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
4: සින්දරෙල්ලා වගේ මං නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
6: Applicant got that Hush 15 reload කරලා ගත්තත් Hush 15. Applicant got that reload කරගත්තත් iPhone 17 Pro දිනනවා Hush 15. Hush 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් Hush 15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
7: මතකද AST හා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගෙම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත. වැඩි විස්තර සඳහා 0114700550 අමතයි.
3: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිත යන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: පිළිගන්න වේදිකාවට දසුනින් හසුනක් මැවූ දසුන් මත්කරන පුදසුන සනසන හදසුන ගිනි තියන ආදරණීය ගායකයා. ඊළඟට පිළිගන්න වේදිකාවට දසුන්ගේ හසුන් පත සංගීතයෙන් මුසපත් කළ දුකට නටන කසුන්.
5: නවත්තන්නෝක මේ නිවේදකය මේක හරියට කියවන්නේ. හොඳට අහගන්න. මේ සෙනසුරාදු උදේ 10ට දසුන් මදුෂානුයි කසුන් වික්‍රමසිංහයි සියත දෙනවා.
6: මම මේ දුකට නටන්නේ.
5: සියත ටියුන් කරලා තියාගන්න. ටියුන් කර හින්දනේ දැන් ඇහෙන්නේ
7: සියත 2020.
8: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
9: මේ පාර සියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
8: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියමේ.
9: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
7: සියත ක්‍රේසි වෙන් දේසි හේත හවස පහට
10: powered by bid to win.
11: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
9: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
11: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
12: 98.2 98.4

0: ροκουέμου σιάτατα. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනිවි රන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ekvelidigena warranty ek activate kara sama satyekama agal 55 LED TV ekak bina ganna.
1: Chris Vinnesin Sanna Mahal Jewelers vetin labunu rupiyal 150000 ak watina run kasiya rupiyal 260k wage adu ganakata dina gatte. Na kiya dinie Kanishka Sandarwan.
5: ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනෙක් ගැන ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනෙක් ගැන ගොඩක් සතුටුයි හැමදාම සියත FM අහනවා සියත FM එකටයි ස්වර්ණමාල ඩියෝ දෙකටම තැන්කියු කියනවා ඉතින්
3: හෙට ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න RG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
0: Fiat Crazy Vendezi.
1: හෙට හවස 5ට සියත අහන්න.
6: Powered by Bid to Win.
7: කාලෙක මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
8: නිින්ද යන්නද?
7: නිින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්නේ.
8: ආ මේ බලශක්තිය අරපු දෙන්නේ. බලශක්තිය අරපු දෙන්නේ. එහෙනම් දව හීන පේන්නේ නැත්තේ. බලශක්තිය හොතර තියෙන කාලේ හීන පේනවා අවුල.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
9: අපොස උසස්පලින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හොවාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544500
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
11: අයියා මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
12: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
13: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් කලරක් තමයි
7: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
15: සෙනසුරාද උදේ 8ට
16: දින්තු පිටියේ මේ නෝවෙල
15: ආ ඇයි
17: අනේ සර් අවුරුද්දට රෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
15: මොකක්
17: අවුරුද්දට රෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
15: අවුරුදු ඉවරයිනේ මොනසේ දැන් ඈ
17: මං කිව්වේ සර් ලබන අවුරුද්දට
15: ඈ

0: වටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා
1: සේතහගින දැන් වෙලාව තවල් එකයි.

0: ගැනුම් අනුපාතය රුපියල් 317ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 237.40ක් ලෙස දැක්වුණා. ඒ ගැනුම් අනුපාතය රුපියල් 227.34ක්. තවත් දේශීය පුවතක්. බොර්ලස්කමු ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 26ක් වූ බොර්ලස්කමු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. පවුල ඇති වූ ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. ඝාතනයට සම්බන්ධ 23 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් විදෙස් පුවතක්. හිස්බුල්ලා සංවිධානය ලෙබනනය සහ ඊශ්‍රායලය සමග ඇතිකරගත් සාකච්ඡා අඩාල කිරීමට උත්සාහ කරන බව අමරිකාව පවසනවා. දවල මන්දිරේ නිවේදනය කළේ යහපත් විශ්වාසයකිනුත් සංවාදයක් ගොඩනැගී තිබේදී සිදුකරන ක්‍රියා හේතුවෙන් සාම සාකච්ඡා ඇතිකිරීම බරපතල ගැටලුවක් වී ඇති බවයි. ප්‍රහාර සහ තර්ජන හරහා හිස්බුල්ලා සංවිධානයේ රාජතාන්ත්‍රික කටයුතු අඩාල කිරීම දැඩි ලෙස හෙළා දකින බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ටොමි පිගොට් පැවසුවේ.
1: සියත ටොප් ස්ටෝරි.

0: දැන් වෙලාව දවල් එකයි විනාඩි 10යි.
1: රොක් වෙමු සියතට.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
2: Pizza Factory. Family, friends and pizza.
3: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. එල්.බී. රන් අය ගත්ත කෙනෙක් ආය වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. එල්.බී. රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
2: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩක් නැති.
3: යවකි

0: theater, hot and spicy with Sudhu Kochi. Anugrahaya.
1: උපකරණ ඇතුළු බාණ්ඩ රසකට 60% දක්වා දෙවන්ත වට්ටම් සමග පොලිරහිත පහසුක වීමේ ක්‍රම ලබා ගන්න.
2: අම්මේ මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්.
3: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
2: අම්මා වෙතින් මට වටිනවනේ.
4: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
5: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
0: Theater Crazy Vendesi. Heta Havasa Pahata.
6: Powered by Bid to Win.
7: Anuwatai Dashamatekan. Anuwatai Dashamahataren.

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 26යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කර.

0: සින්දරෙල්ලවගේ මන්නන් ඉන්නේ මාවබේල් ගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන්වල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
6: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
14: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
15: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
16: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
19: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
7: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
16: කිරි ගොවි දිවි සරුවේමයි
8: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කම්ප්‍රුක.
5: ආ එහෙමත් පුළුවන්ද?
8: පුළුවන් නේ නැත්නම් කම්ප්‍රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
2: දෙදේ හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 2350 සිට ඉහළට කොන්දේසි සයිතයි.
4: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
10: මේ පාර සියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
9: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
10: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Win Desi Heta Havasa Pahata
11: Powered by Bid to Win
18: Tatte menno ayayay kiyala sindu viral vela
12: Duweka Facebook ekata dammada
18: Facebook itarak nevi man oy dennawa Sita TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
0: Sita Voice of Family
17: register wenna nama gama vistara 0712800800ට WhatsApp කරන්න
14: අසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. අසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. අසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
10: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: sehr tata.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය
3: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
6: මොකද්ද මහත්තයා
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද
7: Excite Power Play. Excite battery availability warranty activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
8: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544
9: 5000 අයියා මට ඇපල් මලක් දෙන්න
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
9: අයියා මට ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
11: ක්‍රිස්වෙන්නේසින් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
12: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි සන්නමහල් ජුවලර්ස් කියලා දෙකටම තැන්කියු කියනවා මීනා.
13: හෙට ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
14: සියත ක්‍රේසි වෙන්දේසි.
15: හෙට හවස 5ට සියත අහන්න.
16: Powered by Bid to Win.
17: Anuwatai dashama deken, anuwatai dashama hataren.

0: यह था टॉप स्टोरी।
1: නව සම ගිවිසුමක් ගැන පාකිස්තානය ඉඟි පළ කරයි. අමරිකාව සහ ඉරානය අතර ගිවිසුමක් සඳහා එකඟතා පළ කර ඇති බව පාකිස්තානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දැනට හෙළි කළ නොහැකි බවයි. අදල් ගිවිසුමේ මැදිහත්කරු වශයෙන් දෙපාර්ශවයේම විශ්වාසය තහවුරු කිරීමේ අරමුණින් එම තොරතුරු හෙළි නොකරන බවද පාකිස්තාන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා. දෙවන වටේ සම සාකච්ඡා සඳහා නියෝජිතින්ට සත්කාරත්වය සැපය හැකි රටකුමක් දෙන්න පිළිබඳව තොරතුරු එම අමාත්‍යංශය හෙළි කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙත් එම සාකච්ඡා ඉස්ලාමාබාදයේ සිදුවුවහොත් ඒ පාකිස්තානය විසින් ලද ගෞරවයක් ලෙස සලකන බවද අදාළ නිවේදනයේ සඳහන්. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ගමන් කිරීමට සහය වීම සඳහා වූ තම සැලසුම අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවලංගු කර තිබෙනවා. ඒ සෞදි අරාබිය විසින් අමරිකානු හමුදාවට තම කඳවුරු සහ ගොන් සීමා භාවිත කිරීමට ලබා දී තිබූ අවසරය අත්හිටුවීමත් සමගයි. අමරිකානු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙම ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ගමන් කිරීමට අමරිකාවේ සහය ලබා දෙන බවයි. විදෙස් මාධ්‍ය පැවසුවේ ට්‍රම්ප් සහ සෞදි ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මාන් කුමරු අතර පැවති දුරකථන සංවාදයකින්ද මෙම ගැටලුව විසඳී නොමැති බවයි.
0: සියතා ටොප් ස්ටෝරී.

ආස්වාද ප්‍රේම ගීය තමයි ඇසෙන්නේ දැන්. දැන්ගෙනම් හරියටම පැය තුනක්. ප්‍රේම ගීය කෙසේ වෙතත් නේද? උන්මාද ගතිය නම් දැනෙනවනේ. පිස්සු කෙල්ලනේ නානේ. Hey, good afternoon. සුදු කොච්චිගේ දවල් ෂෝ එක ඔන්න පටන් ගත්තා. හවස 5ට කලින් ඇවිල්ලා යන්න.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වැට් සඳහා ලියාපදිංචි සීමාව කලින් ඇත්තටම වාර්ෂික පිරිවැටුම මිලියන 60කට වගේ තිබ්බේ. මේක මිලියන 36 දක්වා අඩු කිරීමක් දක්නට ලැබෙනවා. කාර්තුවකට මිලියන 9ක් කියන එකෙන් අදහස් කරන්නේ දවසකට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක වගේ පිරිවැටුමක් තියෙන සෑම කෙනෙක්ම වැට් වලට රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවය තියෙනවා.
2: මෙතනදී කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට ජූලි 1 වෙනිදා ඉඳන් ඉදිරියට බැංකු හා මුල්‍ය ආයතනයක් තමන් සපයනු ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙව යුතු නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. මෙකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු. ලොවම රසින්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
3: පිට්සා ෆැක්ටරි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
4: නෙත දිව යන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර.
5: ඔය ඇමරිකා එක්සත් ජනපදයේ, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයෙ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි.
4: LB රන් අය අපි ගැන හිතන

0: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
1: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
0: අම්මා වෙතින් මට වටිනවනේ.
2: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
3: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස 5ට.
5: Powered by Bid to Win.
6: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
3: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
1: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
9: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
10: 8.2 0.4

හිනාව යන්නේ කිව්වා මිති සිනාවෙන්න ඕනේ නේද? මම ඉතින් එක එක හිනා දැම්මට අන්තිමාරි ඇත්තටම හිනාව ආවේ. මේ ඇත්ත මේකමද? ඇත්තම හිනාව මේ. හරිද? මේ WhatsApp messages ගොඩක් තියෙනවා. ඒවත් සමහර ඒවා කියවුවහම හක හක ගාලා හිනා යනවා. මං වගේම තමයි මාව අහන අයත් අනේ. අන්න ඒකයි මට සතුටු. ෆුල් ජලියේ ඉන්නවා, හිනාවලා ඉන්නවා නේද? දැන් බලන්න මේ සින්දු අන්තිම හරි යද්දි සමීර මෙසේජ් එකත් ආලා අහලා තියෙනවා කෝ හිනාව කියලා. දන්නවනේ මම මොකක් හරි වැඩ කෑල්ලක් දානවා කියලා සින්දු යකට. රෙකෝඩ් කරලා එවන්නලු. ඇයි එච්චරට ලස්සනද මගේ හිනාව? රෙකෝඩ් කරලා එව්වහම ඔයා ඕක නිතර නිතර අහයි. ඊට පස්සේ ඔයාට ඒකෙන් වැඩක් නැති වෙනවා. එනිසා ඔය ඉඳලා හිටලා ඇහෙන එකේ තමයි ගතිය තියෙන්නේ. හරිද? සින්දු කේපයක් මතක් කරලා තියෙනවා. කිරිවත්තුඩුවේ සමීර ඉන්නකො එකක් හරි දෙන්න. මං හිතන්නේ ඔයා ඉල්ලපු ඒ වගේ මම අද තෝරගන්නේ හින්දි සින්දුවක්. ආ හින්දි දෙක තුනක් මතක් කරලා තියෙනවා. එනාට මම තෝරගන්නේ හින්දි සින්දුවක්. හැබැයි ඒක දැම්ම දෙන්නේ නැහැ. ඒක දෙන්නේ තව චුට්ටක් පරක්කු වෙලා. කම නැහැනේ. දිගටම ආගෙනනේ ඉන්නේ නේද? මාව අහන්න නැතු ඉතින් ඔයා වෙන මොනා කරන්නද මේ වෙලාවට නේද? මිලානෝවල මාතර ඇඹුල රෙස්ටෝරන්ට් එකේ කට්ටිය මට ඊයේ හරි පෙරේද හරි මොකක් හරි හේතුවකට මට මතක නැමුණ හරි කෑම සම්බන්ධයෙන් දෙයක්ද කොහෙද? ඔගොලු ඉතින් කෑම සම්බන්ධ දේවල් වලටනේ මතක් වෙන්න ඕනේ නේද? ඇඹුල රෙස්ටෝරන්ට් එක කියලා කිව්වහම මට ගෙදරදී මතක් වුණා ඔගොල්ලොන්ව. ඇත්තමයි. ඔගොලු මට සාමාන්‍යයෙන් මොනවද අද තියෙන්නේ කියලා ෆොටෝ එකක් එහෙම ගහලා එවනවනේ. රතු බත් තියෙනවා, සුදු බත් තියෙනවා, පරිප්පු වල තෙල් දාලා. අම්මෝ කෑම ගොඩක් තියෙනවානේ. අද නම් මට ෆොටෝ එකක් එවලා නෑ. මම මේ කලින් දවසක ෆොටෝ එකක් බලාගෙන කියවන්නේ. කොහොම හරි ඒ කෑම සෙට් එකක් මට මතක් වුණා ගෙදරදී. හැබැයි මම ඉතාලිය ආපු දවසක හරිද? එකපාරක් ඇවිල්ලා තියෙනවා. ඒත් මිලානෝ වලට නම් ආවෙ නැහැ. රෝම් වල තමයි මම වැඩි හරියක් හිටියේ. ඊට පස්සේ ආපම් පෙයි. ඒ ගියා ඊළඟට නාපොලි ගියා. ඕමෝම් පොඩි පොඩි ප්‍රමාණයක් කවර් කරගත්තා. හැබැයි මිලානෝ වලට එන්න ඕනේ. ආවහම බත් කටක් කන්න ඕනේ. ඔහෙන් කටක් කිව්වට කටවල් 20-30ක් විතර කන හොඳේ. රස බත් එකක් දෙන්න ඕනේ. ගෙදරට තරන් යන්න ඔතලක් දෙන්න ඕනේ. හාද? ඊළඟට ඩුබයි වල මංජුල බබා සුබ දහවලක් වේවා. මොකද මේ ඉල්ලලා තියෙන සින්දුව? අතුල අධිකාරි මහත්මයාගේ සින්දුවක් කියලාද කියලා තියෙන්නේ? අතු හේ සොන් එකක් කියලා තියෙන. අනේ මන් දන්නේ මොනවාද කියලා මේ වල තියෙන්නේ. කොමාරි වමට පැහැදිලි වෙවයි කියලා මං හිතනවා. කට්ටිය කොරියා ගියපු එකේ ඔයාට යන්න තිබ්බේ අර මල්ලිලත් එක්ක. ඈ කොයි මල්ලිලත් එක්කද? ෆෝකන්දරින් යමුණ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඒගොල්ලොන්ගේ මල්ලිලත් එක්ක මටත් යන්නලු තිබුණේ. ඉතින් කලින් කිව්වේ නෑනේ. නැත්තම් යන්න තිබ්බ තමයි නේද? අද ඇහුවද ඉතින් මෝනි ෂෝ එක කොරියාවේ සිට? හොඳයිනේ. මේ කරනවා වගේම හොඳට කරා නේද ෂෝ එක? ඉතින් මගේ කොරියාවේ යාළුවන්ට ආදරෙන් මතක් කරනවා. අපේ ඩබලව හොයාගෙන කොහොම හරි මට මොනා හරි එවන්න තියෙනවා නම් අඩුම තරමේ චොක්ලට් එකක් හරි. හරිද? ටොෆි එකක් හරි. කොහොම හරි අපේ තෝඩුවව හොයාගෙන මේ අර විඳයි ආශ්චර්යයි හොයාගෙන මේක සුදු කොච්චිට ගිහිල්ලා දෙන්න කියලා බාර දෙන්න තියෙන්නේ. හොඳේ. ඒගොල්ලෝ මං හිතන්නේ අනිද්දටද කොහෙද එනවා ඔහෙන් කොරියාවෙන්. ඉතින් ඒ නිසා දැම්මම මොනා හරි ලෑස්ති කරගන්න. හරිද? ඕන දෙයක් වටිනා කියන ඕන දෙයක්. හැබැයි හොඳට මේ රප් කරලා ඒ කියන්නේ මොනවද තියෙන්නේ කියලා හොයාගන්න බැරි වෙන්න
ඒගොල්ලන්ට මුකුත් එක ඕපන් කරන්න බැරිවෙන්න හොදෝට අලවල කරලා දෙන්න හොද. නැත්ත ඕක මට හම්බුඩි නැතුවරොත්. හරිද, ඔන්න කොරියාව යාළුවන්ට පණිවිඩ දුන්නා. මං එනකම් ඉතින් බලාගෙන ඉන්න එපා. ඔගොල්ලෝ එනකම් මටත් බලාගෙන ඉන්න බෑනේ ලංකාවට ඔගොල්ලෝ එනකම්. ඒ නිසා ඔය අපේ කොල්ලයි කෙල්ලයි අතේ එවන් මොනා හරි එවන්.

0: දවස් දෙකයි විනාඩි 36යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට

0: අත්තේ මෙන්න ඔය අයියා කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
1: සීත Voice of Family.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
3: රැපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.

0: සුප්‍රේම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 270යි. කිස් තක්කාලි සෝස් ඉතිරි රුපියල් 125යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 280යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉකෝ පැක් ඉතිරි රුපියල් 210යි. කාගෙන්ස් පර්සනේ.
1: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
2: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද ඇන් ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයා සම්මානිත වූ වගයි.
3: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
4: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
5: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාරසියත ක්‍රෙස් වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
5: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: සියත ක්‍රේසි වෙන් දේසි හේත හවස පහට
6: powered by bid to win.

Samira, ඔය ඉල්ල පුසිදු වලින් ඔන්න එකක් පිළියන්ද ලොබෙල් එක කටියත් මාව අහගෙනලු ඉන්නේ. එක තැනක තියෙනවා ඔබෙල් කියලා, එක තැනක තියෙනවා ලොබෙල් කියලා. මොකද හරි එක සල්ලි සල්ලි සින්දු ඉල්ලලා තියෙන එක කලින් ප්ලේ වුණාද නැද්ද කියලා මම බලලා, ප්ලේ වෙලා නැත්තම් දෙන්නම්. හරිද, තිලක් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ.

0: Rockwemos 7. හතර වටේම පත්තර තප්පරේට 7ට.
1: 7ද පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
1: ක්‍රිස්වෙන්නේසින් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
5: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා ටෑග් එකක් හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි ස්වර්ණමාල ඩියුටි කරලා දෙකටම තැන්කියු කියනවා මීට.
3: හෙට ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසිතින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
0: සියත ක්‍රේසි වෙන්දේසි
1: හෙට හවස 5ට සියත අහන්න.
6: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 01-1-544-5000
7: ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: సిండరెల్లా వగే మన్నం ఇన్నే మావ బేర్ గన్న కౌరుత్ తనకం
0: అపే దరువన్ అపట వడం ఇదిరేన్ ఇదిన్ అగే కథావ లియన్న ఎయట ఇదహరిన్న
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: කාලෙකින් මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ
6: නිින්ද යන්න
5: නිින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්න
6: ආවේ බල බලශක්ති අර්බුදේනේ බලශක්ති අර්බුදේනේ හීනද හීන පේන්නේ නැත්තේ බලශක්තිය හොදට තියන කාලට හීන පේනව අවුල
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
8: අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: සෙනසුරාද උදේ 8ට
11: ඇයි
12: අනේ සර් අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
11: මොකක්
12: අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්
11: අවුරුදු ඉවරයිද මනුස්සයා දැන් ඈ
12: මං කිව්වේ සර් ලබන අවුරුද්ද ඈ
13: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
14: ඇඹිලි පිටියට 98.4

0: ගොඩාක් එක දිගට දෙන්න යන්නේ. මේකට ආදරෙන් එකතු කර ගන්නවා යාළුවෝ කීප දෙනෙක්ව. උදේ 6 ඉඳන් රෑ 8 9 විතර වෙනකන් දිගටම අපි වහන කොළු පැංචෙක් කියනවනේ මලිත් කියලා. කොළු පැංචා හොඳ පැංචා මෙයා නේද? හරි හරි ආදරෙන් එකතු කර ගන්නවා. මොනවද දෙන්න ඇද්ද කියලා අහලා තියෙනවා. වෙන මොනවා දෙන්නද මෙච්චර මේ ලස්සන සින්දු දෙනකොට, උම්මා දෙනකොට, ආදරේ දෙනකොට තව මොනවද ඕනි කියන්නේ? හදපතුලේ තෑගි තෝනද? අපි ඔය අනිත් අය වගේ තෑගි දීලා රේඩියෝ අස්සවන් නෑනේ.
1: දිවි කතරේ ගගුලැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ.
0: තේරුණානේ ඈ?

එහෙම තෑගිවත් සල්ලිවත් නොදී එච්චර අහනවා කියන්නේ වනේද සීත කට්ටිය? මොන ආඩම්බරයක්ද දෙයියනේ? ඈ ආදරේ ඉතින් ආ

0: क्या था टॉप स्टोरी।
1: කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගු ගන්නයි නියෝගයක්. අපමත මුදාහැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත් කළා. අල්ලස් කොමිසම අද අධිකරණය හමුවේ කළ ඉල්ලීමක් සලකා බලමින් නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම විසින්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලිතේ ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේන අපමත නිදහස් කරනු ලැබුවේ පසුගිය පසුවනතයි. අල්ලස් කොමිසම අද අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ කපිල චන්ද්‍රසේනගේ අපාව ලඟු කර නඩු විභාගයේ අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන ලෙසයි. අල්ලස් කොමිසම මෝසමක් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම හමුවේ මෙම කරුණු දැක්වීම සිදු කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසයි කොමිසම ඉල්ලා සිටියේ. දැන් විදෙස් පුවතක්. ලෝක වෙළඳපළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලෙක මිල අද සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 99.43 ලෙසයි. WTI වර්ගයේ බොරතෙල් බැරලෙක මිල ඩොලර් 93.17 ලෙස සටහන් වී තිබෙනවා. ඒ දිනට සාපේක්ෂව %2 පහළ යාවක්. මේ අතර යුද කෙරුම් අවසන් කිරීමේ අරමුණින් ඇමරිකාව සකස් කර ඇති කරුණු 14කින් යුතු නව අවබෝධතා ගිවිසුම තමන් සලකා බලමින් සිටින බවයි ඉරානය සඳහන් කළේ.
0: සියතර

හවස තුනයි වෙනඩි දා හතරයි වෙලාව මේ මංචුල ඔයාට ඕනි කිව්වන්නේ මේ අතුලයි යගේ සින්දුවක් මොකක් ඕන ආසම මොකක්හරි එකක් තියෙනවද නැත්ත මං කැමති එකක් ඔයා වෙනුවෙන් ප්ලේ කරන්නද මොකද කියන්නේ ඔයාට මම දෙනවා තප්පර 30ක කාලයක් ඔයාගේ හිතේ තියෙන දේ කියලවන්න පටගාල හොඳේ ඒ අතරේ හායි එස්බි කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා මම එස්කේ අනේ මොකද්ද මේ නම වෙනස් කරලා තියෙනවා කොහොමද මගේ එස්බි මොකද සුදු බට්ටි නේද අනේ මන් දන්නේ බීල පොරොන්දු දෙන්න එපා මොකද කියලා කියන්නම් මේ ටික පාට කරලා ඇවිල්ලා හනේ හනේ මොකද වුනේ වතුර තමයි ඉතින් බොන්න ඕනේ හරිද හොඳ ළමයි එහෙමයි කැඹිලි වතුරත් කමක් නෑ ඕගොල්ලෝ මොකක් කරේ අලුත් අවුරුදු උත්සවයකට ලෑස්ති වෙනවද අයියෝ පුතා අවුරුදු ඉවරයි මැයි 7 අද නැන්දනේ අවුරුදු සමරන්නේ සූර්ය මංගල්‍ය කියලා දාලා තියෙනවා ආ සූර්ය මංගල්‍ය කියලා දාලා තියෙන එකේ අකුරු වැරදි සිංහල කියන එක හරියට ලස්සනට අකුරු වරද්දන්න නැතුව ලියන්න ඕනේ නැත්නම් මට තරහ යනවා හරිද කොමාරි කමන්නේ කරන වැඩක් ලස්සනට පිළිවෙලට හොඳට කරන්න ඕනේ ආය ආය වැඩ එන විදිහට හරිද ඊළඟට මේ ලලි තව ආදරෙන් එකතු කරගන්නවා ඔයා මට මෙසේජ් එකක් දාලා තියෙනවා මොකක් හරි කතාවකුත් කියලා තිනවා මට පැහැදිලි නැහැ ලලිත් ප්‍රියංකර දුව එකතු කර ගන්නවා කියලා තිනවා ආදරණීය දූ පොඩ්ඩ අයේෂා අතල අධිකාරී මහත්මයාගේ සින්දුවක් කියලා කිව්වහම වටක් ගාලා එන්න විතර මේ පැත්තේ නේද අතල අයියාගේ සින්දුව වලට නේ ආසම හරි එහෙනම් ඊළඟ සින්දුවට ආවත් ආදරෙන් එකතු කර ගන්නවා අපි ඉතින් අයියා කියලා නේ කියන්නේ අතුල අයියට මට නිකන් දුරයි දුරයි වගේ නිකන් අර අතුල අධිකාරී මහත්මයා කියලා කිව්වා අන්න ඒකයි වැඩේ අර ඉස්සෙල්ලා මම මේ පිළියන්දල කට්ටියක් එකතු කරගත්තේ ඒකේ නම හරියටම කියනවා නම් ඔබෙල් ඔබෙල් තමයි ඒ ෂොප් එකේ නම ඔක්කොම ආදරෙන් එකතු කරගන්න ඉස්සෙල්ලා වැරදිලා වෙන එකක් කියලා තිබ්බේ නේද හරි හරි කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ කඩුවත ක්‍රිෂාන් අයියා හලෝ මොනවද නෙමෙයි කියලා තියෙන්නේ මං ඔයාලට නිවි සැනසෙල්ල රිප්ලයි කරන්නම් හරිද ඊළඟට ආදරෙන් එකතු කරගන්නවා අද මේ AKR ෆැෂන් එකේ සුදු මාත්‍යාගේ ජනම්දින් මුබාරක් එකලු මණ්ඩාරගම AKR ෆැෂන් එකේ කටි ඔක්කොම සුබ පන්දනයක් වේවා කියලා විශ් කරනවා නේද මාත් විශ් කරනවා මම නම් විශ් කරන්නේ සුබ පන්දනයක් වේවා කියලා නෙවෙයි හැබැයි ජනම්දින් මුබාරක් කියලා හරිද ආදරෙයි මුවා සුදු මාත්‍යා සුබ වෙන්න ඕනි ජය වෙන්න ඕනි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබෙන්න ඕනි රුසිරින්නවා ගානේවත්යෙන් යවත ආදරෙන් එකතු කරගන්න ඊළඟට කවුද මේ පීඑල් ජේ හයි ඔයා හැබැයි අද පැය භාගයක් විතර කලින් මෙසේජ් එක දාලා තියෙන්නේ ඇයි ඒ එහෙම වුවහම වේලාසන සින්දුවක් හම්බ වෙයි කියලා හිතුවද එහෙම වුවහම සින්දුවක් හම්බ වෙන්නේ නැති වෙන්න මිඩ තියෙනවා මොකද දෙකෙන් පස්සේ වෙන මෙසේජස් තමයි මම සාමාන්‍යයෙන් ඕපන් කරන්නේ වෙලාවට මේක දැක්කේ හරිද

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදේ ඇස් යට වේදනාව, මස් පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය වමනය, සමෙහි රතු පහල පහට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇතනම් සුදුස්කම් වෛද්‍යවරයෙක් හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආය වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.

0: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
1: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
2: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
1: අම්මා වෙතින් මට වටිනවනේ.
3: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
4: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
5: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස පහට.
6: Powered by Bid to Win.
7: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
11: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
13: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
14: 2012 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
15: අනුවටයි 0.4 දෙනියයට.

නටන්න හිතනවා නේ? හිතුණත් නටන ඕන නොහැ. ඉඩගලින් නම් දෙක තුනක් කියන්න නේද? ආගින්න ඔබටත් සාධාරණයක් කරන්න එපැයි. ඉංගිරියේ පිළිම කන්දේ ඉඳන් නිසංක මෙසේජ් එකක් දාලා තියෙනවා. හලෝ නිසංක, ඔයාලට තියෙනවා සින්දුවක්. ඉන්න බලන්න මම ට්‍රයි කරනවා. සජීව අයියාගේ යාළුවත් අහගෙන.

0: හවස 3 වෙනාඩි 34යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද ඇන් ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: පින්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: හිනාවෙන්න මෙන්න වෙලාව.
5: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
6: හරි.
5: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
6: ලුණු නිෂ්පාදනය කරනවා.
5: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා තියෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
8: අනුග්‍රහය.
9: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච්
13: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා.
15: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
17: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
18: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්ව වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
19: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
20: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
21: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
22: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
23: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
24: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
25: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි.
26: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
27: ආ එහෙමත් පුළුවන්ද?
26: පුළුවන් නේ නැහ. කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවටම බට්ටු ගෙනවා.
28: දෙදේ හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිට ඉහළට කොන්දේසි සයිතයි.
29: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
30: මේ පාරසියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
29: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ.
30: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
31: සියත ක්‍රේසි වෙන් දේසි හේත හවස පහට
32: powered by bid to win.
33: තාත්තේ
0: ඇයි මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත ටීවී Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: register වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: හොදත් අත් දෙරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාෆස්ටයි අපිත් හන්න සියත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
5: සුදු කොච්චි මරු

හවස හතරට තව තියෙන විනාඩි 10:11 තියෙනවා. මම නැති වුණ දවසක ඔය කාට කාටත් මගේ අඩුව තේරෙයි. ඔන්න ඔන්න ඔන්න ඔන්න වැළපෙන්න අරගෙන තියෙන්නේ ලලිත්. චුට්ටක් එහාට මෙහාට වෙච්ච ගමන් කොල්ලා ඉතින් අඬන්න ගන්නවා. මං කියලා තියෙනවා මම කැමති නෑ කියලා අඬන කොල්ලොන්ට. මං ආස මොන දේ වුණත් ආයිතින් ගැම්මට ඉන්න කොල්ලොන්ට, හරිද? ඕනම් රෙඩි ගෑන්ලමගේ පස්සෙන් යන්න ඇති කොල්ලොන්ට. එතකොට නපුරු කොල්ලොන්ට, ඒකයි නපුරු වෙන්න ඕනේ. මේ මේ ඇත්තටම නෙවෙයි ඉතින් දන්නද පොඩ්ඩක් නිකන් අර ආඩම්බරයට ඉන්න සීන් එක. එහෙම වුණාම තමයි මම කැමති. ලලිත් අඬන්න එපා සුද්දා, මටත් ඇඬෙනවා. එතකොට ගිම්හානේ වුණෙත් ඔයා මේ දිගු ජීවන ගමනේ, වස්සානේ වුණා ඔබ මේ හිරිමල් යොවුන් වියේ. කවුද හිරිමල් යොවුන් වියේ ඉන්නේ? ඔයාද මමද? හිනා යනවා අනේ. සුලං පොදක් වුණෙත් ඔයා සිසිලස දුන් ආදරේ. සුරලිය වුණෙත් නුඹමයි ඉදිරියක් වුණු මේ දිගු ගමනේ. මැණිකක් වුණේ නුඹ මගේ මේ හදවත ගැමුරේ. හුස්ම පොද නුඹයි මගේ ජීවිතයට පණ පොවනා ඔබ මිතුරේ. මම පොඩ වචන වෙනස් කළා, නැත්තම් ගැලපෙන්නේ. මං කොමාරි ගලප ගත්තා, හරිද? කොමාරි ලලිත් කොච්චර ඔයා තරහෙන් හිටියත් මම කියලා උම්මා එකක් දීපු ගම ඔයාගේ තරහ කොහෙන් ගියාද නෑ, කොහෙන් ගියාද නෑ නේද? දැන් හරියා ලබන සතිය දිහාර මට චොක්ලට්ස්ත් තෙවනවා කියලා තිබ්බා. ඊට පස්සේ තමයි ඉතින් පොඩ්ඩක් වැළපෙන්න ගත්තේ, මෙසේජ් එක කියුවේ නෑ කියලා. දැන් හරිනේ, දැන් තරහ නෑනේ. හා අසංක ඉන්නවා කඩවත. සුදු කොච්චි, මං අද ලංකාවේ සුද්ධියක් එක්ක කොළඹ යන ගමන් ඔයාගේ කතා අහගෙන. ලංකාවේ සුද්ධියෙක්, ඒකෙන මං වගේ වෙන්නද නේද? කොහොමද ෆොටෝ එකක් එවන්නකො බලන්න. බැරිද? ධෝනි කේස්ද? එහෙනම් කමන්නෑ ඉති. පුළුවන් නම් එකක් එවන්න හොඳේ. මං ආසයි බලන්න කවුද ඔය ලංකාවේ සුද්ධි කියලා බලාගන්න. ජයනාතිනෝ මහනුවර ආදරෙන් එකතු කරගන්නවා අපේ යාළුවා. ඊළඟට නිවන්තක, කිරිබත් ගොඩ නිවන්තක. ඔම්බෝ එයත් එන ඔබ දූපෙනේ. මට කලින් මෙසේජ් එකක් දාලා තිනේ ඔයා ලලිත්තු මතක් කළේ නෑ නේද ටික දවසකින් කියලා. ඊට පස්සේ දැන් අහලා තියෙනවා ඔය ලලිත්තාවේ මාස ගානකින් නේද කියලා. නෝ නෝ නෝ නෝ, ලලිත් ඊයේත් මෙසේජස් එවල තිබ්බා, පෙරේදත් එවල තිබ්බා. මම ඊයේද කොහෙද කිව්වත් එක්ක මම මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ නැතත් මල්සරා වගේ තමයි පස්සෙන් එලව එලව එනවා ලලිත්. මම නැතත් මේ ෂෝ එකේ ලලිත් ඉන්නවා කවදා හරි. ඔන්න බලන්නකෝ.

0: Rockwemos 7. අතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
7: ඇසියෙන් සන්න මහල් චුවලස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
8: ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනේ ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි ස්වර්ණ මහල් ඩියුටි කරලා දෙකටම thank you කියනවා ඉතින්.
9: හෙට ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසිතින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මෝම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න REG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න
10: සියත ක්‍රේසි වෙන්දේසි
11: හෙට හවස 5ට සියත අහන්න
12: powered by bid to win
9: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා අපරාධ කියන්න බෑ ඒ ලෙවල් උත් දෙපාරක් කරගත්තා පාඩු නෑ අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන් රස්සා දෙකක් කළා වහන දෙකක් ගත්තා
13: ගිහන් හැබැයි එකක්
9: ආයි ඒ ගැන බය වෙන්න එපා එකම අඩිස්ගේ හැබැයි සින්දු දෙකක්
0: සතියේ දවස් පහේම උදේ 10ට ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: කාලෙකින් මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
2: නිින්ද යනද?
1: නිින්ද යනවා. මේ දවස්වල හීන වැඩි පේන්නේ.
2: ආවේ බෙල් බලශක්ති අර්බුදේනේ. බලශක්ති අර්බුදේනේ. හීනද හීට පේන්නේ නැත්තේ. බලශක්ති හොතර තියන කාලේ හීන පේනවා අවුලක්.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
6: හවස 4:00 වෙනාඩියේ.

0: බිරියානි වැනි ආහාර වර්ගවල මිල රුපියල් 25කින් ඉහළ රංවන බවයි. මේ සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂණ රුක්ෂාන්.
1: නැවත කහපාට ගෑස් එකේ මිල අත්තරෝ මතක විදියට ඉහළ ගිහිල්ලා තියෙනවා. කහපාට ගෑස් එකේ හිමිකරුතුමෝ මේ රටේ ගෑස් පාලනය කරන්නේ. අපි අද දින සිට කහපාට ගෑස් වලින් අපේ ආපන ශාලා කර්මාන්තයේ වැඩ කරන 25ක් 30ක් අතර කර්මාන්තකරුවන් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කරනවා රුපියල් 5කින් ප්ලේන්ටි එක වැඩි කරනවා, රුපියල් 10කින් කිරිතේක වැඩි කරනවා, කෙටි ආහාර වර්ග රුපියල් 5කින් වැඩි කරනවා, පරාට, බිත්තර රොටි මිල වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. රයිස්, බුරියානි, නාසි කුරාන් වැනි අයිතම් වල මිල අපි රුපියල් 25කින් ඉහළ දාන්න තීරණය කරා අද මධ්‍යම රාත්‍රියේ 12:00.
0: දන්තවදේශීය පොතක්. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පැත්සම අභ්‍යාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ වුණා. ඔහු ඉල්ලා ඇත්තේ තමන්ව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතරංගුවටගෙන රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි. අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ මෙම සලකා බැලීම සිදුවුණා. පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කරුණු ඉදිරිපත් කළා. ඔහු සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමෙන් පසුව රජය විසින් ඒ පිළිබඳව සාබැලීම සඳහා කොමිෂන් සභා සහ පරීක්ෂණ කමිටු කිහිපයක්ම පත් කළ බවයි. එම විමර්ශන කොමිෂන් සභා සහ කමිටු වලින් සිදු කළ කිසිදු විමර්ශනයකදී මෙම පාස්කු ප්‍රහාරයට තම සේවාදායකයා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැති බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා. අනතුරුව අභ්‍යාචනාධිකරණය තීන්දුව කළේ බෙඩිතුර කරුණු දැක්වීම ජුනි මාස 4 වනදා සිදු කිරීමටයි.
2: Theater Top Story.

ආසම ආසම ආසම සින්දුවක් දෙන්න යන්නේ. මේකට ආදරෙන් එකතු කරගන්නවා රන්වින් එකේ කොල්ලෝ ටික. හයි, කොහමද? මට මැනික කියලා කියලා දෙන්න ඔයගොල්ලෝ. Thank you. මොන මැනිකද? නිල් මැනිකක්ද සුදු මැනිකක්ද? මං කැමති හැබැයි නිල් මැනික කියලා කියනවාට. හොඳේ, සුදු මැනික ඔය හැමෝටම කියනවනේ නේද? අනේ මේ කිලෝ රහක් නැති කළු අයටත් සමහර සුදු මැනික කියනවා නේද? කවුද මේ? මේ නිල් මැනික කියලා මට දාලා තියෙන මෙසේජ් එක ප්‍රොටෙක්ස් කම්පනිය කේජී 2980 නිල්මැණික කැබ් එකේ. කැබ්සල්ටත් නිල්මැණික කියලා දානවද? අදයි ඇහුවේ. මාතර බලා යන ගමනේ ලක්ෂ්මන් අයියත් එක්ක රංග අහගෙන ඉන්නවා. රංග ආදරෙන් එකතු කරගන්නවා දෙන්නම්.

0: වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙනවා.
1: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
2: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
3: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
2: අම්මා වෙපින් මට වටිනවනේ.
1: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
2: ආරීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස 5ට
5: powered by bid to win.

මම යනවා කැන්ඩි වලට ජයස් දීප්ති ද සිල්වා ෂෙරන් ඩයස් වගේම රොසෙට් ගමගේ ෆරිදා නිරෝ චන්ද්‍රානි මාරසිංහ ඔක්කොම ආදරයෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට කළුගල් වලටත් මැණික් කියලා කියන අයත් ඉන්නවනේ අම්ම පහා කියලා. ඉරිසියාවෙන් පැලි පැලි මෙසේජ් එකක් දාලා තියෙනවා. කසුම් ඔයාට බැරි නම් මට මැණික කියලා කියන්න. කියන අයටවත් කියන්න දීලා පොඩක් ඉන්නකෝ ඉරිසියා කරන්න නැතුව. නමල තාදු අම්මනම් කැටේ මාත් ඉන්නවා කියලා තියෙනවා. අම්මනම් කැටේ කියන්නේ මැණික් කැටවලට වඩා වටිනවද? ඔව්ද? ඔව් වෙන්නේ නැති නේද? රන් මැණික කියලා මට කියලා තියෙනවා ආදරෙන්. ශෂික ශෂික මං කියලා තියෙන්නේ මට ආදරේ නම් මාත් ආදරේ කියලා. ඔයා කවියක් දෙවලා තියෙන්නේ දැනුයි ඒක දැක්කේ. සීගිරි සිතුවමක් වගේ සුදු කොච්චි, ඇස් දෙක තරු දෙකක් වගේ සුදු කොච්චි, හිනාව මල් පෙත්ත වගේ සුදු කොච්චි, අහන් ඉන්න ආසයි හඬ සුදු කොච්චි. ලස්සන ලස්සනයි. තැන්කියු සශිකා ආදරේ ඉතිං.

විස හතරයි වෙනට වෙසි හතයි වෙලාව. නදී පිළියන්දල නදීද? ඔව් නේද? වෙන නදියෙක් කොහෙන්ද නේද? ආදරෙන් එකතු කරගන්න ඔයාවත්. ආදරෙයි මගේ ගඩොල් කැටේ කියලවල දැන් ඒ පාර. කසුන් යන්න යන්න මන් තරහයි. හයි මැනිකේ කියලා මෙසේජ් එකක් දාලා තිනවා. බුද්ධික පූල් එකේ බුද්ධික. හයි හයි චක්කරේ චක්කරේ නෙමෙයි ඔයා. එක්කෝ ඔන්නෑ

0: 24 විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: සිින්දරෙල්ලවගේ මන්නම් ඉන්න මවබේල් ගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්. මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මේ 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 1322.
3: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
4: 2026 ප්ලැටිනම් එක්සලන්සිස් සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
3: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
6: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
7: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
8: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
9: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
10: මේ පාරසියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
9: ස්වර්ණමහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
10: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
11: සියත ක්‍රේසි වෙන් දේසි හේත හවස පහට
12: powered by bid to win.
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
14: සියත දිවයින පුරා

හුරතල් වෙනකොට. ඉතුරු ටික ඕන්න නෑනේ. මේක මේ නිදන වෙලා වන්නේ වේනේ. ඉතින් ලස්සනයිනේ සින්දු ටික. තමුණ හරි ආසේව ඕනේව තියනවද? මොකද තා විනාඩි 18ක් විතර තමයි මම ඉන්නේ. මම යන්න කලින් ඉතින් ඉල්ල ගන්න තියෙන සින්දු කිල්ල ගන්න හරිද? මේ ආදරෙන් එකතු කරගන්නවා නුවන් කොල්ලව. හයි, කොහොමද? අද එන්න බැරි වුණානේ. සුදු කොච්චිව හන්න කියලා තියනවා. උල ටික මිස් වුණාට කමන්නේ, අන්තිම ටික හරිවා කොහොම හරි අහනවනේ. මදයි නේද? රාබිටා හලෝ, ඔයා මොකද්ද මේ කියලා තියෙන්නේ? බොස්ලා ටවර් එකක් ගියපු නිසා හදිස්සියට අකුරුත් පැටලිලා වැරදිලා. ටවර් එකක් නෙවෙයි ටුවර් එකක් ගියේ ඒගොල්ලෝ. ඔයත් යන්නේ සිහින මවාගෙන නේද ඇත්තේ කියලා තියනවා. මම ගියොත් යන්නේ ආ එන්න නෙවෙයි. හරිද? එනිසා මාව ලංකාවෙන් යවා ගන්න හදන්නේ පප්ලිස්.

මට අමතකුණයි ඔගොල ගැන කියන්න. සරහ නෑන නේද? වයිෆ් ෂෙහරා, ලොකුදුව කියාරා, පොඩිදුව මලේසා. ආදරයෙන් එකතු කරගන්නවා ආදරේ. බුද්ධික කියලා තියෙනවා. ඔය අයිතින් දැන් යනවනේ කොහේ උරතල් වෙන්න දිතින් කියලා. ඉතින් හෙට එනවනේ ආය හවස දෙකට.

ඒ වගේවත් වෙනවායිති. මට අවතකුණාන අපි මේ පැයේ ඉදි සිින්දුවක් ඇහුව කියලා. ඇහුව නේද? ඇහුවනේ නේ? ඉන්දිය කත්ත? තැවිල්ල එකත් අපි ඇහුවේ. තැමිල් එකක් ඇහුව ලමයෝ. හේ මින්නලේ ඇහුවේ? තව පොඩ්ඩෙන් ඉතින් ඉන්දි සිින්දුවකු තහන්න දෙනවා. එහ මේවයිති වෙන්න තෝනි නේදානේ. නේද? හැමදාම එකම විදිහට ගිය බෑර මේ කියලා තියෙන්නේ තාද හේ මින්නලේ දුන්නේ කියලා ඒක දෙන්න මට මතක් වුණා. ඊළඟට දිනේෂ් රොමේනියාව දිනේෂ් හලෝ ආදරෙන් ආවත් එකතු කරගන්නවා. ඊළඟට ගීතානි හස්බන්ඩ් ඉන්නවා මේන්ඩි. ඊළඟට දුව රේඛා දිනීෂා පුතා රුචිර රුවන් සුරාජ් මුණිපුර ඉන්නවා ටවිෂ් රිෂ්ණි එවගේම ජෙස් ඔක්කොමල්ලා ආදරෙන් එකතු කරගන්න මේගොල්ලෝ සෙට් එකම ගානපලයි.

කුමරිව හොයාගෙන කුමරා අද අතිනත ගත්තා. හලෝ සප්න, සුභ මංගලම් ඔයාටයි කුමුදුකාටයි දෙන්නටම. සුභ මංගලම්, ජය මංගලම්, යුග ජීවිතේ වාසනා. ආදරෙන් ඉන්න ඕනේ හැමදාම උම්මා දිදී.

0: මෙන්න මෙන්න අහලා සප්න කියන්නේ ඔගුලුන්ගේ සප්නද කියලා. ඔව් ඔව් අපේ සප්න තමයි. කොල්ලාද කසාද බැන්ද. ඉතින් විශ් කරන්න එපැයි. ආදරෙන් නේද? ඊට පස්සේ හෙට අනිද්දට කසාද බඳින ඉන්න තව එක්කෙක් ඉන්නවා. හලෝ. ඔයාටත් ඉතින් සුබ පැතුම්. සුබ මංගලම්. හරිද? ආර සඳර වගේ විශ් කරන්නම් හරියටම හොඳ. යන්නේ එයාගේ නම පටන් ගන්න. එතකොට නියන්නේ නම පටන් ගන්න කෙනෙකුත් ඉන්නවා. එයාවත් එකතු කරගන්න එයානම් බැඳලා අම්මෝ හත් අවුරුද්දක් විතර වෙනවා. දැන් චුටි බ්‍රේක් එකක් ගන්නවා. තව එකම එක සින්දුවක් දෙන්න පුළුවන්. ඒක අන්තිමටම දෙන්නම්. හවස 5ට ළඟයි. තව තියෙන විනාඩි 8යි.
1: රොක් වෙමු සියතට. හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට අනුග්‍රහය.
3: සීලිවිරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න. Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
8: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හෝමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
9: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් ඉස්තර.
11: අයියා මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
11: අයියා මට මල් ගොඩක් දීලා.
12: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
11: හච් 15
13: පිස්සුවක්ම තමයි. ක්‍රිස් වෙනසින් සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
14: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටින ටෑග් එකක් හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි ස්වර්ණමාල ජුවලරි එකට දෙකටම තැන්කියු කියනවා ඊට.
15: හෙට ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
16: සියත ක්‍රේසි වෙන්දේසි.
13: හෙට හවස 5ට සියත අහන්න.
17: Powered by Bid to Win.
6: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
7: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
18: කාලෙකින් මං හීනයක් දැක්කේ නෑ මකලෝ.
19: නිින්ද යන්නද?
18: නිින්ද යනවා. මේ දවස්වල හීන වැඩි පේන්නේ.
19: ආවේ බෙල් බලශක්ති අර්බුදේනේ. බලශක්ති අර්බුදේනේ. මේ හින්ද හීන පේන්නේ නැත්තේ. බලශක්තිය හොදට තියෙන කාලට හීන පේනවා අවුල.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
1: අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
19: සෙනසුරාද උදේ 8ට.
17: ඇයි
20: අනේ සර්, අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
17: මොකක්?
20: අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
17: අවුරුදු ඉවරයිනේ මනුස්සයා දැන්. ඈ
20: මං කිව්වේ සර් ලබන අවුරුද්දට.
17: ඈ
21: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
22: 98.4 ගම්පහ

ආදරේ කරන ආදරේ වෙඳින ආදරේ හොයන ආදරෙන් බැඳුන ඔක්කොම වෙනුවෙන් සින්දුවක් තෝරගත් අන්තිමට ප්‍රෝග්‍රෑම් එක ඉවර කරා. ජයරත්න ඒ වගේම අමරා රණතුංග

සෑරත්න රණතුංග අමරා රණතුංග. ඒ ලස්සන වොයිසස් වලින් ඇහිච්ච සින්දුවක් මේක. ඒ කාලේ අපි දැන් අහන්නේ අලුත් දෙහෙට. මේක ඒ අයි සොන් එකක්. රණාජි හැදුවේ හරිම ලස්සනයි. මේක තමයි අද මම ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න තෝරගත්තේ. මම යන්න බෑ නං. හෙට එන්න.

ricordo de Paris, menina. Managa sudo cotia. Good day, Cadre.

0: किया था टॉप स्टोरी।
1: අස්වැසුම ද්විත්ව ගෙවීම් පිළිබඳ පැහැදිලි කිරීමක්. අස්වැසුම ද්විත්ව ගෙවීම් පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය වෙමින් පවතින බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි සභාපති නිමල් කොටවල ගෙදර මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමින්. 2026 අප්‍රේල් මස අස්වැසුම ප්‍රතිලාභ දීම නව සිංහල හා දමිළ අවුරුදු සැමරුමට පෙර එනම් අප්‍රේල් 10 වනදා ප්‍රතිලාභින් වෙත ලබා දී තිබුණා. ඊට අමතරව මැද පෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අමතර දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමි වුණේ අප්‍රේල් 8 වනදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අනුවයි. අන්ත දුප්පත් කාණ්ඩේ පවුලක් සඳහා රුපියල් 7500ක්ද, දුප්පත් කාණ්ඩේ පවුලක් සඳහා රුපියල් 5000ක්ද, අවදානමට ලක් වූ කාණ්ඩේ සඳහා රුපියල් 2500ක් වශයෙන් අමතර දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමි වුණා. ඒකාබද්ධ සුභසාධක ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය මගින් මසකට දෙවරක් ගෙවීම් සිදු කිරීමට අවස්ථාවක් නොමැති බවයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.

0: ජනක ක්‍රියාත්මක වූ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ද්විත්ව ගෙවීම සඳහා අදාළ ගෙවීම් අත්හිටුවා එම මුදල් මණ්ඩලයේ බැංකු ගිණුමට ආපසු බැර කරන ලෙස බැංකු වෙත දන්වා තිබෙනවා. අප්‍රේල් ද්විත්ව ගෙවීම අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් විසින් ඔවුන්ගේ ගිණුම් වලින් මුදල් ලබා ගැනීම හේතුවෙන් අයකර ගැනීමට නොහැකි වූ ප්‍රතිලාභීන් 49,759 මුදල් 2026 මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු ක්‍රියාත්මකයි. සියතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30.
1: අනුවටයි දශම දෙකෙන් 98.4.

0: Sandy.
1: Howdy, my hello.
2: Darling. Oh.
1: Hi, Charlie.
2: Tax go what the Sandy?
1: Tax thing given one.
2: What the given Sandy?
1: Abhi ගන්න බඩු බාණ්ඩ වලින් ගෙවෙනවා. ඊට පස්සේ අපේ සැලරි එකෙන් යනවා. එහෙම තියෙනවා නේ.
2: තියෙනවා නේද? ඍජු බඩු ගෙවනවා, වක්‍ර බඩු ගෙවනවා නේද? කොහොම කොහොම හරි ඉතින් මිනිස්සු හම්බ කරන දේවල් වලින් භාගයට භාගයක් විතර
1: ටැක්ස්
2: විවිධ විදිහට ටකස් ටකස් ගාලා
1: යනවා.
2: ටැක්ස් ටැක්ස් වලට ගෙවලා දානවා. එහෙම තමයි ඉතින් මේක යන්නේ.
1: ආ ආ ආ රටක් ගෙනියන්නත් එපා ඇති.
2: කොහෙද? කොහෙද?
1: එහෙමනේ කියන්නේ
2: ඉතින්. රට ගෙනියනවා.

0: තමයි කියන්නේ. එහෙම කියනෝ ගෙනියන රට ගෙනියනෝ ගෙදර. සමහර විට රට පිටින් ගෙදර ගෙනියන.
1: ගෙදර ගෙනියන. පාවුල පිටින් ගෙදර ගෙනියනවා.
0: ගෙනිච්චා ඉන්නවා ගෙනිච්චා ඉන්නවා. රට වෙන රටවල් වලට ගෙනිච්ච උනුත් ඉන්නවා.
1: ප්ලේන් එකේ.
0: කේක ඒවෑ හිටින්. මොකේද දැන්න හරියට කියන්න බෑ ඕවා. රට කොහොමද ගෙනියලා නම් තියෙනවා.
1: හරි.
0: රට ගෙනියලා තියෙනවා. රයිට් මම මේ කියාගෙන ආවේ ලෝකේ ගහපු අමුතුම ටැක්ස් එකක් ගැන කතාවක් කියන්න තමයි මේ මුල පුරාගෙන ආවේ.
1: හරි.
0: ඔයා අහලා තියෙනව නේද රෝමය ගිනි ගත්තා කියලා?
1: ඔව්.
0: අහලා තියෙනවනේ?
1: ආ
0: ආ. මම අහලා මෙහෙම කරලා ඇද්ද ලොක් කරලා ගියා බැලුවා. රෝමය ගිනි ගත්තා කියලා අහලා තියෙනව නේද කිව්වම චාලි? ඇද්දකෝ විචිත්‍ර කරලා බැලුවා. මම ගිහලා අහලා නැහැ කියලා.
1: අහලා තියෙනවා අහලා තියෙනවා.
0: රෝමය ගිනි ගන්නකොට කවුද මොනවද කළේ?
1: වීණා වැයුවා.
0: කවුද?
1: මෙයා.
0: මෙයා.
1: අන්නේ තමයි.
0: කවුද? කවුද? කවුද? ඩීඩි ගුණසේන. කවුද වීණා වැයුවේ? රෝමයේ ගිනි ගන්නකොට?
1: අනේ.
0: රුවන් සිරිවර්ධන. කවුද?
1: ඈ මේ දිව මෙතන තියෙන්නේ. දිව අග.
0: කවුද? දාන්න බෑ දිව. අප්පච්චියෝ.
1: අනේ කවුදනේ මට.
0: කවුද? කවුද? ඒක තමයි අත්තන්නේ. කවුද? කවුද? රෝමය ගිනි ගන්නකොට වීණා වැයුවේ නීරෝ.
1: අන්න හරි.
0: නීරෝ. නීරෝ කියන්නේ රෝම හිටපු රජෙක්නේ, අධිරාජෙක්. දැන් නීරෝගේ කාලේ රෝම ගිනි ගන්න කලින්
1: හරි
0: මිනිහා මාර ටැක්ස් එකක් දාලා තිබුණා. ඒ කියන්නේ මෙහෙම දැන් රෝමයේ කාලේ නාස්තිය අවම කරන ලද ආර්ථික රටාවක් හදන්න තමයි ඒගොල්ලෝ ට්‍රයි කළේ. විසිකරන දේවල් වලින් කොච්චර ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ හොයලා බැලුවා. එතකොට ඒගොල්ලන්ට තේරුණා මිනිස් මුත්‍රාවල තියෙන ඇමෝනියා රෙදි පිරිසිදු කරන්න, ලෙදර් මදින්න වගේ වැඩවලට විතරක් නෙවෙයි නියමයක් තියෙනවා. දත් සුදු කරන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ හින්දා ඒගොල්ලෝ තැන් තැන්වල මුත්‍රා එකතු කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන ගියා. ඒ තැන්වලට මිනිස්සු ගෙදර එකතු වෙන මුත්‍රා ගෙනල්ලා දුන්නා. ඒ කලෙක්ෂන් සෙන්ටර් වල ඉන්න කට්ටිය ඒවා රෙදි හොදන කට්ටියට, ලෙදර් මදින කට්ටියට, ඩෙන්ටිස්ලට විකුණුවා. මේ සමස්ත ක්‍රියාදාමයේ ඇතුලේ නීරෝ මුත්‍රා වලින් ටැක්ස් එකක් ගත්තා.
1: ආනේ.
0: මේ මුත්‍රා එකතු කරන අය, මුත්‍රා වලින් වැඩ කරන අය, ඒ මුත්‍රා ප්‍රමාණයට අනුව ටැක්ස් එකක් ගෙවන්න ඕනේ කියලා යා නීති දාලා තිබුණා. බලන්න අහක දාන මිනිස් මුත්‍රාවලින් පවා නීරෝගේ රජය සල්ලි හම්බ කළා.
1: අනේ.
0: පස්සේ කාලෙක වෙස්පාසියන් කියන රජුරුවන්ගේ පුතා මිනිහා දවස තාත්තට මොන චාටර් වැඩක්ද තාත්ති මේක? මිනිස්සුන්ගේ මුත්‍රාවලටත් ටැක්ස් ගහන ආණ්ඩුවක් බොකටද? මේ වැඩේ එහෙන කැතයිනේ. අපි මේක නවත්තමු කියලා. එතකොට රෝම ඉතිහාසෙ ලියවිලා තියෙනවා වෙස්පාසියන් රජුරුව මෙම කාසියක් උඩ දාලා අල්ලලා කාසිය මෙහෙම පුතාට පෙන්නලා කිව්වලු මෙන්න මෙහෙම පිකුනියා නොන් ඔලේ.
1: පිකුනියා නන් ඔලේ.
0: පිකුනියා නොන් ඔලේ.
1: මොකද්ද ඉතින්?
0: මොකද්ද?
1: පිකුනියා නන් ඔලේ කියන්නේ.
0: ඒක මම දැම්ම කියන්නේ. ඒක පස්සේ කියන්නේ. ඒක මතක තියාගන්න. පිකුනියා නොන් ඔලේ.
1: නන් ඔලේ.
0: නන් ඔලේ. වැදගත් දුරක්. පිකුනියා නොන් ඔලේ.
1: හරි එහෙනම් තව අපි අවුග්‍රේස් වෙන්දේස ගැන මතක් කරනවා. ඊට පස්සේ මාළවි පුංචිකාල් නිවස ගැන තද අපි මතක් කරනවා.
0: හවස 6 මාර වෙනකන් ලස්සන ලස්සන කතා ටිකක් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා.
1: පිකුනියා නොන් ඔලේ.
0: හොඳ හොඳ ලාඩම්.
1: හැන්දෑ ජාමේ.

0: விஷயத்த
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.

තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයෙ වෙන තැනකට යන්න ඇත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන

0: රත්තරනින් බැබලෙන්න කොලිය නැතුව චේන් ගන්න ස්වර්ණ මහල් ජුවලස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8 9 10 යන දිනයන්හිදී නැවතත් රන්බිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න හාවස්තරයක් ගන්න ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො ෆෝල් එක අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා මේක හරිම වටින වැඩක් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති
3: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්
4: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක් ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්
3: අම්මා වෙපෙමට වටිනවනේ
5: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
6: සියත ක්‍රේසි වෙන්දේසි. හෙට හවස 5ට.
7: Powered by Bid to Win.

0: Ladang.
1: සැන්ඩි වාට රවුල වැවෙන්නත්.
2: රවුලක් ඉතින් ගෑනු ළමයිට නෑනේ මොකද?
1: කොහොම වුණත් ගෑනුවා. චුට්ටක් චුට්ටක් කරනවානේ.
2: චුට්ටක් ඉතින් අර තියනවා ඉතින් ඒවා අපි සුද්ධ කරගන්නවානේ.
1: ඔව් සුද්ධ කරන්න රේක්කේ. ඔලේ මොකෙන්ද කරන්නේ?
2: කියන්නේ මේ සැලුන් යනවා.
1: සැලුන් යනවානේ ගිහිල්ලා. ඒ චුට්ට චුට්ට එනකොට ඒ ගලෝලා අයින් කරගන්නවා නේද?
2: ඉතින් අයිබ්‍රෝස් එන්නේ.
1: ඔව්.
2: ඒවත් අපි
1: ඒ වගේ ඉතින් ඒවත් එහා මෙහා කරනවා නේද? ලස්සන කරනවා නේද? ඒ ලස්සන කරලත් මේ වාඩි චාලිගේ මූණ ජීවිතේට සැලුන් එකකට ගිහිල්ලා නේ කොච්චර ප්‍රියමනාපද බලන්න ඔයාලට වෙන්නේ.
2: අනේ චාලියෝ දවසක සැලුන් එකක් ගන්නෑ. අයිබ්‍රෝස් හදලා කොණ්ඩේ
1: හදලා. මොන ඔයාගේ වගේ කරගන්න දුකේ. අනේ උඹේ ලස්සන හිනාවයන් චාලි බලන්න ලස්සන අරන්නේ වලන්නකො ඔයා වගේද කිය.
2: චාලිගේ දත් ටිකත් ලස්සනයි නේ.
1: මමන්ට පදරවද වන්දත්. මම කියන්න ගියේ රවුල. රවුල දැන් ඔයාට වැවෙන්නේ නැත්තම් හොඳයිනේ. වැවෙනව නම් කරදරයිනේ. රවුල වැවෙන එක පුදුම කරදරයක් වෙච්ච යුගයක් තියෙනවා රුසියාවේ.
2: රුසියාවේ?
1: ඔව්. රුසියාවේ පීටර් ද ග්‍රේට් කියන සාර්වරය හිටපු කාලේ. එකන 1682 ඉඳන් 1725 වෙනකන් හිටියේ මේ සාර්වරයා. අවුරුදු 10න් තමයි එයා රුසියාවේ සාර්බවට පත් උනේ. 1721 එයා රුසියාවේ පළවෙනි අධිරාජයා බවට පත් උනා. පීටර් ද ග්‍රේට් මිනිහට තිබුණ සැන්ඩි මාර ප්‍රශ්නයක්.
2: මොකද්ද මකල?
1: පොරට රැවුල වැවෙන්නේ
2: නැහැ. ඉතින්
1: හරි. හැබැයි ඒ කාලේ රුසියාවේ එන මේ සම්ප්‍රදායික දෙයක් තමයි පිරිමියෙක් හොඳට රැවුල වවාගෙන ඉන්නේ. රුසියාවේ නිකන් සම්ප්‍රදායක් ඒක. පිරිමි හොඳට ලස්සනට හැඩට රැවුල වවලා කරකවලා නේ තෙල් ගාලා මැදලා එහෙම තමයි රැවුල තියාගන්නේ. පීටර් ද ග්‍රේට් රැවුල වැවෙන්නේ නැහැ.
2: ඉතින් මිනිස්සයා ඊර්ෂ්‍යා කළාද?
1: නැත්තම්. මිනිහට ආන්තම් උඩ රැවුල විතරයි වැවෙන්නේ. මිනිහා මොකද දන්නවද කලේ? කියන්නේ මිනිහට බාලු නටනවා මේ
2: රවුල් දකින්න.
1: රවුල් කාර්යෝ දකින්න. කො මට වැවෙන්නේ නැති රවුල. මේකේ සාර්වරය වෙලත් නැති රවුල. තොට හිතපිය බං කරන්න කියලා මිනිහා ගැහුවා රවුලට ටැක්ස් එකක්.
2: රවුලට ටැක්ස්.
1: රවුලට ටැක්ස් එකක්. රවුල වවලා තියාගන්න නම් ටැක්ස් ගෙවන්න ඕනේ. රවුල් ටැක්ස් එක ගෙවන්න ඕනේ. බියර්ඩ් ටැක්ස්. බියර්ඩ් ටැක්ස් එක ගෙවුවාම හම්බෙනවා ටෝකන් එකක්.
2: හරි.
1: මේ ටෝකන් එක හරියට වාහනේ ලයිසන් එක වගේ. යන තැන ටෝකන් එක අරයි යන්න
2: ඕනේ.
1: මොකද හිටපු ගමන් මගදී රාජපුරුෂයෝ පැනලා රැවුල් ලෝවක ඉන්න මිනිස්සුන් අල්ලගෙන කො කො ටෝකන් එක දිරවද කියලා චෙක් කරනවා.
2: ඉතින් මිනිස්සු ගොඩක් රැවුල කපන්නත් ඇති නේද?
1: නෑ මිනිස්සු රැවුල වැව්වා. ඇත්තටම මිනිස්සු රැවුල වවලා මේ මොකද රුසියන් මිනිස්සු තමන්ගේ රැවුල ගැන හරි ආඩම්බර වෙච්ච කාලයක් ඒක. එහෙනම් ඒගොල්ලෝ රැවුල වවලා ටෝකන් එක අතේ තියාගෙන තමයි ගමන් බිමන් ගියේ. බැරි වෙලාවත් ටෝකන් එක අතේ තිබුණේ නැත්තම් ප්‍රසිද්ධියේ මහා මගදිම ඒ මිනිසුන්ගේ රැවුල කැපුවා. ඒ කාලේ ප්‍රසිද්ධියේ පිරිමියෙක්ගේ රැවුල කපනවා කියන එක නිකන් තරුණියක්ව ප්‍රසිද්ධියේ දූෂණය කළා වගේ අවමානයක් හැටියට තමයි සලකලා තියෙන්නේ. ඒ නිසා හැමෝම අවුරුදු පතා ටැක්ස් එක ගෙවමින් අවුරුදු පතා ලයිසන් එක අලුත් කර ගනිමින් තමන්ගේ රැවුලේ ආඩම්බරය රැකගත්තා කියලා තමයි පොතපතේ කියවෙන්නේ.
2: මකලෝ ඊට වැඩිය රැවුල වල තියනවද?
1: වැවෙන තරමට තමයි මේ වවල තියෙන්නේ. මගෙත් එහෙම ඉතින් සරුවටම රැවුල වැවෙන්නේ
2: නැහැ. ඔච්චර තමයි.
1: මෙච්චර තමයි.
2: මං තෙලක් ගෙනත් දෙන්නද?
1: එපා එපා. අනේ එපා. ඔයාගේ තෙල් වලින් පපඩම් බැඳගන්න. මට එපා.
0: ලන්ඩන්

0: පහ හය විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කරමු.

0: ජීවිතේ රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් හොඩ්සටි වෙතින් මෙගාවට්ටම්. එන්ජෝයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි. කොකා කෝලා ඉතිරි රුපියල් 100යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි. පෙයාස් නැචරල්ස් කොකුම් බේබි සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි. කාගිල්ස් හොඩ්සටි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් පහලට වශී වෙන්න.
1: සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
4: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
5: මේ පාරසියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
6: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු රුපියල් 150,000 මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න. මෙන්න මෙහෙම ලංස තියමේ.
5: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47 SMS කරන්න.
7: Theater Crazy Win Desi. Heta Havasa Pahata.
8: Powered by Bid to Win.
9: Tatte, minno yayayay kiyala sindu viral vela.
10: Duwe ek Facebook ekata dannada?
9: Facebook itarak nevey. Man oy dennawa Seetha TV Voice of Family ekata register karanna.
11: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Seetha TV tulin obata labena lokuma chance ekak.
12: Seetha Voice of Family.
13: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna.
14: 98.2 98.4

0: අම්මා අම්මා මේ මට
1: කියන්න ලැජ්ජයි තාත්තට.
0: ඒක මව්ගුණ ගීතයක් නෙවෙයි
1: නේ. නෑ
0: නෑ. කියලා පටන් ගත්තා නේ.
1: අවුනා.
0: වරුංගේ දිනේ.
1: ආ ලඟේ නෝ නේ.
0: මේ මව්ගුණ ගීතයක් මතකලි. ආ අම්මා සඳකි මම ඒකත් අම්මා ගැන නෙවෙයි නේද කියන්නේ. අම්මා සඳකි කියලා කිව්වට මම ඒලව හිරුය පුතේ කියලා තාත්තා ගැන දේ කියන්නේ. අම්මා ගැන සිද්දුනද්ද
1: අම්මා වරුනේ.
0: ඒක ඒක අම්මා ගැන කියලා සිද්දව සිද්දුවක් තියෙනවා මේ
1: තාත්තා ගැන.
0: නෑ නෑ. ජෝතිපාල මහත්මයා කියන්නේ අම්මා ගැන සිද්දුවක් මේ රන්වන් පුන් සඳ පායාලා මල් මල් මුණක් නැවිලා ඒ මුණයි මේ මුණයි ප්‍රබෝධ වී කියා අම්මා ආලයේ රහා ආලයේ අම්මා ආලයේ එහෙම සිද්දුවක් තියෙනවා. අම්මා ආලයේ රහා ඒ අම්මා ගැන නෙමෙයි මේක කියන්නේ.
1: නෑ නෑ මක්කලෝ.
0: හරි අමාරුයි මේ වෙන වෙන අය ගැන කියන සින්දු වලින් අම්මා ගැන කියන සින්දු.
1: බේරගන්න.
0: බේරගන්න. මාර අමාරුවක්.
1: අපි මෙහෙම කරමු. වෙන කෝස් එකක් කරමු වාට.
0: ඒක වේබවත්.
1: අම්මා.
0: අම්මා ගැන ගී 12ක්. ඔන්ලයින් පාට බලව. අම්ම රෙජිස්ටර් වන්.
1: නික හැම එකකටම දැන් කෝස් තියෙනවනේ.
0: කෝස් එකක් තියෙනවා. ඉතින් මේ අමාරුයි දිනේ එනවා මේ මාසේ 10 වෙනිදා. ඒ නිමිති කොටගෙන
1: ඔව්
0: ඒ නිමිති කොටගෙන හෙට දවසේදී
1: ඔව්
0: අපි ක්‍රේසි වෙන්දේසිය දෙනවා ලව් මම පෙන්ඩන්ට් එක
1: ලව් මම් මම් කිය
0: ලව් මම් මම නෙවෙයි නේද ලව් මම් පෙන්ඩන්ට් එක ලෑස්ති කරලා තියෙනවා ස්වර්ණ මහල් වෙතින් ලැබෙන
1: ඔව් 150,000 මේ පෙන්ඩන්ට් එක ඉතින් කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදලා තියෙන විශේෂයෙන්ම කියන්න ඕනේ ස්වර්ණ මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන ඉතින් ඒක ඉතාමත් වැදගත් වගකීම විශ්වාසයෙන් රත්තරන් ආයතනයකින් තමයි ඔබට මේ රත්තරන් පෙන්ඩන්ට් එක ලැබෙන්නේ. ඉතින් පුලුවන් තරම් ලංසු තියන්න රෙජිස්ටර් වෙලා නැති කට්ටිය දැන් ඔන්න රෙජිස්ටර් වෙන්න. මම කියනවා රෙජිස්ටර් වෙන විදිහ ක්‍රේස වෙන්දේසයට REG කියලා ටයිප් කරන්න හිස් තැනක් තියන්න KW කියලා ටයිප් කරන්න මේ මැසේජ් එක 3947ට SMS කරන්න. ඊට පස්සේ ලංසු තියන්න හෙට හවස 6 හමාර වෙනකන් මේ විදිහට KW කියලා ටයිප් කරා හිස් තැනක් තිබ්බා අඩුම ලංසුව ටයිප් කරා ඒ මැසේජ් එක 3947ට SMS කළා.
0: ඊළඟට අපි යමු මාළඹේ පුංචි කාර් නිවස
1: පැත්තට.
0: අපි හැමතිස්සෙම කියනවනේ එහෙම මෙහෙමයි මෙහෙමයි රවට්ටන්නේ නැහැ මේ හොඳම වාහන තමයි තියෙන සේරම හොයනවා කියලා. දැන් ඒගොල්ලෝ වාහනයක ඔක්ෂන් ෂීට් එක ඔක්ෂන් පත්‍රය ව්‍යාජයිද කියලා බලන්නේ ජපානයේ JP සෙන්ටර් කියන ආයතනයෙන් සහතික කරගන්නවා මේ ඔක්ෂන් ෂීට් එක. ව්‍යාජ ඔක්ෂන් ෂීට් එකක් තියෙනවා නම් එතනින්ම බඩු රිජෙක්ට්. ඊට පස්සේ ලියාපදිංචි සහතිකයේ ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා බලන්න UV ස්කෑනර් එක පාවිච්චි කරනවා. පොත ඩුප්ලිකේට් කරලා තියෙනවා නම් ඒ ස්කෑනරේට අහු වෙනවා. එතකොට එතනින්ම වාහනේ රිජෙක්ට් වෙනවා. ඊට පස්සේ කවුරු හරි වාහන ගනුදෙනුවට ඇවිල්ලා අයිතිකාරයත් එක්ක ගාන කතා කරගෙන ඊට පස්සේ හොර නෝට්ටු වලින් මේකේ ගෙවීම් කරන්න හැදුවොත් ඒ සෙල්ලම් පුංචි කාර් නිවසේදී කරන්න බෑ. ඒගොල්ලෝ ඩිටෙක්ටර්ස් තියෙන කෑෂ් මැෂින් එකක් තමයි පාවිච්චි කරන්නේ සල්ලි ගණන් කරන්න. ව්‍යාජ මුදල් නෝට්ටු එතනින්ම රිජෙක්ට් වෙනවා. ඊට පස්සේ ඇක්සිඩන්ට් වෙච්ච වෙහිකල් එකක්ද මේක කියලා බලන්න ඒගොල්ලෝ ළඟ තියෙනවා ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකක. හොයිස්ට් එකට දාලා වාහනේ උස්සලා බැලුවාම ලොකු ඩැමේජ් වෙලා තියෙනවද ලොකු ඇක්සිඩන්ට් වෙලා තියෙනවද එකලස් කරලා තියෙනවද කියලා ඒකෙන් හොයන්න පුළුවන්. ඊට අමතරව වාහනේ ස්කෑන් කරලා වාහනේ සියලු පද්ධති පරීක්ෂාවට ලක් කරලා හැම තාක්ෂණික අංගයක් හරියට තිතට වැඩද කියලා බලන්න පහසුකම් මාළඹේ පුංචි කාර් නිවසේ තියෙනවා. අන්න ඒකයි කියන්නේ ඒ වගේ තැනකින් වාහනයක් ගත්තම ආයි හිතේ කහටක් නැතුව වාහනේ ටිප් ටොප් එකට තියෙන බව විශ්වාස කරලා ගන්න පුළුවන් කියලා.
1: ඒ තමයි මාළඹේ පුංචි කාර් නිවසේ විස්තරේ. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දය පුංචි කාර් පාර මාළඹේ.

0: ัง
1: සැන්ඩි අපි දැන් යන්න හදන්නේ බයිසන්ටීන් අධිරාජ්‍ය.
2: බයිසන්ටීන් අධිරාජ්‍ය?
1: ඔව්. ඒක අහලා පුරුදු නෑ නේද?
2: අහන්න
1: පුරුදු නෑ නේද? මේක නැගෙනහිර රෝම අධිරාජ්‍ය කියලා සමහරු කියනවා, සමහර විට ඔයා අහලා ඇති. එහෙම බයිසන්ටීන් අධිරාජ්‍ය කොන්ස්තන්තිනෝපලයේ මූලික කරගෙන තමයි මේ රාජ්‍ය හැදිලා තිබුණේ. ක්‍රිස්තු වර්ෂ 330 ඉඳන් 1453 විතර වෙනකන් මේ බයිසන්ටීන් අධිරාජ්‍ය පැවතුනා කියලා තමයි
2: කියන්නේ.
1: එහෙන් ලස්සන කතාවක් හොයාගෙන ආවා මං.
2: හරි.
1: බයිසන්ටීන් අධිරාජ්‍යයේ පොදු වැසිකිලි ප්‍රයිවටයිස් කරලා තිබිලා තියෙනවා.
2: පොදු වැසිකිලි? හා හා.
1: ඒ කියන්නේ ඒක කවුරු හරි අයිතිකාරයෙක් ඉන්නවා. එයා තමයි මේන්ටේන් කරගෙන යන්නේ.
2: පොඩි ගාණක් ගන්නවා.
1: පොඩි ගාණක් මිනිස්සුන්ගෙන් ගන්නවා ඇති සමහර විට. ඉතින් මිනිස්සුන්ට ඒ වැසිකිලිය පාවිච්චි කරන්න පුළුවන්. අයිතිකාරයෙක් ඉන්නවා, එයා තමයි මේන්ටේන් කරන්නේ. බයිසන්ටීන් අධිරාජ්‍ය මේකට මැදිහත් වෙන එකම විදිහ තමයි එයා පොදු වැසිකිලි මේන්ටේන් කරන අයගෙනුත් ටැක්ස් එකක් ගන්නවා, පාවිච්චි කරන අයගෙනුත්
2: ටැක්ස් එකක් ගන්නවා.
1: වෙන කට්ටියක් වැඩේ කරන්නේ. එහෙම මේ නිකන් කරන්න බෑ. වා ඕක කරනවා නම් අපිට ටැක්ස් එකක් ගන්න කියලා ටැක්ස් එකක් ගන්නවා. පාවිච්චි කරන අයගෙනුත් ටැක්ස් එකක්
2: ගන්නවා.
1: බලන්න ඒ කියන්නේ ඕනම ජරා ගොඩකින්
2: ටැක්ස් ගන්න පුළුවන්.
1: ටැක්ස් අරගෙන රජයකට තමන්ගේ මඩිය තර කරගන්න පුළුවන්කම තියෙනවා ඒ කාලේ. තිබිලා තියෙනවා. දැන් නම් ඕකේ අනිත් පැත්තක්
2: තියෙනවනේ.
1: ඒ කියන්නේ දැන් ඒ කාලේ දැන් ඔය බලන්න ඕනම ජරාවක් බිස්නස් එකක් බවට පෙරලන්න පුළුවන්කම තිබිලා
2: තියෙනවා.
1: දැන් සමහර ආණ්ඩු සමහර රජයන් වැඩ කරන හැටි, වැඩ හාන හැටි, වැඩ අනා ගන්න හැටි බැලුවාම ඕනම වටින කියන බිස්නස් එකක් ජරා ගොඩක් කරන්නත් පුළුවන්කම තියෙනවා කියලා
2: පේනවා.
3: ලන්ඩන්

0: Sehr Dada.
1: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ විඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
2: තාම ලක්ක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා, ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
4: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8, 9, 10 හෝමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්ති, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්.
7: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
8: මොන ඩීටේල්ස්ද? කවුද මේ?
7: සර්, අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
8: ඔව්, දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
7: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්තා නම්
8: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ.
7: මොකද්ද සර්?
8: මගේ ඉනසයිස් එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන්න, ස්කෑමරයා.
7: නෑ සර්.
8: නෑ, මේ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝර ගන්න කපුරුකෙන් විතරයි.
7: එහෙමද?
8: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කම්ප්‍රුක.
7: එහෙමත් පුළුවන්ද?
8: පුළුවන් නේ නැහැ. කම්ප්‍රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු ගෙනවා.
7: අනේ, අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
8: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කම්ප්‍රුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
9: අයියා, මට apple මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක්. තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
9: අයියා, මට මල් ගොඩාක් දීලා.
10: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
9: H15 පිස්සුවක්ම තමයි.
11: පුංචි කාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචි කාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර නිවස.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: ආහාර වර්ග කිහිපයක මිල ඉහළට. කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගන්න නියෝග. අස්වැසම මුදල් වංචාවක් ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්. වියට්නාම ජනපති අද රාත්‍රියේදී වෙනට. ඇමරිකානු යෝජනාවලිය සලකා බලන බවට ඉරානයෙන් ප්‍රකාශයක්.
0: වැඩි විස්තර සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: 라딴.
1: තවත් ටැක්ස් කතාවක් ඈ.
2: හරි.
1: චාලි, මේවා අහගනින් ඔය තනකොළ ටිකම කකා ඉන්නද? මේවා හොඳ වැඩි දැක්.
2: චාලිට ටැක්ස් ගහනවද?
1: නෑනේ, දැන් ඔය රට තනකොළ කනවා. ඔය ටැක්ස් එකක් ගෙවනවද?
2: නෑනේ.
1: හරිනම් ටැක්ස් එකක් ගහන්න ඕන. එතකොට තමයි ඉදිරියට
2: ගන්න. එතකොට ඉතින් ඔයාට තමයි ගෙවන්නේ මොකද චාලි? අදින් ගෙවන්නේ?
1: මට නේද ගෙවන්න වෙන්නේ.
2: මෙයා බලන්න වෙති.
1: හොඳ වෙලාවට නැත්ති මට තරහ ගිහිල්ලා කිව්වට. මට නේ ගෙවන්න.
2: ඊළඟ ටැක්ස් කතාව.
1: ඊළඟ ටැක්ස් කතාව වෙන්නේ එංගලන්තේ. 1696 ඉඳන් 1800 විතර වෙනකම් බ්‍රිතාන්‍යයේ ගහලා තිබුණා ටැක්ස් එකක්. ඒකට කියන්නේ ජනේල ටැක්ස් එක. ඔව්, ජනේල බද්ද. ගෙදර, කාගේ හරි ගෙදරක බිල්දිමක ජනේල් හයි කරලා තියෙනවනේ. මේ ජනේල් ටික ගණන් කරලා ජනේල් ගානට ටැක්ස් ගෙවන්න ඕනේ.
2: හැම ගෙදරකින්ම ගන්නවා.
1: හැම ගෙදරකින්ම ගන්නවා. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි ජනේලයක් තිබුණාම ඒ ජනේලෙන් ගේ ඇතුළට ඉරේලිය වැටෙනවා. ඉරේලිය අයිති රජ්ජුරුවන්.
2: අනේ,
1: රජ්ජුරුව නැත්තම් ඉර පායන්නේ.
2: ඉර දන්නවනේ.
1: දන්නව කිවි තියෙනවා කිව්වා. රජ්ජුරුවන් හින්දා තමයි
2: ඉර පායන්නේ.
1: ඒ හින්දා ඉර එළිය ගේ ඇතුළට ගන්නව නම් ඒ වැටෙන ඉර එළිය වෙනුවෙන් රජයට ටැක්ස් එකක් ගෙවන්න ඕන කියලා ගැහුවා ජනේල බද්ද. මිනිස්සු මේක ලේසි පාසුවෙන් බාරගත්තේ නෑ.
2: ආ, එහෙමද?
1: මිනිස්සු විරුද්ධ වුණා මේකට. එහෙම කොහොමද යකෝ ගෙදර ජනේලට
2: ටැක්ස් ගහන්න?
1: ටැක්ස් ගහන්න
2: ඒ නයි ඉතින් ඇවිදගෙන යනකොට ටැක්ස් එකක් ගහන්න ඕනේ. ඉර එළිය වැටෙනවනේ.
1: වැටෙනවනේ ඇඟට. මල් කරදරයක් වෙනවනේ මේක. මිනිස්සු මොකද දන්නවද කලේ?
2: ඔව්.
1: මිනිස්සු

0: තමන්ගේ ගෙවල්වල ජනේල්වල ගඩොල් බැන්දා.
1: ඊට පස්සේ
0: අපිට ඔබලාගේ ඉරේලියත් එපා, අපිට අපේ ගෙදර ජනේල් එපා, අපි කොපිට ටැක්ස් ගෙවන්නේ නැහැ කියලා. ඒ ටික ටික ටික ටික ටික ටික ඒ කාලේ බ්‍රිතාන්‍යයේ තිබිච්ච හැම ගොඩනැගිල්ලකම වගේ ජනේල් වලට ගඩොල් බැන්දා.
1: ඔය කී කාලෙනිකයි
0: මේ කියන්නේ 1696 ඉඳන් 1800 වෙනකන් අතර කාලේ තමයි මේ ටැක්ස් එක තිබිලා තියෙන්නේ. ඒකට 1800 විතර වෙනකොට ඇත්තටම ජනේල් බද්ද ගෙවන කවුරුවත්ම ඉඳලා නැහැ.
1: ජනේල් වහලා
0: හැමෝම ජනේල් වලට ගඩොල් බැඳලා ජනේල් ස්ථිර වශයෙන්ම වහලා දාලා තිබුණා. පස්සේ ඉතින් ඒ ආපු රජවරු අර මේ කල්පනා කරලා 1800 විතර වෙනකොට මුන්ට හිතෙනවා මේ කිසි තේරුවක් නැහැ, මේ ටැක්ස් එක තියන් ගිහලා කවුරුත් ගෙවන්නේ නැහැ. ජනේලුත් බැඳලා ඒ හින්දා අපි ඔන්න ඔය ටැක්ස් එක ලිෆ්ට් කරනවා කියලා අන්තිමේදී ටැක්ස් එක ඉවත් කළා. ඒ ටැක්ස් එක ඉවත් කළාම ඉතාම සීග්‍රයෙන් මිනිස්සු ගෙවල් වල නැවත දඩ්ඩි බිඩි ගාලා
1: ජනේල්
0: හයි කරගෙන ඉර එළියේ පහස විඳින්න පටන් ගත්තා කියලා තමයි
1: කියන්නේ.
0: ඉතින් පිරිස් පාලනය, ප්‍රජා පාලනය කියන එක හරිම පීඩක තැනකට තල්ලු කරන්න පුළුවන් මේ ටැක්ස් වලින්. ගලන වතුර ටිකට, හමන හුලං ටිකට, වැටෙන ඉර එළිය ටිකටත් බලය තියෙන කාට පුළුවන් අනිත් මිනිස්සුගේ උඩ ටැක්ස් එකක් ගහන්න. වෙලාවට අපි හුස්ම ගන්නවා, තාම කවුරුත් ඔක්සිජන් වලට ටැක්ස් එකක් ගහලා නැහැ.

0: හෙට නේද?
1: හෙට තමයි දවස.
0: හෙට නෙවෙයි ඇත්තටම දවස ඉරිදා.
1: හරි.
0: මවුරුන්ගේ දිනේ ඉරිදානේ.
1: ඒ වෙලාවටයි ඉතින්.
0: ඉරිදා මවුරුන්ගේ දිනේ වෙනුවෙන් ඔයාට පුළුවන් හෙට දවසේදී ක්‍රේසි වෙන්දේසියෙන් ලව් මාම් පෙන්ඩන්ට් එකක් දිනා ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ පෙන්ඩන්ට් එක මවුරුන්ගේ දවසේදී අම්මට දෙන්න.
1: දෙන්න.
0: මයි අපි දන්නේ නැහැ හෙට දිනම පෙන්ඩන්ට් එක ඉරිදා වෙනකොට ඔයාගේ අතට අම්බෙයිද කියලා අපි දන්නේ නැහැ.
1: හරි අපි ඉතින් දවසක් කියනවා.
0: පුළුවන්. මොකද සිකුරාදාන් පස්සේ සෙනසුරාදා. ඊට පස්සේ ඉරිදා.
1: ඉරිදා.
0: අති අන්තේ දවස් දෙකක් මේ. හැබැයි ඔයා හෙට දවසේ ක්‍රේසි වෙන්දේසියට ලන්සු තියලා මේ ලව් මාම් පෙන්ඩන්ට් එක දිනා ගත්තොත්.
1: ඔව්.
0: ඔයාට පුළුවන් ඉරිදාට ගිහිල්ලා අම්මට කියන්න. අම්මේ. අම්මා වෙනුවෙන් මම ග්ලැඩියේට කෙනෙක් වගේ ක්‍රේසි වෙන්දේසිය සටන් බිමට පැනලා ක්‍රේසි වෙන්දේසියට ලන්සු තියන්න ආපු හැමෝවම මගේ අඩුම ලන්සුව නම් වූ කඩුවෙන් කඩු ගාලා පරාජයට පත් කරලා මගේ අම්මා වෙනුවෙන් මම මේ ලව් මාම් පෙන්ඩන්ට් එක දිනාගත්තා මගේ අම්මේ.
1: අම්මට දීලා වඳින්න.
0: දීලා අතේ නෑ ඒක කතාව කියලා අම්මට වඳින්න පස්සේ යථා කල්ලි ඒක වාද
1: ලැබෙනවා.
0: එතකොට ඒක අම්මට දෙන්න පුළුවන්.
1: හරි දැන් ඕක කරන්න ඉතින් කවුරු රෙජිස්ටර් වෙලා නැත්නම් ඉතින් රෙජිස්ටර් වෙන්න ඕනේ.
0: ඒක වගේ ලොකු සටනක් නෑ ඇත්තටම මේක කර. ඇත්තටම මිනිමරා ගන්න දෙයක් නෙමෙයි මේ.
1: ෆෝන් එක අරගෙන ඕම මැසේජ් කර කර ලන්සු ටික තියාගෙන යන්න ඉතින් වැඩේ දන්නවනේ කට්ටි. රෙජිස්ටර් වෙන්න REG කියලා ටයිප් කරා හිස් තැනක් තිබ්බ KW කියලා ටයිප් කරා මැසේජ් එක 2947ට SMS කළා. ඊට පස්සේ ලන්සු තියන්න මෙහෙම හෙට හවස 6:00 වෙනකන් ලන්සු තියන්න KW කියලා ටයිප් කරා හිස් තැනක් තිබ්බ අඩුම ලන්සුව ටයිප් කරා මැසේජ් එක 2947ට SMS කළා. මකලෝ තව පණිවිඩයක් තියෙනවා කියන්න. සඳමහල් ජුවලර්ස් එකේ නුගේ ගොඩයි ගම්පහයි ශාඛාවන් වලට ගියොත් 8 වෙනිදා 9 වෙනිදා 10 වෙනිදා මේ දවස් 3ක් තියෙනවා. හරිද? මේ දවස් 3 ගියොත් රන් මිලට විතරක් චේන් මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලෝ වැඩ කුලිය ගන්න නැහැ. රන් මිලට විතරයි චේන් විකුණන්නේ. අනිත් එක තමයි මාස 24ක් දක්වා ගෙවීමේ පහසුකම හදලා දෙනවා රත්‍රන් භාණ්ඩ මිලදී ගන්නකොට. මතකයිනේ දවස් ටික මැයි මාසේ 8 9 10 යන්න ඕනේ කොහෙද? නුගේ ගොඩයි ගම්පහයි සරණ මහල් ජුවලර්ස් ශාඛාවලට. අපි මාළඹේ පුංචිකා නිවස ගැන මතක් කරමු.
0: ඔව් ඒ ගැනත් අපි මතක් කරමු. මාළඹේ පුංචිකා නිවස මං හිතන්නේ මේ අපි මේ ලාඩම් ගහන්න පටන් ගත්ත දවසේ ඉඳන්
1: අපිත් එක්ක
0: අපිව අත් නොහැර ඇඟේම එල්ලිලා ඉන්න ක්ලයන්ට් කෙනෙක් තමයි මේ
1: පුංචිකාර්
0: නිවස කියලා කියන්නේ.
1: හදවතින්ම ආදරේ.
0: ඔව් මේක නැතුව මේ වැඩසටහන එක දවසක්වත් කරන්න බැරි වුණා අපිට.
1: අනිත් එක දැන් නිකන් මාළපි පුංචිකාර් කියන්නේ නිකන් අර ලාඩම් කොටසක් වෙලා නිකන් අර කොහොමද?
0: නෑ ඉතින් බොරු කියන්නේ ඒ වාහන දිනේ ඒ වගේ. ලාඩම් ගහනවද කාර්වල්?
1: නෑ මං කියන්නේ
0: කාර්වල්ට ගහුලම් ගහනවා. ඒ වගේ ලාඩම් ගහනවද අනේ වාහනවලට?
1: ඔය සමහර වෙලාවට මකලෝ සමහර වාහනත් නිකන් ලාඩම් ගහලා වගේ.
0: ඔව් ඒක හරි. සමහර වාහන
1: දැක්කම
0: හිතෙනවා මේ වාහනේ මේ කියන්නේ මේකට ලාඩරුත් ගහන්න ඕනද මේක යන්නේ කියලා එහෙම අහන්න හිතන වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම අහන්න නොහිතන වාහන විතරයි පුංචි කාර් නිවසේ
1: තියෙන්නේ.
0: තමන්ට ලාඩම් ගහගන්න එපා නිකන් මොකක් හරි ජරා වාහනයකට අහු වෙලා. ජරා වාහනයකට අහු වුණාම විතරක් මීට වැඩිය හොඳයි ලාඩම් ගහගත්තරන් කියලා හිතෙන්න පුළුවන්. ඒ හින්දා යන්න කෙලින්ම මාළඹේ පුංචිකාර් නිවසට ආයි හැරි හැරි ඉන්න දෙයක් නැහැ. එතෙන්ට ගිහාම ඒගොල්ලෝ වාහනවල සියලු පද්ධති චෙක් කරලා හැම ප්‍රශ්නයක්ම හොයලා බලලා වාහනේ ඩොකියුමන්ට්ස් ටික චෙක් කරලා වාහනේ හිස්ටරි එක බලලා ඕගොල්ලන්ට ඒක හොඳම වාහනයක් නම් විතරයි තෝරලා බේරලා පුංචිකාර් නිවසේ තියලා තියෙන්නේ.
1: පුංචිකාර් නිවස වාහන උද්‍යානයේ පුංචිකාර් හන්දේ පුංචිකාර් පාරමාළඹේ. විනාඩි 18යි දැන් වෙලාව.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0.718 492 492 0.7121 7777.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: මේ මාර හුට්ටප්පර යන්නේ බං වෙලා තියෙන්නේ.
10: ඇයි? ඇයි නෙමෙයි හවසට නටවන්න වෙන්නේ නයි.
11: ආ නටු නටු.
10: මේ විහිළු නෙමෙයි බං අද සුරම්යාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
11: අයියෝ ප්‍රශ්නද බං ටක් ගාලා කප්පුරකින් ඕඩර් කරපන්කෝ.
10: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං. අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙන උඹ දන්නවනේ.
11: ඉතින් බං උඹේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13.37 ගහපන්කෝ.
10: ඇයි සුරම් යන්න කලින් මාව ඇම්බියුලන්ස් එක පටවලා උඹට හොස්පිටල් යවන්නද ඕනේ?
11: මොන ඇම්බියුලන්ස් එකක්ද බං? ඒ වෙන නම්බර් එකක්. මේ 13.37 කියන්නේ කප්පුරකින් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
10: ඈ එහෙමත් පුළුවන්ද?
11: ඔව් බං. ෆෝම්ස් පුරවන්න, ඇඩ්‍රස් දෙන්න, කාඩ් ඩීටේල්ස් දෙන්න, ඔය මොන මගුලක්වත් ඕනේ නෑ බං. කතා කරා ටක් ගාලා ඕඩර් කරා.
10: ඕක ගන්න ඕක ගන්න කලබල කරන්න එපා. හෙලෝ කප්පුරක.
11: ඈ
12: රත්තරන්ින් බබලෙන්න කොලිය නැතුව චේන් ගන්න. ස්වර්ණ මහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මේ මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
13: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
14: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
1: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
15: අනේ රත්තරම් pendant එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
1: අම්මා වෙතින් මට වටිනවනේ.
16: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
17: ආරීචි හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
18: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස පහට
19: powered by bid to win.
20: 98.2 අමුවටයි 0.4.

0: Adang.
1: අපි ටැක්ස් ගැනනේ කතා කරගෙන ආවේ.
2: ඔව් මකල.
1: අපි දැන් දැනුත් මිනිස්සු හුඟක් සමහරු ඉතින් يعني විශ්වෝප වෙනවා අවලාද කියනවා ටැක්ස් වැඩි. බද්දු බර ජනතාව මත පැටවිලා
2: රෙන්නේ. 100ට 300ක් බද්ද.
1: මෙහෙම කියනවා ඉතින්. පඩියෙන් තුනෙන් එකක් බදු හැටියට ගෙවන්න ඕනේ
2: කියලා. මට එපා වෙලා මේ බදු.
1: ඒක ඇත්ත. සමහර රටවල් වල මීටත් වැඩිය
2: බදු තියෙනවා.
1: එන බදු ගහන රටවලුත් තියෙනවා. හැබැයි ඒ ගොඩාක් බදු ගහන රටවල මේ බද්දේ තරමට මොකක් හරි
2: හම්බ වෙනවා.
1: මොකක් හරි වැඩකුත් කෙරෙනවා. අනික් අතට බදු ගෙවන කට්ටියට විතරක් හම්බෙන වෙනම වරප්‍රසාද එහෙම තියෙන රටවලුත්
2: තියෙනවා.
1: ඉතින් දැන් සමහර රටවල් තියෙනවා මේ වගේ බදු ගෙවනවා. ඉතින් මොකුත් අමුතුවෙන් කියලා මිනිස්සුන්ට
2: ලැබෙන දෙයක් නැහැ.
1: විශේෂ ලැබෙන දෙයක් නැහැ. හැබැයි ඉතින් රටවල් දියුණු කරන්න මිනිස්සුන්ගේ සම්මාදම එකතු පහදා වීම අවශ්‍යයි හැම ආකාරයකින්.
2: අනිවාර්යයෙන්.
1: මිනිස්සු හිතින් එකතු වෙන්න ඕනේ, ඇඟෙන් එකතු වෙන්න ඕනේ, මුදල් හදලින් එකතු වෙන්න ඕනේ, නීතියට ගරු කරමින් මේ දේවල් පරිස්සම් කරගෙන එකතු වෙන්න ඕනේ. ඒ ඔක්කොම හරි.
2: හරි.
1: එහෙම තමයි ඒ වැඩේ ගෙනියන්න තියෙන එකම විදිය. හැබැයි ඒ වගේම රටකට පුළුවන් ඉතාම පීඩාකාරී ටැක්ස් පාවිච්චි කරලා මිනිසුන්ව තලන්න පෙලන්න. මිනිසුන්ව හූරලා ආණ්ඩුවලට පෝසත් වෙන්නත්
2: පුළුවන්.
1: මේකත් ඒ වගේ එකක්. මේකත් බ්‍රිතාන්‍යයේ තිබිච්ච එකක්. ඒගොල්ලෝ ගහලා තිබුණා සැන්ඩි ටැක්ස් එකක් කාඩ් කුට්ටම් වලට. ප්ලේන් කාඩ්ස්. බූරුව ගහන්න ගන්න කාඩ් කුට්ටමට පවා ටැක්ස් එකක් ගහලා තිබ්බා. කාඩ් කුට්ටමේ ඉස්කෝප් ආසියා කොලේට සීල් එකක් ගහනවා.
2: අනේ.
1: ඒ සීල් එක තියනවා කියලා කියන්නේ ඒ කාඩ් පැක් එකට ටැක්ස් ගෙවලා තියෙන්නේ කියන එක.
2: හරි.
1: හිටපු ගම බලධාරීන් එනවා ගෙවල් වලට.
2: පැනලා බලනවා.
1: කෝ ගන්න බඩ ඔයාලා කාඩ් පැක් ගන්න. කාඩ් පැක් ගන්න බලන්න කියලා. කාඩ් පැක් කරගෙන කාඩ් පැක් එකේ සීල් එක නැත්තම් ඒ කාඩ් පැක් රාජසන්තක කරනවා. මිනිස්සුන්ට දඩ ගහන ටැක්ස් එක ගෙවලා නැහැ කියලා. අන්න එහෙම බරපතල විදිහට මිනිස්සුන්ගේ ඇඟ උඩ නැගලා ටැක්ස් ගහපු රටවල් රජයන් තිබිලා තියෙනවා.
2: බ්‍රිතාන්‍ය කියන්නේ නේ අමුතු අමුතු ටැක්ස් ගහපු කට්ටියක්.
1: දැන්
2: ලංකාවට ඇවිල්ලත් මං හිතන්නේ
1: ඇවිල්ලත් මේ බලු බද්ද එහෙම කියලාත් බද්දක් ඇහුවලු. ඉතින් ඇත්තටම එයා තිබ බැලුවම මීට අවුරුදු 100කට 200කට කලින් ලෝකෙ තිබිච්ච ටැක්ස් එක බැලුවම දැන් ටැක්ස් වල තත්ත්වය ඊට වැඩිය ටිකක් හොඳයි නේද?
2: හොඳයි.
1: ඊට වැඩිය ටිකක් සාධාරණයි.
2: සාධාරණයි.
1: පඩි ඉවරද ටැක්ස් ගෙවලා? සාධාරණයි. කරන්න දෙයක් නැහැ.
2: කරන්න දෙයක් නැහැ.
1: අකු හිස්ද පඩියව ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ ගත්තද? සාධාරණයි. කිල්ලෙන්න.
2: කිල්ලෙන්න මම සැන්ඩි.
1: බබ්බා කළෝ. Wow. Yeah.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 31යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: උනරෝගයක් නිසා දෙනියායේ පාසල් හතරක් පැස්සේ. අස්වැසුම ද්විත්ව කිවීම බහඩාකාරය පිළිගනි. කපිල චන්ද්‍රසේන යළි අතන ගොඩ ගන්නයි නියෝක. වියට්නාම ජනපති අදරාත්‍රියේදී වෙනට. බහුතරය පෙන්වන්නයි තලපති විජේට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්.
0: දේශීය සියත. Local News on Theatre.
1: පාසල් දරුවන් අතර සීක්‍රෙන් පැතිර යන උණරෝගී තත්ත්වයක් හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට වසා තැබීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය බලතහරින්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස එම තීරණය ගත් බවයි දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ සඳහන් කළි. දෙනියාය මධ්‍යවිද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලිකම සිද්ධාර්ථ විද්‍යාලය වසා දෙමින පාසල් අතරට අයත්. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස සහ දරුවන්ට රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා. මේ අතර ඇස්පෙනීමේ ගැටලු හේතුවෙන් පාසල් සිසුන් රැසකට අධ්‍යාපන ගැටලු මතුවී ඇති බව ජාතික අක්ෂිරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයර්වන් බණ්ඩාර සඳහන් කළා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වමින්. පාසල් තුළ සිදුකරන වෛද්‍ය පරීක්ෂණ මගින් ඇස්පෙනීමේ ගැටලු කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකි බවයි ජාතික අක්ෂිරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයර්වන් බණ්ඩාර සඳහන් කළේ.
2: පාසල් ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය අඩාල වෙන්න එමතන් ඉගෙන ගැනීමේ දුර්වලතාවයන් වෙන්න එක බලපාන හේතුවක් තමයි එම දරුවන්ට නිවැරදිව ගුරුවරයා උගන්වන දේවල් පෙන්වන දේවල් බලන්න බැරි එක. මේ කාරණාව හඳුනගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොකු වැඩපිළිවෙලක් දශක ගණනාවක් තිස්සේ කරනවා. ඒ තමයි පාසල් වෛද්‍ය පරීක්ෂණ. එහි තියෙන්නේ පළවෙනි වසර, හතරවෙනි වසර, හත්වෙනි වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන් හොතුමිය හරහා PHI මහත්තුරු ඊළඟට මිඩ්වයිෆ් නෝන්ලා යොදාගෙන වෛද්‍යවරුත් ගිහිල්ලා අක්ෂි පරීක්ෂාවන් සිද්ධ කරනවා. මෙන්න මේ අක්ෂි පරීක්ෂාවට දරුවන්ව බය නැතුව යොමු කරන්න. එහෙම යොමු කරපුවාම දරුවන්ගේ පොඩි හරි ඇස්වල ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව කලින් හඳුනගන්න පුළුවන් වෙනවා.
1: ලව් ගෑස් මිල ඉහළ නැංවීම හේතුවෙන් අද රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ ෆ්‍රයිඩ් රයිස්, බිරියානි වැනි ආහාර වර්ගවල මිල රුපියල් 25කින් ඉහළ නැංවෙන බවයි.
3: නැවත කහපාට ගෑස් එකේ මිල අත්‍යවමතික විදියට ඉහළ ගිහිල්ලා තියෙනවා. කහපාට ගෑස් එකේ හිමිකරුතු මේ රටේ ගෑස් පාලනය කරන්නේ. අපි අද දින සිට කහපාට ගෑස් වලින් අපේ ආපනශාලා කර්මාන්තයේ වැඩ කරන 25ක් 30ක් අතර කර්මාන්තකරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට අපි කරනවා රුපියල් 5කින් ප්ලේන්ටි එක වැඩි කරනවා, රුපියල් 10කින් කිරිතේ එක වැඩි කරනවා, කෙටි ආහාර වර්ග රුපියල් 5කින් වැඩි කරනවා, පරාටා, බිත්තර රොටි මිල වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. රයිස්, බුරියානි, නාසි ගුරාන් වැනි අයිතම් වල මිල අපි රුපියල් 25කින් ඉහළ දාන්න තීරණය කරා අද මධ්‍යම රාත්‍රියේ 12:00.
1: ලව් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ නංවනු ලැබුවා. එහි නව මිල රුපියල් 6245ක්. කිලෝග්‍රෑම් 5 ලව් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවනු ලැබුවේ රුපියල් 220කින්. එහි නව මිල රුපියල් 2500ක් වනු ඇති. පාරිභෝගික අයිතින් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කළේ ගෑස් මිල ඉහළ යාම හමුවේ සමස්ත ආහාර මිල ගණන් ඉහළ යනු ඇති බවයි.
4: ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගෑස් සිලින්ඩරයක වැඩිම මිල වාර්තා වුණේ ඒ මිල 6850යි. දැන් 6200 දක්වා ලාබ් සමාගම තමන්ගේ මිල වැඩි කරලා තිබෙනවා. ගෑස් මාෆියාව නැති කරලා ගෑස් මිල අඩු කරනවා කිව්වා. සෑම මාෆියාව බිඳවට්ටනවා කිව්වා. හැබැයි අද මොකක්ද වෙලා තියෙන්නේ? ගෑස් මිල වැඩි කිරීම නිසා බේකරි හිමියෝ මනු පාංගක වැඩි කරලා, පාන් ගෙඩිය වැඩි කරලා, බලිස් ගෙඩිය වැඩි කරලා, දැන් මේ නිසා ලංකාවේ සියලුම භාණ්ඩවල මිල
1: මේ අතර මැයි මාසය සඳහා මිල සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. අස්වැසුම ද්විත්ව ගෙවීම් පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි සභාපති නිමල් කොටවල ගෙදර මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමින්. 2026 අප්‍රේල් මස අස්වැසුම ප්‍රතිලාභ දීමනාව සිංහල සහ දමිළ අවුරුදු සමරුමට පෙර එනම් අප්‍රේල් 10 වනදා ප්‍රතිලාභයෙන් වෙත ලබා දී තිබුණා. ඊට අමතරව මැද පෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අමතර දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමි වුණේ අප්‍රේල් 8 වනදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අනුවයි. අන්ත දුප්පත් කාණ්ඩේ පවුලක් සඳහා රුපියල් 7500ක්ද දුප්පත් කාණ්ඩේ පවුලක් සඳහා රුපියල් 5000ක්ද අවධානමට ලක් වූ කාණ්ඩේ සඳහා රුපියල් 2500ක් වශයෙන් අමතර දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමි වුණා. ඒකාබද්ධ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය මගින් මසකට දෙවරක් ගෙවීම් සිදු කිරීමට අවස්ථාවක් නොමැති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ. එහෙත් සේවයේ අවශ්‍යතාවය මත තොරතුරු තාක්ෂණ අංශය සහ මූල්‍ය අංශය ඉතාමත් කැටි කාලයක් තුළ අමතර විශේෂ දීමනා ගෙවීමට අදාළ ප්‍රතිලාභී පවුල් 117කට අසන්න ලේඛනයක් සකස් කර තිබෙනවා. එය ලිපිගොනු 90000ක ධාරිතා මට්ටමින් කාණ්ඩ කර සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ බැංකු ගිණුම් ක්‍රියාත්මක වන ලංකා බැංකුවට උඩුගත කරනු ලැබුවා. එහිදී අතපසු වීමකින් දෙවරක් උඩුගත වී දුප්පත් ප්‍රතිලාභී කාණ්ඩයේ ද්විත්ව ගෙවීමක් සිදු වී ඇති බව අනාවරණ වුණා. ෂණකව ක්‍රාත්මක වූ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ද්විත්ව ගෙවීම සඳහා අදාළ ගෙවීම අතහිටුවා එම මුදල් මණ්ඩලයේ බැංකු ගිණුමට ආපසු බැර කරන ලෙස බැංකු වෙත දන්වා තිබෙනවා. අප්‍රේල් ද්විත්ව ගෙවීම අතහිටුවීමට පෙර ප්‍රතිලාභීන් විසින් ඔවුන්ගේ ගිණුම්වලින් මුදල් ලබා ගැනීම හේතුවෙන් අයකර ගැනීමට නොහැකි වූ ප්‍රතිලාභීන් 49,759ගේ මුදල් 2026 මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු ක්‍රියාත්මකයි. එම මුදල රුපියල් 24,87,95,000ක්. ක්ෂණිකව මෙම පියවර ගැනීම හේතුවෙන් රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදු නොවූ බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ. නව වැඩබදු මගින් අනවශ්‍ය බදු බරක් ජනතාව මත පටවා ඇති බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ මෙම බදු මගින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට දැඩි බලපෑම් එල්ලවන බවයි.
5: යනවා තිබූ සමාජාරක්ෂණ දායක බද්ද බොහෝ මූල්‍ය සේවා සපේන ආයතන සහ බැංකු අය කළේ නැහැ පාරිභෝගිකයින්ගේ. ඒක හින්දා ඒ අය නොකරපු බද්දක් දැන් සාමාන්‍යයෙන් ආදේශ කරනවා වැට් එකට. එතකොට අනිවාර්යයෙන්ම අතිරේක බදු බරක් ගොඩනැගෙනවා 2.5%. ඒක හින්දා මම කියන්නේ මේ මූල්‍ය සේවා සපේන ආයතනවලේ මූල්‍ය සේවා මත 20.5% කියන්නේ මේ දකුණු ආසියාවෙත් නැති රේට් එකක්, ආසියාවෙත් නැති රේට් එකක්. එංගලන්තයත් 20% පනවන්නේ, ඊළඟට ප්‍රංශයත් 20% පනවන්නේ. ඉතාම අධික ලෙස මූල්‍ය පිරිවැය, මේ මූල්‍ය යටිතල පහසුකම් වල පිරිවැය ඉහළ නංවනවා. මට තේරෙන්නේ ආණ්ඩුවට මොකක්ද තියෙන වුවමනාව කියලා. මේ අවස්ථාවේදී අමතර බදු බරක් ජනතාව මත පැටවීමට දරන උත්සාහය
1: 2024 දරන එකතු කළ අගේ මත බදු හෙවත් වැට් පනත සංශෝධනය කිරීම සඳහා වන නව කෙටුම් පතක් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් ලබන ජූලි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වැට් බදු කිහිපයක් පැනවීමට යෝජිතයි. මේ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 324.87% බවට පත්ව තිබෙනවා. එහි ගෙන අනුපාතය රුපියල් 317ක්. අපමත මුදාහැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අතරංගොටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණීය නියෝගයක් නිකුත් කළා. අලස් කොමිසම අද අධිකරණය හමුවේ කළ ඉල්ලීමක් සලකා බලමින් නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝතරකම විසින්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අලසක් ලබා ගැනීමේ චෝදනාවට අදාළව රක්ෂිත බඳරාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේන අපමත නිදහස් කරනු ලැබුවේ පසුගිය පසුවනදායි. අලස් කොමිසම අද අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ කපිල චන්ද්‍රසේනගේ අප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බඳරාගාර ගත කර තබන ලෙසයි. අලස් කොමිසම මෝසමක් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරකම හමුවේ මෙම කරුණු දැක්වීම සිදු කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බැවින් ඔහු අතරංගොට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසයි කොමිසම ඉල්ලා සිටියේ. මේ අතර කපිල චන්ද්‍රසේනට අප ලබා දීම සඳහා ඔහුගේ ඥාතීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වනදා දක්වා අද රක්ෂිත බඳරාගාර ගත කරනු ලැබුවා. අප කොන්දේසිවල දැක්වුණේ කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් 3 දෙනෙකු විසින් අප ලබා දිය යුතු බවයි. ඥාතීන් ලෙස පෙනී සිටීම සඳහා අදාළ පුද්ගලයින් දෙදෙනා රුපියල් 15,000 බැගින් ලබාගෙන ඇති බව දනාවරණ වුණා. මේ අතර ග්‍රීක බැඳුම් කර සිදිහට අදාළව හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්ටර් හිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද යළි නඩු පවරනු ලැබුවා. ඒ කොළඹ මහාධිකරණය හමුවේ රුපියල් මිලියන 100ක තැන්පත් කිරීමේ කොන්දේසියට යටත්ව අල්ලස් කොමිසම මීට පෙර අදාළ නඩුව ඉලාස් කරගනු ලැබුවා. කොමිසම අද යළි මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ එම එකඟතාව පරිදි නියමිත කාලය තුළ අදාළ මුදල් තැන්පත් කරමින් කොන්දේසිය සපුරාලීමට අපහසුත් වීම හේතුවෙන්. හදිසි නීතිය තවත් මස්සකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 139කින් සම්මත වුණා. ඉඩ පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 145ක්, විපක්ෂව ලැබුණේ ඡන්ද 6ක් පමණයි. මේ අතර පසුගිය මාර්තු මාසයෙන් පසු කිසිදු ඉන්ධන හදිසි මිලදී ගැනීමක් සිදු කර නොමැති බව අමාත්‍ය අනුර කරුණාතිලක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්,
6: විශේෂයෙන්ම මම මේ ප්‍රශ්නේ අහන්නේ පහුගිය කාලේ ටර්ම් ටෙන්ඩර් එකක් ලබා දුන්නු සැපයුම්කරුවෙක් ඒ ටර්ම් ටෙන්ඩරය ක්‍රියාත්මක කරේ නැහැ. ඒ සැපයීම අත්හැරිය. හැබැයි මේ හදිසි මිලදී ගැනීම තුල ස්පොට් ටෙන්ඩරයක් හරහා ඒ ටෙන්ඩරේ ගිහිල්ලා තියෙන්නේ අර ටර්ම් ටෙන්ඩර් එක ක්‍රියාත්මක නොකරපු රටට ඒ සැපයුම පොරොන්දුණු සැපයුම ලබා නොදුන්නු කණ්ඩායමකට. ඒ වගේම ඒ ආයතනයට මේ ස්පොට් ටෙන්ඩර් එක දීලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඉතාමත්ම ඉහළ මිලකට. එනිසා මේ ප්‍රශ්නයට මේ මොහොතේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
1: මේ අමාත්‍යනර කරුණාතිලක
7: ඔබතුමා නිශ්චිත වශයෙන් සඳහන් කරනවා නම් කවුද ඒ සැපයුම් කරු කියන එක මම මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්න පුළුවන්. මොකද වැරදි තොරතුරු ගණනාවක් සමාජය තුළ ප්‍රචාරය වෙනවා. ටර්ම් ටෙන්ඩර් කැන්සල් කරපු සැපයුම් කරුවෙක් ස්පොට් ටෙන්ඩරේ සඳහා ඉදිරිපත් කළා. ඒ හරහා සැපයුම් කළා තියෙනවා කියන එක. ඔබතුමා නිශ්චිත වශයෙන් සැපයුම් කරු කවුද කියන එක සහ අදාළ දිනවකවානු ප්‍රකාශ කරනවා නම් මට ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්න පුළුවන්.
1: මේ අතර 2025 වසරේදී කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ 4,724ක් සිදු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සඳහන් කළේ ඉන් 4,170කට අදාළව නඩු පැවරීමට නියමිත බවයි.
8: සම්පූර්ණ වශයෙන් කාන්තාවන්ට එරෙහි වන වාර්තා මුළු අපරාධ සයිබර් අපරාධ සංඛ්‍යාව 4,103, 24,3159, 25,4,742, ඒ අතරින් 23 විසඳලා තියෙන 855ක්, 24,982, 25,572, තව දුරටත් විමර්ශන කටයුතු පැවැත්වෙමින් සහ නඩු පැවැනිර නියමිතව තියෙනවා 23,3348, 24,2177, 25,4170.
1: මුදල් අමාත්‍ය ශිලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරම සිය ද්විත්ව පුරවැසි භාවයේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ.
9: ද්විත්ව පුරවැසි භාවයේ ගත්තම ඒ කියන්නේ එයාට කොහේ හරි එකක් තියෙනකොට තමයි ලංකාවේ ද්විත්ව පුරවැසිකම ගන්න ඕනේ. එයා ඕස්ට්‍රේලියාවේ සිටිසන් කෙනෙක්. ඕස්ට්‍රේලියාවේ සිටිසන්ෂිප් එක තියෙද්දී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ගන්න. හැබැයි ද්විත්ව පුරවැසි භාවය ගන්නකොට මොකද වෙන්නේ? ඊළඟට පාර්ලිමේන්තුවට ආපු ගමන් එයා අතෑරියා නම් ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය එනං එතුමා කල්ලතෝණියෙක්. සමා වෙන්න මේ කිව්වට. නැත්තම් ඒලියන් කෙනෙක්. රටක් නැති මිනිහෙක් මේ රටේ නියෝජ්‍ය මුදල් ඇමතිලා ඉඳලා දිනවා මාස ගන්නවා. ලැජ්ජාවක් තියෙන්න ඕනේ. එයා ඇවිල්ලා අපිට කියන්න ඕනේ. ඒක තමයි මම මේ පාර්ලිමේන්තුවේ වරපදතකම
1: පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර සඳහන් කළේ රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තවදුරටත් හදිසි නීතිය දීර්ඝ කරන බවයි.
9: විවේචන වලට බය දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි අපි. අපි විවේචන හොඳ දේ හොඳ ලෙස ගන්න ව්‍යාපාරයක්. හැබැයි අද විපක්ෂය අර වෙඩි කාපු ඌරෝ මට්ටමට වත්තලා ඉන්නේ. වෙඩි කාලා වගේ ඉන්නේ. මේ රට විනාශ කරේ බිලියන ගණනකින් වත්තක් නැති කලේ බිලියන ගණන් ණය අරගෙන බිලියන ගණනක ත්‍රිලියන ගණනක වත්තක් නැති කරේ කවුද? රාජපක්ෂලා. රාජපක්ෂලා නන්නත්තර කරපු රට අපි තුන්වෙනි පාරට තමයි මේක දික් කරන්න එන්නේ. තුන්වෙනි පාරට ඇයි? මේ රටේ ශීඝ්‍ර ලෙස සංවර්ධනය කරගෙන යන්න ඕන.
1: භාණ්ඩාගාරයේ මිලියන 18,020ක මුදලක් අවභාවිත වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර සඳහන් කළේ.
9: මේ 76 අවුරුද්දේ ණය ගෙවලා තියෙන ඕනතරම් මහ ලොකු ඇවිදින පුස්තකාල ගෙනාවා. මුදල් ලේකම්ව ආනයනය කර ඕස්ට්‍රේලියාව ඉදලා ඩොලර් මිලියන 2.5 යනකම් මුදල් ලේකම් දන්නේ නැහැ. හැකර්ලු මාර නාට්‍ය. තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් හැකර්ද? ඊළඟට අස්වැසුමෙන් දෙපාරක් ගෙවපු මිලියන 500 හැකර්ද? මේ වෙනකොට විතරක් මහ බැංකුව හරහා මේ වගේ මුදල් ජනතාවට අහිමි වෙලා තියෙනවා. එක්ක කාගේ හරි සාක්කුවට ගිහිල්ලා තියෙනවා මේ මිලියන 18,220ක්.
1: මේ අමාත්‍ය සුසිල් රණසිංහ
10: මරිකා මන්ත්‍රීතුමා කියන කාරණා ඔක්කොම විශ්වාස කරනවා අපි. හෝමාගම මහජන බැංකුවේ නැන්දම්මගේ ගිණුමේ අංකය විස්තරය කියන්න. ඒ විස්තරය කිව්වොත් අපි සියල්ල විශ්වාස කරනවා. ඒ නිසා මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බොරු ඇද බාලා නිකන් මඩ ගහලා හයියට සද්දට කතා කරලා යන්න එපා.
11: ඕවා
10: හොඳයි, ඕවා හොඳයි. අර කිසි අවබෝධයක් නැති මිනිස්සුන්ට
12: මුලස්සර මන්ත්‍රීතුමනි, මම කිව්වේ හරිද එහෙම එකක් වෙලා තියෙනවා කියලා හොයලා බලන්න කියලා. ඒගොල්ලන්ට හොයා ගන්න බැරි නම් අන්න ඉන්නෝ ජයකොඩි ගිහිල්ලා ගන්න යගේ. අන්න ජයකොඩි ඉන්නෝ ගිහිල්ලා ගන්න යගේ.
10: ඔබතුමා කිව්වා මේ මහජන හදිසි නීතිය දීර්ඝ කරනවා, මේවා සිද්ධ කරන්නේ මිනිස්සුන්ගේ කටවල් වහන්න කියලා. අපි කට වහන්නේ නැහැ. අපි මරික්කාරගේ කට වහන්නේ නැහැ. ඔය කට වැහුවොත් අපිට තමයි පාඩු. ඔය කට ඇරලා තියෙනකන් අපිට වාසි.
1: නිල සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති ටෝලම් අද රාත්‍රියේ දිවෙනට පැමිණීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 55 වන සංවත්සරය සමරීම සඳහායි. වියට්නාම ජනාධිපති ටෝලම් පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉරානය යුද්ධය කඩිනමින් අවසන් වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ටෙහරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් අවසන් කිරීමේ සිය ඉලක්කය බොහෝ දෙනා තේරුම්ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ. ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ යුද්ධය අවසන් කිරීම සඳහා වූ ඇමරිකානු යෝජනාව තවදුරටත් සලකා බලමින් පවතින බවට ඉරානය සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්. ඉරාන විදේශ මාධ්‍ය අබ්බාස් අරක්චි සඳහන් කළේ කරුණු 14කින් යුත් එම යෝජනාවලිය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන බවයි. මේ අතර ඇමරිකාව සහ ඉරානය අතර ගිවිසුමක් සඳහා එකඟතා පළ කර ඇති බව පාකිස්තානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන විදේශ මාත්‍යාංශය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දැනට හෙළි කර නොහැකි බවයි. අදාළ ගිවිසුමේ මැදිහත්කරු වශයෙන් දෙපාර්ශ්වයේම විශ්වාසය තහවුරු කිරීමේ අරමුණින් එම තොරතුරු හෙළි නොකරන බවද පාකිස්තාන විදේශ මාත්‍යාංශය ප්‍රකාශ කළා. තමිල්නාඩු මහා ඇමති ධුරයේ දියුරුම් දීමට නම් බහුතරය ඔප්පු කරන ලෙස තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර ආලේකර් විසින් TVK පක්ෂයේ නායක සුපිරි කොලිවුඩ් නළු තලපති විජේහෙවත් ජෝෂප් විජේ චන්ද්‍රසේකර් හට දැනුම් දී තිබෙනවා. ඔහු සඳහන් කළේ ඉන්දියා කොංග්‍රස් පක්ෂය සමග සන්ධානගත වීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. තමිල්නාඩු මහා ඇමති ධුරයේ දියුරුම් දීම ජෝෂප් විජේ චන්ද්‍රසේකර් විසින් කල්තමා ඇත්තේ තමිල්නාඩුවේ බලය පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව මෙතෙක් සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම හේතුවෙන්. තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටුවීම සඳහා තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය වෙත සිය පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දිය ජාතික කොංග්‍රස් පක්ෂය ඊයේ තීරණය කළා. ජලසිරස්තන උණ රෝගයක් නිසා දෙනියායේ පාසල් 4ක් වැස්සේ අස්වැසුම ද්විත්ව කිරීම භණ්ඩාගාරය පිළිගනී. කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගන්නයි නියෝග. වියට්නාම ජනපති අද රාත්‍රියේදී වනට බහුතරය පෙන්වන්නයි තනපති විජේට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්. සියත සවස ප්‍රධාන ප්‍රාර්ථනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මෙලඟ ප්‍රධාන ප්‍රාර්ථි ප්‍රකාශය හෙට උදැස්සන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. සුරංගල් විස්ගේ ෆිල්ම්ස් දෙකක්ම එකම මාසෙ රිලීස් වෙන්න තියෙනවා.
1: පළවෙනි එක ඒක තමයි මේක.
0: දෙවෙනි එක Room 106.
1: අපි ඉතින් ඒ ගැන සුරංගගෙන් ඇහුවා.
2: මාසේ නම් තියෙන්නේ ජූනි මාසේ. ඉතින් මං හිතුවේ කවදාවත් මේ චිත්‍රපට දෙක එක ළඟට පිරගත දිරීමක් ලැබෙයි කියලා. මොකද මේක එක චිත්‍රපටයකට වෙන මාංශය අධික මාංශයක්. චිත්‍රපට දෙකක් සඳහා මාංශ කරනවා කියන්නේ මාව ඉතුරු වෙයි ගන්නෑ.
0: එකම ඩිරෙක්ටර්ගේ ෆිල්ම් දෙකක් එකම මාසෙක. කලින් මෙහෙම වෙලා තියෙනවද?
2: එක් අධ්‍යක්ෂකරි චිත්‍රපට දෙකක් දෙපැත්ත සර්කිට් දෙකේ දුවලා තියෙන අවස්ථාවක් තියෙනවා. මර්ගේ මතකයෙන් ඉවරද නම් එක්ක සුනිල් සෝඩියරිස් මහත්මයාගේ එහෙම නැත්නම් සෙල්ලක්කේ රූ මහත්මයාගේ 1990 ගණන් වල වගේ.
1: යූටියුබර්ස්ලත් එක්ක කරපු ෆිල්ම් එක චැලෙන්ජ් එකක් උනේ නැද්ද?
2: මම චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට රකපාවු නළියගත්තු දන්දු සමරසිංහද, රංජන් රාමනායකද, බිමල්, ශාම්, කලන, ප්‍රියන්ත සිරිකුමාර වගේ ලොකු පරාසයක් තියෙන නළුවෙක් එක්ක මම වැඩ කරලා තියෙනවා. ඒකට යූටියුබර්ස් සිනමාවට ගිය කටුලදී මට ප්‍රශ්න කිහිපයක් තිබුණා. හැබැයි පළවෙනි දවස වෙනකොට මම දැනගත්තා ඉතාම හොඳට කන්ටිනියුටි තියාගන්න පුළුවන්, කැමිසිලියක් කිව්වම තේරුම් ගන්න පුළුවන්, ගරහක් තියෙන සහ හත් දෙනාම වගේ වැඩ කරයි.
0: Room 106 crime movie එකක්. එහෙමව ලංකාවේ අඩුවිනේ. ෆෑන්ස්ලා එක කොහොම බාරගනීද?
2: මටත් ඒ සම්බන්ධයෙන් පොඩි තිබුණා දෙයක් කිරීමේදී මේක කොයිතරම් දුරට ප්‍රේක්ෂකාගාරයේ බාරගනීද නැද්ද කියන එක. නමුත් අපිට හැමදාමත් සරල විඳනාත්මක චිත්‍රපටවලම ඇලි ගැලී ඉන්න බැරි නිසා මා තීරණය කළා වෙනස් වූ චිත්‍රපටයක්, විශේෂයෙන්ම වසන්ත ඔබේසේකරගේ පැට්නකේ චිත්‍රපටයක් කරන්න. ඒක බොහොම සුදුසුයි කියලා මා විඳින්න දුන්න අවස්ථාවට.
0: Talk of the town. මිලියන දෙකක මිනිස්සු හරියට මිනිස්සුන්ගෙන් හැදුණු මොහොතක් වගේ.
1: බ්‍රසීල් වල ෆේමස් කොපකබානා බීච් එකට එකතු වුණා.
0: මෙහෙම මිලියන දෙකක් එක තැනකට එකතු වෙන්නේ ෂකීරගේ ෆ්‍රී ලයිව් ඉන් කොන්සර්ට් එක බලන්න.
1: මේක ෂකීරගේ කරියර් එකේ එයා එක තැනක දැක්ක ලොකුම ක්‍රවුඩ් එක කියලා තමයි කියලා තිබ්බේ.
0: එදා ඉතින් බීච් එක කොන්සර්ට් එකක් නෙවෙයි, තනිකරම මියුසික් ෆෙස්ටිවල් එකක්.
1: ඒ ආපු හැමෝම මියුසික් වලින් ලස්සනට කන්ට්‍රෝල් කරන්න ෂකීරට පුළුවන් වුණා.
0: Talk of the town.
3: රදරුවන්ට පිටිකිරි දෙන්නම ඕනෙද?
4: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණුකමගේ සමග.
3: අලුත උපන් දරුවෙක් ඉන්න දෙමව්පියන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි දරුවා කුඩා කාලේදීම පිටිකිරි දෙන්න ඕනෙද කියන කාරණාව. දැනට පවතින වෛද්‍ය නිර්දේශ වෙන්නේ දරුවා ඉපදිලා පළමු මාස 6 තුළ දරුවට ලබා දිය යුත්තේ මව්කිරි පමණක් බවයි. නමුත් විශේෂ හේතු මත වෛද්‍ය නිර්දේශයන්ට අනුව මේ කාලය තුළදී දරුවට පිටිකිරි ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශයක් තිබිය යුතුයි. ඊට අමතරව මෙම කාලය තුළදී මව්කිරි වලට අමතරව වෙනත් දියර වර්ග ලබා දෙන්නත් උත්සාහ කරන්න එපා. පළමු මාස 6 තුළ ඔබට යම්කිසි විදිහකින් මව්කිරි වෙනුවට පිටිකිරි ලබා දීමට අවශ්‍යතාවයක් ඇති වුණොත් මුලින්ම ඔබේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
4: ඔබේ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
5: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
5: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
6: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ශෙනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා. ලව්ලි. ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියක් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
7: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7000ට වට්ස්ඇප් කරන්න.
8: ඉතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආය වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
9: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
10: මොන ඩීටේල්ස්ද? කවුද මේ?
9: සර්, අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
10: ඔව්, දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
9: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්ත නම් ඒත්.
10: අයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ.
9: මොකද්ද සර්?
10: මගේ ඉනසයිස් එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන්න,
9: ස්කෑමරයා.
10: නෑ
9: නෑ
10: නෑ නෑ සර්.
11: සින් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
12: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තැනක හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි සන්නමහල් ජුවලර් දෙකටම තැන්කියු කියනවා කියලා.
13: හෙට ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසටින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
14: සියත ක්‍රේසි වෙන්දේසි
6: හෙට හවස 5ට සියත අහන්න.
15: Powered by Bid to Win.
6: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
16: දුවේක Facebook එකට දැම්මද?
6: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
17: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
18: සීත Voice of Family.
19: register වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: වැස්සක් නැති දවසක වැස්ස ගැන කතා කරන්න අමාරුයි.
1: ඒක ඇත්ත.
0: කතා කරන්න පුළුවන් බැරි නෑ. ඒත් වහිනකොට දැනෙන හැඟීම නැතුව වැස්ස ගැන කියන්න අමාරුයි. ඒක හරියට ජීවිතයට ආදරයක් නැතුව ආදරය ගැන කතා කරනවා වගේ.
1: ජීවිතයට ආදරයක් ලැබෙන්න ඕනේ ඒ දේ ගැන කතා කරන්න, ඒ දේ විඳින්න ආදරයක් අත්‍යවශ්‍යයි.
0: විඳින්නේ නැති දේවල් ගැන කතා කරන්න අමාරුයි. විඳවන දේවල් ගැන විඳවන්නේ නැතුව කතා කරන්න අමාරුයි. හිතාගෙන කතා කරාම වෙන්නේ ඒ හැඟීම ඇත්තටම අත්විඳපු අයට දැනෙනවා මේ කතා කරන්නේ හිතලුවක් ගැන කියලා.
1: එන්න අපි කතා කරමු විඳින ආදරේ, බලාපොරොත්තු වෙන ආදරය, මේ හැම දෙයක්ම මොන වගේද, කොහොමද දැනෙන්නේ කියලා.
0: රෑ 9 වෙනකන් වෙනද වගේම හුඟක් ආදරෙන් අපි දෙන්න ඉන්නවා ඔබ ළඟින්ම.
1: මං විශ්මි.
0: මම නිශාන්.

දැම්බලවරාත්‍රී 7:30යි.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
5: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
6: අවුට්ලුක්. ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
10: Pizza Factory. Family, friends, and pizza.
11: Applicant got that touch 15, reload කරලා ගත්තත් touch 15. Applicant got that reload කර ගත්තත් iPhone 17 Pro දිනනනම් touch 15. Touch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් touch 15 activate කරන්න. දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.

0: සීම් සිහත. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: මේ මාර හුට්ටප්පර යන්නේ මම වෙලා තියෙන්නේ.
2: ඇයි?
1: ඇයි නෙමෙයි හවසට නටවන්න වෙන්නේ නයි.
2: ආ නටු නටු.
1: මේ විහිළු නෙමෙයි මම අද සුරම්මියාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
2: අයියෝ ප්‍රශ්නද මට අක්කලා කපුරුගෙන් ඕඩර් කරපන්කෝ.
1: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං. අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ.
2: ඉතින් බං උඹේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13:37 ගහපන්කෝ.
1: ඇයි සුරම්මියා එන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්නද ඕනේ?
2: මොන ඇම්බියුලන්ස් එකක්ද මං? ඒ වෙන නම්බර එකක්. මේ 13:37 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර එක.
1: ඈ එහෙමත් පුළුවන්ද?
2: ඔව් බං ෆෝම්ස් පුරවන්න, ඇඩ්‍රස් දෙන්න, කාඩ් ඩීටේල්ස් දෙන්න, ඔය මොන මගුලක්වත් ඕනේ නෑ මං. කතා කරා තක්ගාලා ඕඩර් කරා.
1: ඕක ගන්න බගා ගන්න කලබල කරන්න එපා. හෙලෝ කපුරුක.
2: ඈ
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
4: සරයි ඉතයි යවකි.

0: ගත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි අනුග්‍රහය
1: සිතා පෙරහර අලුතින් නුවරට පැමිණෙන්න
2: ගැලපෙන නම ගැලපෙනම තැනට කැන්ඩි නුවරට
3: අයබස්.com ඔන්ලයින් අවුරුදු සේල් එක අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළා. ඉක්මන් කරලා ඔන්ලයින් ඕඩර් කරලා ගෘහවිදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රසකට 60% දක්වා දෙවන්ත වට්ටම් සමග පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රම ලබා ගන්න.
4: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
5: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
4: අම්මා වෙපෙ මට වටිනවනේ.
6: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරට 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
4: ආරීචි හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
7: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස පහට.
8: Powered by Bid to Win.
9: Nimatanamiti

0: අවිෂ්මි රෑ හස දිහා බලන් ඉන්න කැමති කෙනෙක්ද?
1: ගොඩක් කැමති.
0: ඔයා හඳටද ගොඩක් කැමති? තරුවලටද ගොඩක් කැමති?
1: තරුවලට?
0: තරු කඩා වැටෙන ඔයා දැකලා තියෙනවද?
1: ඔව්.
0: තරුවකට ආදරේ කරපු මගේ යාළුවෙකුත් මේ වෙලාවේ අහගෙන ඉන්නවා. හැබැයි යාළුවා ඒ තරුව හැමදාම අහසේ ඉඳී කියලා බලාගෙන තමයි ඒ තරුවට ආදරේ කළේ. හැබැයි එක මොහොතක මගේ යාළුවා ආස කරපු තරුව කඩාගෙන වැටුණා බිමට. ඉතින් එයා තාමත් ඒ තරුව වැටුනේ කොහෙටද කියලා හොයනවා.
1: තාමත් තරුවට ආදරය කරනවත් ඇති.
0: තරුව හින්දා සමහර තැන්වලදී බොන් නැති වැඩත් කරනවා.
1: ආදරේ හින්දා කෙනෙක් කොච්චරනම් දේවල් කරනවා ඇතිද, ඒක හොඳද නරකද කියලා ඒ වෙලාවට තේරෙන්නේ. ඇයි අසිහෙන්නේ ආදරය කරන්නේ?
0: ඒකනේ වැඩේ කියන්නේ. යාළුවගේ නමත් හඳ.
1: ආ
0: තරිඳු.
1: හොඳයි.
0: යාළුවගේ නමත් තරු.
1: චි
0: නේ
1: තරු. අපි තරු
0: කියන්නේ.
1: තරුවක්.
0: තරුවක්.
1: යා
0: තරුවක්.
1: මම
0: පවුලක තරුවක්.
1: මං ආසයි අර මේ අහසේ තියෙන තරු පවුල්. එතකොට තරු රටා. ඒකෙන් එකක් දිහා බලාගෙන ඉන්න.
0: ඔයා ඉන්න තිබ්බ මෙතන නෙමේ.
1: අහසේ
0: නෑ.
1: එහෙන්
0: කලාපුරේ. හැමෝගේම ජීවිතවල හැඟිච්ච කතාවක් තියෙනවා. ඒ හැඟිච්ච කතාව හංග ගැන අපි ගොඩාක් කල් ඉන්න හිතාගෙන ඉන්නවා. සමහර වෙලාවට අපිට ඒ කතාව කියන්න හිතෙනවා. එම නැත්තම් කියවෙනවා. හැබැයි හැමෝටම හිමි වෙන්න ඕනේ හැමදාටම ජීවිතේ හෙවණැල්ල වගේ ළඟින්ම ඉන්න පුළුවන් කෙනෙක්.
1: අනිවාර්යෙන්ම සියත ආදරයක අහන් ඉන්න ඔයාට අපි හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ හැමදාටම ඔයාගේ ළඟින් හෙවණැල්ල වගේ ඉන්න ආදරණීයම කෙනෙක්ව හම්බෙන්න කියලයි.
0: කඩා වැටෙන තරුවලට ආදරය කරන්න එපා. ඊට පස්සේ හොඳ ළමෙක් වෙන්න ඕනේ. හරිද?
1: සුළඟ වගේ එයා ඇවිත් යන්නත් යවයි.
0: මේ සින්දුව ඔන්න ඔයාටයි තරිඳු.
1: මැසේජ් එකක් දාන්නත් ඕනේ නේද?
0: ඒකනේ 0711 982 2 98 4ට WhatsApp මැසේජ් එකක් එවන්න. එහෙම නැත්නම් ආදර රේඛා 107 FM අපේ Facebook fan page එකට ඇවිල්ලා

0: රෑ 7 පහුවලා විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කර

0: සිල්වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 270යි. කිස් තක්කාලි සෝස් ඉතිරිය රුපියල් 125යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 280යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉකෝ පැක් ඉතිරිය රුපියල් 210යි. කාගිල්ස් ෆුඩ් සිටි
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවායවල් දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
13: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
14: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
18: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
19: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
21: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දිමෙන් මේ සැම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි
22: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
23: ආ එහෙමත් පුළුවන්ද?
22: පුළුවන් නේ නැත්නම් කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කරනවා.
24: දෙඩේ හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලුවා ඇත. මිල රුපියල් 2350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
25: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑමකේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
26: ගිහන්. හැබැයි එකක්
25: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම ආඩිස් ගියේ. හැබැයි සින්දු දෙකක්.
27: ඔයනු දැසිනකන් කගේද
28: සතියේ දවස් පහේම උදේ 10ට
25: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මලින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: සියතා ක්‍රේසි වෙන් දේසි හේත හවස පහට
3: powered by bid to win.
4: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා
5: දුවේක Facebook එකට දැම්මද?
4: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: සීත Voice of Family.
6: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
8: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
8: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: මට ගල්වල පාරට යන්න ඕනේ.
1: දවස පළවෙනි හයර් එක මුදිත වීල් එක ස්ටාර්ට් කළේ උඩ පැනලා. රුපියල් 250ක හයර් එකක් වුණත් එතනට ගියාම හයර් ඕනතර. මොහොතකට මුදිත කල්පනාවට වැටුණා.
0: මේ අපි ඉක්මනින් යන්න.
2: හරි හරි අපි යන්න අපි අපි.
3: ඒත් මෙච්චර ලස්සන කෙල්ලෙක් එතනට යන්නේ
2: පෙනුඹට නම් ගිහම නාස්ති වෙලා නැහැ. ලඟදි වැඩේට හුරු වෙච්ච කෙනෙක් වෙන්නේ නැති. පව්. උදේම සික්කෙක් ගහලා වෙන්නේ බඩු නැතුව.
1: අනීතික හොබාක් දේවල් වෙන තැනක් තමයි ගල්වල පාර. ගල්වල පාර පැත්තට වීල් එක හරවනකොටම අයින කිදුපු පොලිසිය පාරට ඇවිල්ලා වීල් එක නතර කළා.
4: ආ මුදිත, මොකද මේ පැත්තේ?
1: දන්න අඳුරෙන් රාලහාමි කෙනෙක් හිටිය නිසා මුදිත ටිකක් කෝල් වුණා. මොකද මුදිතේ සබ්ජෙක්ට් එකට නැහැ. ඉතින් වීල් එක හෝරල බැලුවත් බල්ලෝ දාලා බැලුවත් කොල්ල බේරි.
2: සර් මේ මිස්ටර් තමයි.
4: නෝනා, මොක උදේ පාන්දර සික් එකද?
1: ඒ සද්දෙට කෙල්ල බය වුණා. ඇස් වලින් එක දිගට කඳුළු කැට බිම වැටුණා.
4: ඔයලම කොහෙද? ඐඩිය ගන්න බලන්න. WPC මේ ළමයා පොඩ්ඩක් චෙක් කරන්න.
0: අනේ මම වැරදි කරනගෙන නෙමෙයි, මම යන්නේ කෙනෙක් හොයාගෙන.
4: ඔව්. අපි තින්නේ කෙනෙක්ව හොයන ගම. ඒකයි මේ දෙපැත්තෙන්ම යන වාහන අපි බලන්නේ. අද ඌ මේ වෙලාවට මෙතනට එනවා.
5: මොකුත් නැහැ සර් මෙයා ළඟ.
1: බොඩි සර්ච් එකෙන් පස්සේ WPC හැම කිව්වා. උපේක්ෂ මේ ඉන්නේ රමිදුව හොයාගෙන. රමිදු තමයි උපේක්ෂගේ පණ. ලස්සන ජීවිතයක් තිබුණා. ලස්සන ආදරයක් ඒක. ඒත් රමිදු මත්රකුසට බිලි වුණා.
4: හරි හරි, දැන් එනං ඔයාලම යන්න.
0: සර් මං කෙනෙක්ව හොයනවා සර්ලා වගේම. මෙන්න මේ පින්තූරෙ ඉන්නේ යා.
4: කවුද? මේ වාගේ හස්බන්ඩ්?
0: සර් යා මගේ බොයිෆ්‍රෙන්ඩ්. මේ වෙලාවට යා මෙතෙන්ට එනවා කියලා මට ආරංචියක් ආවා.
1: එතකොට මෙතෙන්ට ආපු බයික් එකක් පොලිසියට වෙට්ටුවක් දාලා ගල්වල පාරට වේගෙන් හැරෙව්වා. පොලිසියත් එයාලගේ බයික් වීල් වලින් ඒක පස්සෙන් පැන්නවා.
2: මිස් මං හිතන්නේ මිස් හොයන කෙනයි.
1: එහෙම කියලා විනාඩියක්වත් ගියේ නැහැ. ටිකක් ඈතින් වෙඩි හඬවල් කීපයක් ඇහුණා.
0: අනේ දෙයියනේ, මගේ රමිනු.
1: සමහර බැඳීම් ජීවිතේ කවදාවත් මොන දේ වුණත් අමතක කරන්න ලේසි නෑ.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: ආ හෙලෝ සර්, මේ සර්ගේ order එක confirm කරන්න මට පොඩ්ඩක් සර්ගේ card details දෙන්න පුළුවන්ද?
7: මොන details ද? කවුද මේ?
5: සර් අපේ website එකෙන් order එකක් දාලා තිබ්බනේ.
7: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
5: සර්ගේ card එක ඉස්සරහා තියෙන අංක ටිකයි card එක පිටිපස්සෙ තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ phone එකට එන OTP එක දැනගත්ත නම්
7: ඒයි මගේ insights එක දැනගන්න ඕනේ නැත්.
5: මොකද්ද සර්?
7: මගේ insights එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන scam කරන scammer යා.
5: නෑ සර්.
6: Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: අයියා මට Apple මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩාක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මාතිකට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
8: Hush 15 පිස්සුවක්ම තමයි.
10: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ Alumex.
11: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
12: ක්‍රිස්වෙන්නේසින් සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
13: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටින බෑග් එකක් හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි ස්වර්ණ මහල් ජුවලර් දෙකටම තැන්කියු කියනවා මම.
14: හෙට ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලසටින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
15: සියත ක්‍රේසි වෙන්දේසි
16: හෙට හවස 5ට සියත අහන්න.
17: Powered by Bid to Win.
18: කාලෙකින් මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
19: නිින්ද යන්නද?
18: නිින්ද යනවා. මේ දවස්වල හීන වැඩි පේන්නේ.
19: ආ බිල් බලශක්තිය අර්බුදේනේ. බලශක්තිය අර්බුදේනේ. හීනද හීට පේන්නේ නැත්තේ. බලශක්තිය හොතර තියන කාලට හීට පේනවා අවුලක්.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
0: අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: හරියටම දැන් විනාඩි
1: 8යි.
0: මං 8 වෙනකන් හිටියේ. මං කලින් වෙලාව කියන්න හදද්දි 8යි 7යි.
1: තප්පර ගානේ.
0: තප්පර ගානක්.
1: තක්කාලා.
0: කියපු ගමම්ම 8යි 8.
1: හොඳයි. ඒ වගේ දේවල්. ඔව් ඔයත් හොඳයි. වෙලාවත් හොඳම හොඳයි.
0: වෙලාව හොඳයි මම හොඳයි.
1: ඔයා වෙලාව හොඳයි. ඔයා හොඳයි.
0: මට අදට ඒ හොඳටම
1: ඇති.
0: මොකද ඔයාගෙන් හොඳක් අහනවා කියලා කියන්නේ අමාරු වැඩක්.
1: Thank you.
0: Thank you. ඔහොම බලන්න
1: එපා. බහින්න චුට්ට.
0: ඔහොම බලන්න එපා මගේ දිහා.
1: චුට්ට බහින්නද?
0: බහින්නද? මට අමාරුයි මගේ.
1: බලන්න මං අවංකයිනේ.
0: ආ
1: මං අවංකයිනේ. උඩට ගියා කියලා මං දන්නවා.
0: දන්නවා.
1: සමම්ම කියනවා මට බහින්න
0: කියලා. බහින්න කියලා. දැන් මං කිව්වා ඔහොම බලන්න එපා මගේ බෙල්ලෙන් දෙන මම මෙහෙම ඔහොම පල්ලෙ හැබලුවා.
1: ඉන්න මං හිමිට එන්න.
0: බලන්න එපා නේ.
1: හරි. ආවා.
0: හෙමින් එන්න මිතර වැටුනොත් එහෙම අර පල්ලෙ හත අට වලින් මිනිස්සු දුවයි මේ භූමිකම්පාවක් කියලා.
1: ඇත්ත ඇත්ත ඇත්ත.
0: පොඩි බරක් නෙමෙයි තියෙන්නේ නේ.
1: එසේ මෙසේ බරක් නෙවෙයි.
0: දුවගෙන එනකොට මේ මේක හෙල්ලෙනවා.
1: භූමිකම්පාවක්.
0: මට අතන දොර ඇරගෙන ඉද්දි කියන්න පුළුවන් මේ ඉන්නේ කවුද? විශ්මිත නැත්නම් එහා පැත්තේ ස්ටුඩියෝ එකේ ඉන්න මාකස්ට කියලා. වැඩි වෙනසක් නැහැ.
1: හොඳයි හොඳයි. අපේ දෙවනි පය මේ පටන් ගන්නෙ. ජීවිත වටත් ඉන්න ඕනේ. හෙවන ඇල්ලක් වගේ. ඔයාව හයියෙන් අල්ලන් ඉන්න. හරියට කිව්වොත් ඔයාගේ ලයිෆ් එකේ ෆවුන්ඩේෂන් එක. ඒ වගේ කෙනෙක් ඔයාට ලැබෙනවා නම් ඔයා ගොඩක් වාසනාවන්තයි.

0: ජීවිත අත්දැකීම තමයි හැම වෙලාවකම අපිට දෙයක් කියන්න දේවල් එකතු කරන්නේ. අපේ ජීවිත අත්දැකීම් ටික අපිට කියාගෙන යන්න අපි ආසයි. ඉවහන්ගින්න
1: 0711982794 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්සියට FM අපේ Facebook page එකට ඇවිත් අත පෝස්ට් එකට කැටින් කමෙන්ට් එකක් තියන්න.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: වැට් සඳහා ලියාපදිංචි සීමාව කලින් ඇත්තටම වාර්ෂික පිරිවැටුම මිලියන 60කට වගේ තිබ්බේ. මේක මිලියන 36 දක්වා අඩු කිරීමක් දක්නට ලැබෙනවා. කාර්තුවකට මිලියන 9ක් කියන එකෙන් අදහස් කරන්නේ දවසකට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක වගේ පිරිවැටුමක් තියෙන සෑම කෙනෙක්ම වැට් වලට රෙජිස්ටර් වීමේ අවශ්‍යතාවය තියෙනවා.
2: මෙතෙන්දී කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට ජූලි 1 වෙනිදා ඉඳන් ඉදිරියට බැංකු අක්කා මුල්‍ය ආයතනයක් Taman සපයන ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙව යුතු නෑ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 1 2 1 1 3 7 7.
5: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0.115 93 93 93.
6: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
7: අම්මේ, මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
8: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
7: අම්මා වෙතින් මට වටිනවනේ.
9: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
10: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
11: සියත ක්‍රේසි වෙන්දේසි. හෙට හවස 5ට.
12: Powered by Bid to Win.
13: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
19: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අවතන්න 13.19.
20: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
2: රෑ 8:30.

0: ගුරුවරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සියත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියමි.
1: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theatre Crazy Vendesi Heta Havasa Pahata
3: Powered by Bid to Win
4: Tatte menno ayayay kiyana sindu viral wela
5: Duweka Facebook ekata dannada
4: Facebook itarak nevi man oy dennawa Sita TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
7: Sita Voice of Family
8: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
9: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
10: නිමට නැමී තී

0: එකම ජීවිතයේ හෙවනෙල්ල වගේ ළඟින්ම ඉන්න පුළුවන් කෙනෙක්.
1: ජීවිතේ අපිට අමතරව අපි ළඟින් ඉන්නවා කියලා හිතන, අපිව බලාගන්නවා කියලා හිතන, අනේ එයා මං වෙනුවෙන් ඉන්නවනේ කියලා හිතන දේවල් ඒක වචනෙන් කියන්න බැරි තරම් ඒක ලොකු හයියක්.
0: ඒක ඇත්තනම් ලොකු හයියක්. ජීවිතේ මිනිසුන්ට ඒ වගේ හයියක් දැනෙන්න ඕනේ.
1: ඉතින් අද අපි කතා කළේ හැමෝටම හිමිවෙන්න ඕනේ හැමදාටම ජීවිතයේ සෙවනැල්ල වගේ ළඟින්ම ඉන්න පුළුවන් කෙනෙක් කියලා.
0: එතකොට අලුබුමල ජගත් මෙන්න මෙහෙම ලියලවත් තියෙනවා විශ්මි. අකිනම හැම සැරයටෙන් අපි යන්නෙන තුර සංසාරය අපි එකට එමු. ඒ ගීතය ජීවිතේ කොටසක් කරගන්න පුළුවන් නම් අහස් මාලිගා තනාගෙන ජීවත් වුණත්, ඒ මාලිගා අතරමඟදී කඩා වැටුණත්, දහ දෙනෙක්ට ආදරය කරලා එක්කෙනෙක් විවාහ කරගන්නවා, තෝරා ගැනීම හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. කාලයක් ඇසුරු කරලා යාව හොඳින් තේරුම් අරගෙන මං විවාහ වුණා, මට අතීතේ මතක් වෙනවා, අතීතේ සුන්දර වගේම වර්තමානෙත් සුන්දරයි. අපි දැන් මැදිවේ, පුතාට අවුරුදු 16යි. රියානුදුරකට පස්සේ මං අසුනීප වුණා. රැකියාව කරන්න යා, මට කිසි අඩුවක් කරන්නේ නැහැ. මගේ හේවනෙල්ල යා, මං මගේ ජීවිතෙත් යා, එයා මට ඉතා වගේම තාමත් ආදරේ, මගේ ළඟින්ම ඉන්නවා. එමයි අලුබෝමුළු ජගත් ලියන්නේ.
1: එතකොට ඉසුරු මංචනායක කියනවා, මගේ හෙවනැල්ල වෙන්න බැරි වුණාට, මගේ හෙවනැල්ල වෙන්න බැරි වුණාට, මම හැමදාම නුඹේ සෙවනැල්ල, නුඹත් නොදැනීම නුඹ පසුපසින්ම එන කියලා.
0: ජීවිතේ සමහර තැන්වලදී එමත් වාරයක් ඕනේ විශ්මි.
1: අනිවාර්යයෙන්ම ඔබටත් මටත් අපි හැමෝටම ඕනේ හයියක්. චමිල තරංග කියනවා, එහෙම කෙනෙක් ලැබෙන්න කොටක් පින් තියන්න තෝනි කියලා.
0: එහෙමනම් ඉතින් අපි අදට මේ සතියට සමු ගන්නවා.
1: සතියෙන් සමුගත්තට අපි ආයමත් ලබන සතියේ සඳුදා රාහතට ඔබ ළඟට එනවා.
0: ගින් එන්නද මනිෂා?
1: මං විශ්මි. ඔබට සුබ රාත්‍රියක්.

0: දැන් වෙලාව රෑ 8යි විනාඩි 50යි. රොක් වෙමු සියතට.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7යි 50ට. අනුග්‍රහය.
3: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery ක්විලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: අයියා මට Apple මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි? අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
7: Hush 15 පිස්සුවක්ම තමයි.
9: Crazy Witness in Sannamahal Jewelers within Labuno rupiyal 150000 ak watina run kaasiya rupiyal 260 ak wage adu ganakata dina gatte na kiya dine kanishka sandarwan
10: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% අහනවා. 100% එකටයි ස්වර්ණමාල ඩියෝ දෙකට දෙකටම thank you කියනවා ඊට.
11: හෙට ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මෝම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
1: සියත ක්‍රේසි වෙන්දේසි.
2: හෙට හවස 5ට සියත අහන්න.
12: Powered by Bid to Win.
13: කාලෙක මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
14: නින්ද යන්නද?
13: නින්ද යනවා. මේ දවස්වල හීන වැඩි පේන්නේ.
14: ආ මේ බිල් බලශක්තිය අ르බුදේනේ. බලශක්තිය අ르බුදේනේ. එහෙනම් දව හීන පේන්නේ නැත්තේ. බලශක්තිය හොතර තියන කාලට හීන පේනවා අවුල.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
15: අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
15: ප්‍රේ

දැන් වෙලාව රැනවයයි විනාඩි 15යි. රොක් වෙමු සියතට.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදය, ඇස් යට වේදනාව, මස් පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය වමනය, සමෙහි රතු පැහැ ලප හැට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇත්නම් සුදුස්කම් වෛද්‍යවරේ හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 011 5 93 93 93.
3: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132277.
8: සනයි, ඉතින් යවන්නේ.

0: get the hot and spicy with Sudhu Kochi. Anugrahaya.
1: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණමහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරණින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
2: ආරීජි හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: සියත ක්‍රේසි වෙන්දේසි හෙට හවස 5ට.
3: Powered by Bid to Win.
4: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
5: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
8: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
10: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
11: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

98.4 මෙගාවාට්ෂයට සියත FM

0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එක නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රාමල ලේවායවල් දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: ආවරණය
5: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මේරිම සතුටයි කැන්ඩල්ස් ජීවිතේ.
11: කැන්ඩල්ස්. මේරිම සතුටයි ජීවිතේ.
12: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
16: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්නේ නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න
17: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
19: කිරි ගොවි දිවි සරුවේමයි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමයේ කිරිසන් නාමයයි
20: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
21: ආ එහෙමත් පුළුවන්ද?
20: පුළුවන්නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස කවටම බට්ටු කියනවා.
22: දෙඩේ හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 2350 සිට ඉහළට කොන්දේසි සයිතයි.
23: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
24: මේ පාර සියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
25: ස්වර්ණමහල් ජුවලස් විතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
24: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
26: සියත ක්‍රේසි වෙන් දේසි හේත හවස පහට
27: powered by bid to win.
28: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා
29: දුවේක Facebook එකට දැම්මද?
28: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
29: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
30: සීත Voice of Family.
31: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
32: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
24: 2026 Platinum Excellency සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි.
32: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: දැන් වෙලාව රෑ 9:51.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50 අනුග්‍රහය
3: සීනි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: සින් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
9: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනෙක් ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනෙක් ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% අහනවා. 100% එකටයි සන්නමහල් ජුවලර්ස් දෙකටම thank you කියනවා ඉතින්.
10: හෙට ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසටින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 39:47 SMS කරන්න.
1: Fiat Crazy Wendezi.
2: හෙට හවස 5ට සියත අහන්න.
11: Powered by Bid to Win.
12: කාලෙකින් මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
13: නිින්ද යන්නද?
12: නිින්ද යනවා. මේ දවස්වල හීන වැඩි පේන්නේ.
13: ආවේ බල බලශක්තිය අ르බුදේනේ. බලශක්තිය අ르බුදේනේ. හීනද හීට පේන්නේ නැත්තේ. බලශක්තිය හොතර තියන කාලේ හීට පේනව අවුල.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
14: සෙනසුරාද උදේ 8ට
15: හෙයි
16: අනේ සර් අවුරුද්දට ප්‍රතිකැලක් ගන්න කීයක් හරි දෙන්න සර්
15: මොකක්
16: අවුරුද්දල වෙදි කෑල්ලක් ගන්න කීයක් කර දෙන්න සර්
15: අවුරුදු ඉවරයිනේ මනුස්සයා දැන් ඈ
16: මං කිව්වේ සර් ලබන අවුරුද්දට
15: ඈ

ජීවිතේ පටන් ගත්තේ බොහොම සාමාන්‍ය තැනකින්. ඉතින් මගේ පවුලේ ගත්තෝ තක්කලා 4 දෙනෙක් එක්ක බොහොම සුන්දර වටපිටාවක් එක හැදුණු මම අද වෙනකොට ගොඩ දෙනෙක්ගේ ආදරය ලැබෙනවා මේ වෙද්දි. ඉතින් අද මගේ ජීවිතයත් එක්ක බැඳුණු සහ මගේ ජීවිතේ මේ ආපු ගමනේදී මට සිද්ධ වුණු දේවල් විඳපු දේවල් එක්ක ඒ මතක ඔගලොත් එක බෙදා ගන්න හදන්නේ. ඉතින් රැය 10යි 10යි එක්ක රැඳෙන මම උදේසින්දුල. එහෙනම් රැය 10යි ගී 10යි වැඩසටහනේ 10 වෙනි ගීතයෙන් අපි පටන් ගන්න යන්නේ. මං හිතන්නේ ආදරය කියන්නේ හැමෝටම සමීප දෙයක්. ආදරේ බොහොම සුන්දර විදිහට විඳින්නනේ අපි කැමති. කිසිම කෙනෙක් කැමති නැහැ ආදරයෙන් පරාද වෙන්න. කිසිම කෙනෙක් කැමති නැහැ ආදරේ විරහ වේදනාවක් විදිහට විඳින්න. වර්තමානයේ එහෙම විඳින අය ඇති. හැබැයි අපි ගොඩක් කැමති ආදරේ හරි ලස්සනට බෙදා ගන්න. ඒ කියන්නේ මුළු ලෝකෙම තමන් එක්ක, මුළු ජීවිත කාලෙම මේ සසර කෙලවර වෙනකන් තමන් එක්ක ගෙවන කෙනෙක් එක්ක ජීවිතය බෙදා ගන්න තමයි අපි කැමති. ඉතින් මේ ගීතය හරිම වැදගත් ගීතයක්. මම හිතන්නේ ආදරයේදී අපි හැම දෙයක්ම බොහොම අවංකව එක හිතින් බෙදා ගන්න පුළුවන් නම් ආදරය කියන එක සාමාන්‍යයෙන් හොඳින් භුක්ති විඳින්න පුළුවන්. ඉතින් ඉර සඳ වැඳලා නෙද්ද කැරලා අත ඔබේ නළලේ තියා දියුරුමක් දෙන්න පුළුවන් ආදරයක් අපිට රැකගෙන යන්න පුළුවන් නම් මම හිතනවා හැම හිත්වලම ප්‍රේමණීය හදවත්වලම ආදරය සදාතනික විදිහට තියාගන්න පුළුවන්. ඉතින් සතර දිගන්තේ සුඳුරු වසන්තේ ඔය මුහුණෙන් දකින S2 වහන්නේ නැතුව ඒරුව විතරක් මැවෙන ආදර කතාවක් හැමෝගෙම හිතවල රැඳේවා කියලා මේ ගීතේ මම 10 වෙනි ගීතය විදිහට තෝරගන්නේ. මමත් උපරිම උත්සාහ කරන්නේ ජීවිතේ මේ විදිහට ගෙවන්න. මොන හැලහැප්පීම් ආවත් ජීවිතේ එහෙම බෙදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ මගේ 10 වෙනි ගීතය.

0: දායයි කී දායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: මගේ නමවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ මේක මගේ හිතට දැනුණු ගීතයක්. මේක මට ඇත්තටම මට අත්දැකීමක් නෑ මේ සම්බන්ධයෙන්. නමුත් මේක අපි පොඩ්ඩක් හෙමින් හිතලා බලද්දී, අපි ආශ්‍රය කරන සියලු දෙනා, මගේ යාළුවෝ ඔක්කොම බලද්දී කීප දෙනෙක්ගේ අත්දැකීම් මම අපි එකට කතා කරලා මුසු කරගත්තා. මං හිතන්නේ අහන ඕගොල්ලන්ටත් මේක අත්දැකීමක් වෙලා ඇති. අපිට අපේ කියලා ප්‍රේමයක් තියෙනවා. අපි ඒක රැකගෙන අපි ඉදිරියට යන අතරතුර අපේ හිතවල බැඳුණු තවත් ආදරණීය ප්‍රේම කතා අපිට මතක් වෙනවා නොවෙනවා වගේ තැනක රැඳෙනවා. ඒක අපි හැමෝටම අපේ හිතට තට්ටු කරලා ඇහුවොත් දැනේවි. අන්සතු ඔබ වෙත මගේ හිත බැඳිලා, ඔබ ගැන මතකය හිත තුල රැඳිලා. මතකයක් කියන එකක් අපිට කොහොමත් අමතක කරන්න බෑ. එහෙම කරන්න උත්සාහ කරත් ඒක සැරෙන් සැරේ අපේ හිත තුල දලුලාල එළියට එනවා. ඉතින් අපිට ලොවට රහසෙ පෙම්බඳින්නත් බෑ. ඒ වගේම අපේ මතකය අපේ හිතින් අමතක කරන්නත් බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? දෙලොවක් අතර අපි හිර වෙනවා. දෙලොවක් අතර අපි තනි වෙනවා. ජීවිතේ අපි මේ වෙනකොට අභියෝග ගොඩක් ඇති. අපිට ජීවත් කරන්න අපේ දරුවෝ ඉන්නවා. අපිට ජීවත් කරන්න අපේ අම්මලා තාත්තලා ඉන්නවා. මේ වගකීම් එක්ක අපිට අපේ කියලා ජීවිතයක් මේ වෙනකොට නැති වෙලා ඇති. හැබැයි එක තැනකදී අපි විඳපු ජීවිතේ මෙන්න මේ ගීතෙන් කියවෙනවා. මට හිතෙනවා මේක මටත් සමීපයි කියලා. මං හිතනවා ඕගොල්ලන්ටත් එහෙම සමීප ඇති. හැබැයි ජීවිතේ ගෙවෙනකොට ජීවිතේ

0: අපි ඉදිරියට යද්දී මේ සියල්ල අමතක කරලා මේවා මතකයක් බවට විතරක් පත් කරගෙන අපිට යන්න වෙනවා. එහෙනම් ඕගොල්ලොත් මේක අහලා බලන්න. මෙහෙම අත්දැකීමක් තියෙන්නත් පුළුවන්. එහෙම නැති වුණා කියලා හිතලා බලන්න.
1: අංක 9.

0: 98.4 මෙගාවාට්ෂයට සියතා FM රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: ඊළඟ ගීතය මම තෝරගන්නේ මං හිතන්නේ අපේ ජීවිතේ වටිනාම පිය අපි ජීවත් වෙන්නෙම ඇය නිසා. කියන්නේ ආදරණීය මෑණියන් ඔබේත් මගේත් මුළු ලෝකෙම අපි දකින්නේ අපේ මෑණියන් නිසා. මගේ ජීවිතේ නම් ගොඩාක් සමීපයි. මොකද මගේ මෑණියන් මාත් එක්ක මේ ගෙවන ජීවිතේ අවුරුදු 17කට පෙර ඇය ලොකු රෝගාතුර තත්ත්වයකට පත් වුණා. එතනින් පස්සේ ඇගේ ජීවිතයට අලුත් ජීවයක් දෙන්න මට පුළුවන් වුණා. ඉතින් එදා ඉඳන් ඇය පුදුම විදිහට මාත් එක ලෙන්ගතුව මේ අවුරුදු 17ක් පුරාවට ගෙවපු කාලය මම පොඩි කාලේ මේ වෙනකම් හිටපු කාලයට වඩා සෑහෙන්න වෙනස්. ඉතින් මට ඒක අලුත් අත්දැකීමක්. අම්මා කෙනෙක් විදිහට අපිට කිරිපොවලා හදලා වඩලා අපිව සන්තෝෂෙන් තියලා ඇය වෙනුවෙන් මට උපකාරයක් කරන්න පුළුවන් වෙලා දැන් ඇය පෙරලා අපිට ඒකට සූති කරද්දි දැනෙන හැඟීමක් මං හිතන්නේ මාරම එකක්. ඒ නිසා අපේ ජීවිතයේ තියෙන තාක් අපි ණයගති කියලා කිව්වට ඒක ප්‍රායෝගිකව ඉටු කරන්න පුළුවන් වෙච්ච පුතෙක් විදිහට මට හරිම සතුටුයි. ඒ නිසා මේ ගීතය මම තෝරගන්නේ අපේ ආදරණීය අම්මා වෙනුවෙන්. ඇය කොයිතරම් අපි වෙනුවෙන් කැප වුණාද, කොයිතරම් අපි වෙනුවෙන් දුක් මහන්සි වුණාද කියලා වචනෙන් කියන්න බෑ. ඉතින් මගේ ආදරණීය අම්මට මම කියන්නේ මේ මගේ ජීවිතයේ තියෙන තාක් මට ඔබේ සුවඳ හැමදාම දැනේ. එනම් මගේ අටවෙනි ගීතය ආදරයේ උල්පතු අම්මා.

0: ගීතායයි.
1: අද සතුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: අම්මා ගැන කතා කරලා ඉවර වෙනකොටම මහා පවුරක් වගේ මාත් එක්ක පිටිපස්සෙන් හැම වෙලේම ඉන්න තාත්තා හැමදාම යා කොයි වෙලෙත් කතා කරන්නේ නැහැ. කතාව අඩුවෙන් තමයි. එයා කතා කරේ නැහැ, හැමතිස්සෙම වැඩ තමා කළේ. මහා පවුරක් විදිහට අපේ පිටිපස්සෙන් හැම වෙලේම හිටගෙන හැම දෙයක්ම බලාගෙන අපිව පරිස්සම් කරපු තාත්තා මං හිතන ජීවිතේ අපි දිනනකම් හැම මොහොතකම නිහඬව බලා හිටපු චරිතය බවට පත් වුණා. ඉතින් මගේ තාත්තත් එහෙමයි. මගේ ගෙදර අපිට තිබුණා බස් දෙක තුනක් වැඩ කරන පාරේ දුවන බස්. ඉතින් මට මතකයි හැමදාම උදේ ආයනවා හත වෙද්දී. උදේ 7:30 වෙද්දී එළියට ගිහිල්ලා රෑ 10ට 11ට එන්නේ හරිම මහන්සි. ඒ අත්දැකීම මන් දන්නේ මාරම එකක්. කොයි වෙලාවත් එයා ගෙදර නැහැ. හැබැයි අපිට ඒක තේරුණේ නැහැ. අපි අම්මට කියන්නේ මේ තාත්තා කොයි වෙලෙත් ගෙදර නැහැ නේ අනේ කියලා තමයි. හැබැයි අපිට තේරුණා මේ ගෙදර නැති වෙන්නේ අපිට කන්න බොන්න හැම දෙයකටම පුදුම මහන්සියකින් එයා මේ පොඩ පොඩ එකතු කරන්නේ අපේ ජීවිත ගොඩනගන්න නේද කියලා. මට අක්කලා 4 දෙනෙක් ඉන්නවා ගෙදර. 4 දෙනාම කැම්පස් ගියා. ඒගොල්ලන්ට වියදම් කරන්න ඕනේ තාත්තා. එතකොට අම්මා පවුලේ ඇතුලේ සියලු දේවල් ටික ඔක්කොම බලනවා. වියන පියන සුද්ධ පවිත්‍ර කරන දේවල්. තාත්තට ඒවා කිසි දෙයක් බලන්න වෙලාවක් නැහැ. එයාට එකම අරමුණයි තිබ්බේ මෙයාලට කොහොම හරි මම මේ මුදලින් ශක්තියක් වෙන්න ඕනි කියන එක මං හිතන්නේ. එතකොට අපිට අර හැංගීම් බෙදා ගන්න වෙලාවක් නැතුව යන ඒ මිකට ඉන්න කණ්ඩ බොන්න සමහර ලාවට මට මතක තරමට එක මේසෙ කෑම ගත්ත දවස නැතුවම ඇති. ඒ වෙලාවක් නැහැ. ඒ කියන්නේ වෙලාවක් නැහැ. තාත්තා එනකොට අපි නිදි. උදේ අපි හැරෙනකොට තාත්තා වැඩට ගිහිල්ලා. ඒ වගේ අතීතයක් තිබුණේ. ඉතින් ඒ නිසා වගකීමක් ඇති දරුවන් සහ දෙයක් තේරෙන දරුවන් ගොඩනගන්න සමාජය ගැන අවබෝධයක් තියෙන දරුවන් ගොඩනගන්න තාත්තලා ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් මම මේ ගීතය තෝරගන්නේ පියාණනි මන් නැවත උපන්නොත් මේ අපාර වූ මහ සංසාරේ ඔබෙම පුතු වෙන්න. හැබැයි ඒ කාලෙදී ඔයදී කාර්යබහුල වෙන්නේ නැතුව අපිත් එක්ක ජීවිතේ ගන්න පුළුවන් විදියට අපි හදාගමු තාත්තේ. එතකොට අපිට යාළුවෝ වගේ කාලය ගෙවන්න පුළුවන්. මට හිතෙනවා ඔයාව අපිට මිස් වුණා කියලා. අපිට හිතෙනවා අපිට අක්කලන්ට හිතෙනවා ඔයත් එක්ක කාලය ගෙවුණ මදි කියලා. හැබැයි දැන් අපිත් එක්ක තාත්තා බොහොම ලස්සනට සැදැසුය විඳිමින් ඉන්නවා. ඉතින් අපි ඒ කාලය මිස් වෙච්ච කාලය ඇත් එක්ක දැන් සිංදු කියලා ලස්සනට hina වෙලා මේ මොහොත ගෙවනවා. ඉතින් මගේ ජීවිතේ ආයමත් හම්බුනොත් මම ඔයාට වැඩ කරන්න දෙන්නේ නැහැ. මම මැරකන්.

0: ගීතයයි.
1: අද සතුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.

0: ඊළඟ ගීතය හයවෙනි ගීත විදිහට මම තෝරගන්නේ මගේ ජීවිතයේ අලුත් පිටුවක් නැත්තම් මගේ ජීවිතයේ අලුත් වෙච්ච තැන මේක තමයි කියලා මට හිතෙනවා. ඒතුව තමයි මම රියැලිටි තරඟයකට සහභාගී වුණා. ඒකෙදි පළවෙනි ගීතය විදිහට මට මේක ගයන්න උනේ හරිම අහම්බෙන්. අපි හැමෝගෙම ජීවිතවල ඔහොම අහම්බෙන් සිදුවෙච්ච තැන් ඇති. හැබැයි ඒකෙන් තමයි අපි ජීවිතේ පටන් ගන්න තියෙන්නේ. මම හිතන්නේ ඒක හැමෝටම ලස්සන මතකයක් වෙනවා. කොහමද රියැලිටි තරඟාවලියේ 30,000ක් විතර තරඟකරුවෝ හිටියා. ඒ අතරතුර මමත් ඔකට සහභාගී වෙන්න ආයෙදුම් කරලා තිබ්බා. ඉතින් ගිහිල්ලා කොහොම හරි මම අවසානයේ රියැලිටි තරඟයට පළවෙනි පරීක්ෂණයකට මුහුණ දෙන්න යනකොට තරඟේ ඉවරයි. තරඟේ ඉවර වෙලා දැන් යනකොට කිව්වා තරඟේ ඉවරයි. ඔයාට දැන් කියන්න හම්බෙන්නේ නැහැ ඉතින් කියලා. මම ඒත් කෝණේ ප්ලීස් මට පොඩ්ඩක් කියන්න දෙන්න පුළුවන්ද මේ පොඩි වැඩකට ඉස්සර මම පෙරහැරවල් කටින වයම් බෙර ගහන්න යනවා ඩාන්ස් කරන්න. ඒ කියන්නේ අපේ පෞල් පසුබිම නර්තන පසුබිම කොහොම හරි ඒ වගේ වැඩකට ගිහිල්ලා දුවගෙන බෙර කිට් එකත් බෑග් එකේ මම කොහොම වැඩකට ගිහිල්ලා එන්නේ එහෙමයි කියලා මම හිතුවද මාව දාන එකක් නැහැ කියලාත් මගේ හිතත් කිව්වා. ඉතින් අනේ අයියෝ අපරාධය අප්පා කියලා කියද්දි ඔන්න පොඩි ජාහක් එහෙනම් පොඩ්ඩ ඉන්නකෝ කියලා මට පොඩි අවස්ථාවක් ලැබුණා. මම ඒකට ගිහිල්ලා කියපු ගීතය තමයි මම මේ තෝරගන්නේ. මම හිතන්නේ ඕගොල්ලන්ගෙත් ඇති ජීවිතේ يعني මේ විදි අවස්ථාවක් නැතත් ජීවිතේ වටිනම තැනකදී ඔයාට ඇහුණු ගීතයක් ඔයාව වෙනස් කරපු ගීතයක් ඔයාට දැනෙන්න පටන් ගත්ත ජීවිතය නැත්තම් ජීවිතේ අලුතෙන් අලුත් මාවතකට ගෙනිච්ච ගීතයක් ඇති. ඉතින් මේ ගීතය දෛව යෝගයකින් නොවේ කියන ගීතය. මේ ගීතයේ තියෙන පදවැල් මේක හා සම්බන්ධ නැහැ. හැබැයි මේ කතාව මට මාර මාව හදපු මාගේ ජීවිතය අලුතෙන් පටන් ගත්ත තැන. ඉතින් මාව රියලිටි තරඟේ ඔන්න පළවෙනි එකෙන්ම තේරුණා කියලා මේකෙදි මට කිව්වා. තරින් පස්සේ අධියරෙන් අධියර මම ඉදිරියට ආවා. රටක් ලෝකයක් ආදරය කරන කෙනෙක් බවට මටපත් වෙන්න පුළුවන් වුණා. ඔබගේ හැමෝගේම ආදරය ලබන්න පුළුවන් වුණා. ඉතින් ඒක ලැබුණේ මේ ගීතය නිසා දූ කියලාත් මට පොඩි තියනවා නිකන් ලස්සන මතකයක්. මේ දෛවයෝගිකින් නොවේ.
1: අංක

0: රාත්‍රි 10යි විනාඩි 32යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: රෑ 10 ගී 10යි මේ ලස්සන වැඩසටහනේ මම දැන් ගීත පහක් දැන් අපි අපේ හැඟීම් එක බෙදාගත්තා. අපි කතා කරා, තව ගීත පහක් අපිට අහන්න තියෙනවා. දැන් තෝරගන්නේ විශේෂ ගීතයක්. මොකද මම ගායකයෙක් විදිහට මට හිතුණා මේ ගී 10 ඇතුලේ මගේ ගීතයකුත් ඔයගොල්ලන්ට දෙන්න ඕනි. සහ මේ ගීතය මට වඩා මම හිතනවා මේක අහගෙන ඉන්න ඔයගොල්ලන්ගේ අත්දැකීමක් වෙයි. හැමෝටම මෙහෙම මතකයක් තියෙන්න පුළුවන්. මට තියෙනවා මේ වගේ මතකයක්. මේ ගීතය ඇත්තටම හරිම ජීවිතයට ලෙන්ගතු ගීතයක්, සහ අපේ ජීවිතය පරණ මතක අවුස්සන, මතක අලුතින් ලියන ගීතයක් බවට පත් වෙනවා. අපි හැමෝටම තියෙන පාසල් කාලේ ලස්සන සුන්දර අත්දැකීම්. ඒ නිසා මේ ගීතය වචනයක් වචනයක් ගානේ, වචන පේලියක් පේලියක් ගානේ හොඳට අහන්න. මං හිතන්නේ ඇසට කඳුලක් එන පිරිස මේ ගීතය හරහා වැඩි වේවි. මොකද අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ ඕනම කෙනෙකුට ආදරණීය විදියට සලකන්න. අපි ආදරය බෙදා ගන්න හරි කැමති. ආදරයෙන් පෙරදුනොත් බොහොම ගෞරවණීය විදියට අපි සමුදෙන්න කැමති. හිතට සමහර වෙලාවට දුකක්, කනගාටුවක්, වේදනාවක්, තරහක් එනවා වෙන්න පුළුවන්. හැබැයි අපි කැමති කෙනෙකුට කමන්නේ, ඔයාට හොඳ නම් ඔයා ඔබ කරන්නනි, කමන්නේ කියලා සමුදෙන්න හිතට එකඟව හොන්න, එකඟව නැතුව අපි කැමති. මෙන්න මේ ගීතයත් එහෙමයි. මං හිතන්නේ සමහර තැන්වලදී අපි එකට ගිය තැන්, අපි එකට ඇසුරු කරපු කට්ටිය වෙනත් විදියකට අපිට ජීවිතේ හමු වෙන්න පුළුවන්. අතරමගකදී හමු වුණේ ඇයි මතක අලුතින් ලියන්න කියලා කියන්නේ ඒකයි. සමහර ආදර කතා තියෙනවා, ඒ ආදරය කරපු විදියට කොහොමද අනේ මග ඇරුණේ කියලා හිතෙනවා. ඒ කරපු ආදරේ හැටියට මෙහෙම වෙන්න හිතන්නවත් බෑ, විශ්වාස කරන්නවත් බෑ කියලාත් මේක එක තැනක කියනවා. කොහොම වුණත් අවසානයේ අපිට හරි අත හැරුණු හිත්වල, ලස්සන හිත්වල මතකත් එක්ක අත හැරුණු හිත්වලත් ප්‍රේමේ ශේෂ වූ තැන් තියෙනවා. ඒ ශේෂ වුණු මතකයන් එක්ක මේ ජීවිතේ අපි ලස්සනට ගෙවමු. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. මේක අහන්න.

0: කොහේ හරි ඉඳන් නුඹ එවි කියලා මග බලන් ඉන්න හිතනවා. ඒත් මන් දන්නවා පරණ ලෙංගතුකම් හොයාගෙන ආපහු එන්න බෑ කියලා. ඉතින් ගෙවුණු අතීතය මන් නුඹේ නමට ලියා නිම කළත් හිතේ ගැඹුරුම තැනක පරිස්සමට අතටත් නුඹ ඉන්නවා.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: මීළඟට අපි අහන්න යන්නේ මගේ ගීත ගොන්නේ 4 වෙනි ගීතය.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ හෝ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ සුන්ස් ෆයින මචං
3: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයි.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

சதகம் சேர்த்த බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිස

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමේ. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන්

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනීය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා.

ගුණාභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සෑමනු රජතුමාණන් විසින් රන් පතු කළා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Money. දෙපහේ විනාඩි 23යි වෙලාව. Good morning Maashi.
1: Good morning Ravishk.
0: ඔන්න අද සිකුරාදා දවසට ඇවිල්ලා තියෙන්නේ. අද සිකුරාදා කියන්නේ ඉතින් සතියේ අවසාන දවස, සෙනසුරාදා දින වීකෙන්ඩ් එකක් එන්නේ. වැඩ ගොඩක් හිතේ තියාගෙන තමයි ඉතින් අද කොහොමද වැඩට එන්නේ කට්ටිය. කොහොමවත් කමන්නේ මේ අද වැඩ ටික හරියටම කරන්නේ නැහැ. අතපසු කරන්න යන්න එපා. වීකෙන්ඩ් එක නෙන්නේ පොඩ්ඩක් කම්මැලිකම ඉස්සරහට දාගත්තොත් ටිකක් වැඩ දෙන්න තියෙන ප්‍රමාණය වැඩිනේ.
1: ඔව්, අද සිකුරාදා නිසා වීකෙන්ඩ් එකට වැඩ ටික අරගෙන යන්න නැතුව අදම වැඩ ටික ඉවර කරන්න. එතකොට වීකෙන්ඩ් එකේ සතුටින් hina වෙලා පරිස්සමට ඉන්න පුළුවන්.
0: අන්න හරි. ඔන්න අද තියෙන පොඩ්ඩ හතර දෙනෙකුයි අම්ම කෙනෙකුයි අපි අහන ප්‍රශ්න වලට හරියටම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ. අපි බලමුනේ කොහොමද උත්තර දෙන්නේ, කොහොමද කීයක්ද වින් කරන්නේ සල්ලි. මේ ඔක්කොම බලන්න පුළුවන් උදේ හත වෙනකන් අපිත් එක්ක හිටියොත්. එහෙනම් අපි නම්බර් එක මතක් කරමු අපි.
1: 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. එවන් අපිට මැසේජ් එකක් අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එකේ ඉක්මනට අරගෙන නමගම විස්තර ටික තමයි අපිට ඕන කරන්නේ. අපි ලෑස්තිලා ඉන්නවා මේ පැත්තෙන් පොකට් මනි දෙන්න.
0: රයිට්, එහෙනම් මේ සින්දු අහලා අපි ලෑස්ති. අද දවසේ පළවෙනි තරඟකරුවත් එක්ක කතා කරන්න මම රවිෂ්ක.
1: මාෂි ඔයා මොනේ පිස්සුද?